0: परेशान ही नहीं। गुड मॉर्निंग नवोदया। नवोदया गुड मॉर्निंग। हरी नैस्ती ने तरंग करन।
1: හරි නවෝදයා අපි චුට්ටක් සද්දෙට උත්තර දෙමු. මට හිතෙන විදිහට නවෝදයාලා ගෙදර රේඩියෝ එකේ සද්ද ටිකක් වැඩි නේද? හරි කමක් නැහැ නවෝදයා අපි එහෙනම් ප්‍රශ්න හතරට උත්තර දෙමු. අපි ඔයාලට තප්පර පහක් දෙනවා එක ප්‍රශ්නකට හරි උත්තර තෝරන්න. එතකොට උත්තර දෙකකුත් දෙනවා. ප්‍රශ්න හතරයි තියෙන්නේ. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: ඔන්න නවෝදේ පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. ඇඟේ තියෙන පටක අලුත් වැඩියා කරගන්න මානසික සුවතාවයට පුද්ගලයෙකුට නිින්ද අත්‍යවශ්‍යයිනේ. ඔන්න වැඩි හිටියෙකුට උනත් නිදා ගන්න ඕන පැය ගාණක් තියෙනවනේ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. සිරුරට නිසි විවේකයේ හා නිින්ද නොලැබෙන විට එක කාර්යක්ෂමතාවයේ අඩුවේ දෙක සිරුරේ ගෙවි ගිය කොටස් අලුත් වැඩියාව සිදුවේ.
1: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න අතර ගන්නවා නවෝදයා. අපි එහෙනම් යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: නවෝදෝන දෙවැනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. අතීතේ ජීවත් වෙච්ච මානවින්ගේ ක්‍රියාකාරකම් සංස්කෘතිය ගැන දැනගන්න අපිට මූලාශ්‍රෝණ වෙනවනේ. මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. අපේ ප්‍රශ්නේ ඉතිහාසයේ ගිනීමට ප්‍රයෝජනවත් මූලාශ්‍ර දෙවර්ගය මොකද්ද? එක පැරමි නටමුන් සහ දීපවංශය, දෙක සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර.
1: නවෝදයාගෙන් අපිට දෙවැනි ප්‍රශ්නටත් හරි උත්තරේ හම්බුණා. දැන් අතේ රුපියල් 500ක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ ඔන්න සිංහල සබ්ජෙක්ට් එකෙන් තමයි හම්බෙන්නේ. පාසල් ගමන නවත්තල දෙමු සිරිමල් ලිබාගාතය විද ගියේය. ඉබාගාත යන්නේ නදහස් වන්නේ අරමුණකින් තොරව යම් යමක් සොයමින්.
1: ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහන ප්‍රශ්න තුනටම ඔන්න හරි උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙද්දි පොකට් මනි අතට අරන් තියෙන නවෝදයා. දැන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
0: හරි නවෝදය, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. ලංකාවේ ප්‍රධානතම සංකේතයක් තමයි ජාතික කොඩිය. ලංකා ජාතික කොඩිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ජාතික කොඩිය ඇසුරෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපේ ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ කොළ පැහැය නිරූපණය වන්නේ එක මුස්ලිම් ජාතිය, දෙක දෙමළ ජාතීන්.
1: නවෝදය අපිට තව පාරක් උත්තරේ කියන්න පුළුවන්ද? අංක එකද දෙකද? හරි නවෝදය අපි තප්පර පහයි දෙන්නේ හරියට උත්තර දෙන්න. ඔයා මේ වෙනකොට ප්‍රශ්න තුනකට උත්තර දීලා රුපියල් 1000ක් අතර ගත්තා. හැබැයි බෝනස් ප්‍රශ්නට හරි උත්තර දෙන්න බැරි වෙච්ච නිසා 1500ක් වෙනකන් අඩු වුණා. හැබැයි අපි ආයෙමත් දවසක try කරලා රුපියල් 5000ම win කරමු.
0: ජය වේවා.
2: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 98 2 98 4ට දැන්ම WhatsApp කරන්න.
3: සියත පොකට් මනි. අනුග්‍රහය. දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක්, 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: මතක් කරලා බලන්න ඔයාලට 97 98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97 98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒව අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
1: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට එන්නේ මතකයක් නෑ අපෝ.
0: ඒ කාලේදී ඔයාට මේ ඊ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සයෙක් නේ නේද? ඒක සිහි කල්පනාවක් නෑ.
2: ලා මකලෝ සහල්

0: Money. උදේ 5:54 වෙලාව දැන් ඉන්නවා කතා කරන්න සිතිනි පන්නිපිටියෙන්. Good morning සිතිනි. සිතිනි අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමුද? Good morning. ලැස්ති නේද සිතිනි?
1: රුපියල් 5000ක් තියෙනවා සෙතිනි. හැබැයි සද්දට උත්තර දීලා තමයි අපිට රුපියල් 5000 දිනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපිට හරියට උත්තර දීලා රුපියල් 5000ම දිනා ගමු. මේ තමයි සෙතිනිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: සෙතිනි පළවෙනි ප්‍රශ්නය හම්බෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකෙන්. ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත මණ්ඩලයේ 225ක් ඉන්නවා සියලුම සමාජිකයන්. ඒ වගේම පාර්ලිමේන්තුව බෙහෙත්ලා තියෙන ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශය. අපේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය ඇත්තේ කාටද? 1. ජනාධිපතිවරයාට 2. කතානායකවරයාට.
1: සෙතිනි අපි තප්පර 5ක් වාර දෙනවා. තප්පර 5 ඇතුළත තමයි උත්තර දෙන්න ඕන. හරි උත්තරේ වෙන්න ඕනි ජනාධිපතිවරයාට. කමක් නැහැ. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවනි ප්‍රශ්නේ සෙතිනි ඔන්න හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. මහිලාව යන පදයට සමාන පදයක් වන්නේ මේ අතරේ. 1. කාන්තාව 2. මෑණි.
1: අපි ඔයාට අපි අහුවේ මහිලා වෙන පදයට සමාන පදය මොකක්ද කියලා. තප්පර 5 ඇතුළත උත්තරේ දෙන්න ඕන. හැබැයි තප්පර 5න් පස්සේ තමයි උත්තරේ දුන්නේ. කමක් නැහැ, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. අතීත කාලයේදී ආරම්භයේට පෙර තිබූ යුගය ප්‍රාග්ඓතිහාසික යුගය. මේ ගැන අපි ඉගෙන ගන්න ඉතිහාසයේදී වෙන තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රාග්ඓතිහාසික මානවයා කුඩා කණ්ඩායම් ලෙස ජීවත් වූ අතර එක කණ්ඩායමක සිටි සමාජිකයන් ගණන කීයද? 1. 15 25 අතර 2. 5 15 අතර 15 අතර.
1: පහළවත් 25ත් අතර කියන උත්තරේ තමයි හරි උත්තරේ. අපිට වගේ හරි උත්තරේ හම්බුණා. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
0: රයිට්. සෙතින මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. ලංකාවේ පළවෙනි පුවත්පත 1802 දී බ්‍රිතාන්‍ය පාලන සමයේදී තමයි ආරම්භ වුනේ. ආණ්ඩුවේ නිවේදන වෙළඳ පුවත් මේ පුවත්පතේ ඇතුළත් වුණා. අපේ ප්‍රශ්නේ රජයේ ලියාපදිංචි කළ මුල්ම සිංහල පුවත්පත මොකක්ද? 1. දිනමින 2. ලක්මිනි පහන.
1: හරි උත්තරේ අපිට හම්බුණා. ඔයාගෙන් රුපියල් 250ක් අතේ තිබ්බා. 250 පස්කුණේකින් වැඩි වෙලා රුපියල් 1250ක් පොකට් මනි දිනා ගන්න ඔයාට පුළුවන් වුණා.
0: රයිට් සෙතිනි, ඉස්කෝලෙන් ලෑස්ති වෙලා තින්නේ?
2: නැහැ.
0: තාම නැද්ද? කීයට දැන් ඉස්කෝලේ?
2: 7ට.
0: 7ට? ඒ ඉස්කෝලේ ළඟයි නේ ගෙදරට?
2: ඔව්.
0: හරි, එන යාළුවන්ටත් කියන්න ඕනේ මැසේජ් එකක් එවන්න කියලා. ජය වේවා.
2: හරි.
1: සෙතිනි, ඒ විදිහට පොකට් මනි දිනාගත්තී. අපි අයිමත්සරයක් නම්බර් එක මතක් කරන්නම්. අපිට මෙසේජ් එකක් එවන්නේ කොහොමද කියලා? 0714-151-151 තමයි අපේ වට්ස්ඇප් නම්බර් එක. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ නංගිල මල්ලිල එවන්න අපිට මෙසේජ් එකක්. අපි ලෑස්ති ප්‍රශ්න අහලා රුපියල් 5000ක් දෙන්න.
0: රයිට්. සල්ලි කියන කාරණේකන අපි හැමදාම කතා කරනවා. පොකට් මනි එක සල්ලි දෙනකොට සල්ලි ආරක්ෂා කරගන්න වගේම අනාගතේ වෙනුවෙන් මුදලක් කොහොමද ඉතුරු කරන්න කියන එක වැඩිහිටියෝ හොඳටම දන්නවා. මේ වෙනකොට අපි මතක් කරලා තියෙනවා සෑහෙන දවස් ගාණක්. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් අපේ තියෙන ස්ථාවර තැන්පතු ආයෝජනය ෆික්ස් ඩිපොසිට් එක අනිවාර්යෙන් වැඩිහිටියෙක් වුණා. මේ කියන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතනකොට මම මේ මුදල වෙන් කරලා තියන්නේ මගේ දරුවාගේ කවදා හරි වෙඩින් එක වෙනුවෙන්. එහෙම නැත්නම් දරුවාට වාහනයක් අරන් දෙන්න, දරුවාට ලස්සන ගයක් හදලා දෙන්න. ඒ සේරම නැතත් මගේගේ ලස්සනට හදා ගන්න ඕනේ. හොඳ විශ්‍රාම දිවියක් ගත කරන්න. මෙන්න මේ දේවල් වලට අනිවාර්යෙන්ම මුදලක් එකතු කරනවානේ. කවදාද දවසක මගේ ළමයි ලොකු වුණාට පස්සේ මම කොහොමද තනියම ජීවත් වෙන්නේ? ඒ වෙනුවේ මුදලක් ඉතුරු කරන්න ඕනේ කියලා එහෙම හිතලා ෆික්ස් ඩිපොසිට් එකක් ස්ථාවර තැන්පතුවක් දානවා නම් අනිවාර්යයෙන්ම දාන්න තියෙන හොඳම තැන තමයි ඔයාට මුදල් ආයෝජනය කරන්න තියෙන තැන. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමය ගන්න කෝල් එකක් 13:19ට. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්කම තියෙනවා. ආපහු නම් එක මතක් කරන්න 13:19 ගන්න කෝල් එකක් වැඩිපුර විස්තර වහට දැනගන්න පුළුවන්. අපිත් ඇස්ති වැඩිපුර විස්තර කියන්න. වෙලාව මතක් කරන්න දැන් වෙලාව උදේ 6යි.
3: වේලාව ඔබ වෙත ගෙනාවේ
4: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ජල බෝතල් සඳහා උපරිම සෙල්ලර මිලක් බී කිලෝවකට රුපියල් 140ක් ඉල්ලයි. එල් නිනෝ ප්‍රබල වූ ජල මූලාශ්‍ර සිඳියාමේ අවතානමක්. රුමේෂ් තරංග තුන්වන ස්ථානයට.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින

0: Money. උදේ 6 විනාඩි 7යි වෙලාව. සයුමි සස්මිනේ ඉන්නවා. Good morning සයුමි. ලෑස්ති නේද සයුමි තරඟ කරන්න?
1: හරි සයුමි, එහෙනම් රුපියල් 5000ම දිනාගමු. සද්දෙට උත්තර දෙන්න ඕන. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: සයුමි, පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. රූඩියක් කියන්නේ වචනක මතු පිටින් පේන සරල අර්ථය ඉක්මවලා ගිහිල්ලා විශේෂ අර්ථයක් ප්‍රකාශ කරන යෙදුම් වලට. අපේ ප්‍රශ්නේ, ගොම්මන් වෙලාව මේ රූඩියෙන් අදහස් වන්නේ අඳුර වැටෙන වෙලාවයි. 1. මේ ප්‍රකාශය නිවැරදි. 2. මේ ප්‍රකාශය වැරදි.
1: ඔයාගේ උත්තරෙත් හරි, රුපියල් 250කුත් ඔන්න පොකට් මනි ඔයාගේ අතට හම්බ වෙනවා. අපි යමු අපේ දෙවැනි ප්‍රශ්නෙට.
0: දෙවැනි ප්‍රශ්නේ හැමෙන ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. සිංහල රාජධානියේ පාලනය බ්‍රිතාන්‍යයන්ට පවර දුන්න ඓතිහාසික ලේඛනය තමයි උඩරට ගිවිසුම. 1815 මාර්තු 2 මේ ගිවිසුම අත්සන් තබනවා. අපේ ප්‍රශ්නේ, උඩරට ගිවිසුම අත්සන් තබන පිට බ්‍රිතාන්‍යයේ පාලකයා ලෙස කටයුතු කළේ 1. 3 ජෝර්ජ් රජු, 2. 5 ජෝර්ජ් රජු.
1: හරි උත්තරේ වෙන්න ඕනි 3 ජෝර්ජ් රජු. හරි, එහෙනම් අපි යමු 3 ප්‍රශ්නෙට.
0: 3 ප්‍රශ්නේ ඔන විද්‍යාව සබ්ජෙක්ට් එකෙන් හම්බෙන්නේ. විද්‍යාත්මක හරි තාක්ෂණික හරි පරීක්ෂණවලට අපි විද්‍යාගාරයේදී විවිධ උපකරණ භාවිතා කරනවානේ. බීකරය, තිදඬු තුලා, වන්වීක්ෂය, ඔය වගේ දේවල්. අපේ ප්‍රශ්නේ, ඉතා කුඩා ද්‍රව පරිමාවක් මැන ගැනීම සඳහා භාවිතා කරන්නේ 1. බියුරේට්ටුව, 2. බීකරය.
1: අපි ප්‍රශ්න තුනක් ඇහුවා. ප්‍රශ්න තුනෙන් ප්‍රශ්න දෙකකට උත්තර දීලා මේ වෙද්දි අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. ඔයාට පුළුවන් දැන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
0: ඔව්. රයිට්, මේක තමයි අපේ සියුමිට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ගය තමයි උඩරට දුම්රිය මාර්ගය. මුදු මට්ටමින් අඩි 6200ක් විතර උසින් තමයි මේක තියෙන්නේ. අපේ ප්‍රශ්නේ, ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය මොකක්ද? 1. ගාල්ල, 2. බදුල්ල.
1: අතේ තිබ්බ රුපියල් 500ක්. 500 පස්කුණේකින් වැඩි වෙලා රුපියල් 2500ක් පොකට් මැනි දිනා ගන්න ඔන්න සයිමිට පුළුවන් වුණා.
0: සයුමි, ළඟේ ඉඳන් උදව් කරාද කවුරු? නැත්තම් තනියම උත්තර දුන්නේ? තනියම. ඉස්කෝලේ කීයටද එතකොට?
2: 7
0: වෙනකොට යනවා. එහෙනම් යාළුවන්ටත් මැසේජ් එක දෙන්න ඕනේ. අපිට මැසේජ් එකක් එවන්න කියලා නම්බරේ ලියලා දෙන්න ඕනේ. හරිද? ජය වේවා.
1: නම්බර් එකත් අපි ආයෙමත් සැරයක් මතක් කරන්න. 0714 151 151.

0: ඔබ දන්නවද මෙනින්ජයිටිස් නැත්නම් මොලේ උන සමහර දරුවන්ට මීමැස් මුර තත්ත්වයක් උනත් ඇති කරන්න පුළුවන්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: දරුවකට මොලේ උන හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්ත්වයක්. අපි මේක වෛද්‍ය විද්‍යාවදී හඳුන්වනවා ඉමර්ජන්සිව නැත්නම් හදිසි ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් කියලා. දරුවට අධික උණ එනවා. ඒ වගේම දරුවා අධික විදියට හිසේ කැක්කුම කියනවා. ඒ වගේම දරුවට එළිය දිහාම නැත්නම් ආලෝකය දිහා බලන්න අමාරු වෙනවා. ඊට අමතරව සමහර දරුවන්ට මීමස් පොර තත්ත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. සුදුසුකම් තියෙන අධදකීම් තියෙන වෛද්‍යරයෙක් ළඟට අරගෙන ගියොත් එහෙම ඒ වෛද්‍යරයන්ට පුළුවන් රෝග ලක්ෂණ පරීක්ෂා කරලා බලලා අනිවාර්යයෙන්ම මෙයාට තියෙන්නේ මොලේ උණ රෝගය කියලා හඳුනාගන්න.
0: මේ දවස්වල සීග්‍රයින් පැතිරෙන මොලේ උණ එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිස්සම් වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිස්සම් කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
2: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඩොලර් $25,000 හැකර් වාර්තාව කරුණා කරලා මේ මොහොතේ සභාගත කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
4: මතක තියාගන්න, ගරු විපක්ෂ නායකතුමා 27-2 යටතේ අතුරු ප්‍රශ්න නැහැ.
5: IMF එක මෙයා මාසේ මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවා. මොකද තීන්දුව?
6: විදේශික වෙන්නේ නැත්නම් මාලකට නිසන්න තේපත්ත.
2: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
7: මම අභියෝග කරනවා ඕනෑම කෙනෙක්ට නැගිටලා මගේ තර්කය වැරදි කියලා කියන්න.
8: ඒ කියන්නේ ඔබතුමාලා මෙතන ඇවිල්ලා නිකන් බොරුට කියවනව වෙනුවට මම හිතන්නේ මෙතන මේ විවාද කිරීම පළක් නැත වෙලා දෙනවා මේ විපක්ෂයත් එක්ක ඕනෙක් ඇවිල්ලා කියලා යනවා.
9: බය නැතුව මේ ආණ්ඩු විවේචනය කරන්න පුරවැසි ඔබට ඒ සඳහා අයිතිය තියෙනවා.
2: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
11: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
12: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
10: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
2: Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.

0: වැදගනි කල්පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
1: ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000. NIBM, The City University, The Place to Be.

0: Good Money. උදේහය විනාඩි 23යි වෙලාව. ඔන්න අපි අවසාන තරගකාරිනිය ඉන්නවා. Good morning සහීනා. ලෑස්ති නේද තරඟ කරන්න?
1: ඔව්.
2: මතුගමින්දලා තමයි සහීන අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔන්න රුපියල් 5000ක් තියෙනවා සවීනා. ප්‍රශ්න හතරයි තියෙන්නේ. හොඳට උත්තර දුන්නොත් මේ 5000 ඔයාගේ අතට ගන්න පුළුවන්. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: සවීනා, පළවෙනි ප්‍රශ්නේ ඔයාට හම්බෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකෙන්. යුතුයකම් කොටස් දෙකක් තියෙනවානේ. එකක් තමයි නීතිමය යුතුයකම් වෙන්නේ. අපි ප්‍රශ්නේ අනෙක් යුතුයකම් කොටස වන්නේ. එක සදාචාරාත්මක යුතුයකම්, දෙක පුරවැසි යුතුයකම්.
2: පුරවැසි අධ්‍යාපනයේදී අපි යුතුයකම් කොටස් දෙකක් ඉගෙන ගන්නවා. එකක් තමයි නීතිමය යුතුයකම්, අනිත් එක තමයි සදාචාරාත්මක යුතුයකම්. කමක් නැහැ, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු එහෙනම් දෙවැනි ප්‍රශ්නෙට.
0: දෙවැනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝලයේ සබ්ජෙක්ට් එකෙන්. නයිල් ගංගාව උතුරු අප්‍රිකාවේ උතුරට ගලන ගඟක්. ලෝකේ දිගම ගඟ වෙන්නේ නයිල් ගඟ. දිග වෙනවා කිලෝමීටර් 6650ක්. අපේ ප්‍රශ්නේ නයිල් ගංගාව මුල් කරගෙන ලැබුණු ශිෂ්ටාචාරය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයයි. එක, මේ ප්‍රකාශය හරි. දෙක, මේ ප්‍රකාශය වැරදි.
2: තප්පර පහක් දෙනවා. තප්පර පහ ඇතුළත තමයි උත්තරේ දෙන්න ඕනි. අපි අහුවේ නයිල් ගංගාව මුල් කරගෙන ඇරඹුණු ශිෂ්ටාචාරය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයයි. මේ ප්‍රකාශය හරිද වැරදිද කියලා තමයි අහුවේ. හරි උත්තරේ වෙන්න ඕනි මේ ප්‍රකාශය වැරදි කියලා. හරි කමක් නැහැ, අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
0: රයිට්. ඔන තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. දරුවන් කරන සමහර වැඩවලට සුදුහුණු ගෑම නොකළ යුතු බව විදුහල්පතිතුමා අවධාරණය කළේය. මේ නිදහස් වන්නේ එක වැරදි වසන් කිරීම, දෙක වර්ණනා කිරීම.
2: සුදුහුණු ගෑම කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියලා තමයි අපි ඇහුවේ. හරි උත්තරේ වෙන්න ඕනි වැරදි වසන් කිරීම. ප්‍රශ්න තුනකට අපි ඔයාගෙන් ප්‍රශ්න තුනක් ඇහුවා. ප්‍රශ්න තුනට උත්තර දෙන්න බැරි වුණ නිසා බෝනස් ප්‍රශ්නට යන්න බෑ. හැබැයි අපි ආයෙමත් දවසක උත්සාහ කරමු. ඔයා හොඳ උත්සාහයක් ගත්තා. බොහොම ස්තුතියි අපි දෙක සම්බන්ධ වුණාට.
1: හරි.
2: හරි, ඒ විදිහට පොකට් මනි දිනාගන්නේ කොහොමද කියලා ආයෙමත් සැරයක් අපි මතක් කරන්න. මැසේජ් එකක් තමයි අපිට ඕන කරන්නේ 0714 151 151 කියන අපේ WhatsApp නම්බරයකට. එවන්න අපිට මැසේජ් එකක්. අපි ලෑස්ති වෙලා ඉන්න පොකට් මනි දෙන්න.
0: දැන් අපි මතක් කරා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජනය ගැන. අනාගතය වෙනුවෙන් කරන මුදල් ආයෝජනය අපි ස්ථාවර තැන්පතුවක් කියන ස්ථාවර තැන්පතුවක් එක වගකීම් සහගත වෙන්න ඕනේ. වගේම ප්‍රතිලාභ දෙන්නත් ඕන අනිවාර්යයෙන්ම. අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය විශ්වාසවන්තම තැනක කරනවා නම් එකම එක තැනයි තියෙන්නේ. ඔබ කොහේ මේ වෙනකොට කොහේ ඕනම බැංකුවක තියෙන පුළුවන් ස්ථාවර තැන්පතුවක් ෆික්ස් ඩිපොසිට් එකක් ඕපන් කළ. හැබැයි ඒ කොතන තිබුණත් ඔයා මුදල ගැන බයෙන් ඉන්නනේ. ඔකේ මුදල තියේවිද? අවුරුදු 10ක් යනකොට 15ක් යනකොට තියේවිද? මේකේ ප්‍රතිලාභ කොහොම වෙයිද කිව වගේම පොලියක් තියේවිද? හැබැයි සර්වෝදය ආයතනයේ ඔබ තෝරගත්තොත් එහෙම ස්ථාවර තැන්පතු ආයෝජනයකට ඔබට බය වෙන්න දෙයක් නැහැ. අනාගතයේ වෙනුවෙන් කරන ආයෝජනයේ බය නැතුව කරන්න පුළුවන් ස්ථාවර තැන්පතුවක් තමයි මේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හඳුන්වලා දීලා තියෙන්නේ. ගන්න කෝල් එකක් 13:19ට. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු සමගින් ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන්කම තියෙනවා. 13:19ට කෝල් එකක් කරන් වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අගෝස්තු මාසයේදී එල්නිනෝ අවධානමක්. අපනයන කරුවන් සහනයක් ඉල්ලයි. ජලපෝතල් සඳහා උපරිම සෙල්ලරමිලක්. හෝමෝස් යලිවසෙයි. රුමේෂ් තරංග ලොව තුන්වන ස්ථානයට.
0: දේශීය සියත. Local news on සියත.
1: එල්නිනෝ තත්ත්වය ප්‍රබල ලෙස ඇති වුහොත් ජල මූලාශ්‍ර සිදියාමේ අවධානමක් මත්තුවේ හැකි බව ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අවධානම පිළිබඳ අදාළ පාර්ශ්ව සමග පැවති සාකච්ඡා

0: චන්සල විදිහට දැනට 98 probability එකක් තියෙනවා එල් නීනියෝ වෙන්න ත්‍රිෂෝල්ඩ් එක පනින්න. එතකොට ඊ කියන් ඕල්මෝස්ට් දැන් එල් නීනියෝ කියන ලෙවල් එකේ තමයි මේක තියෙන්නේ. සහ පස්සේ මේක ස්ට්‍රෝංග් පැත්තරේ ආවි කියන එක තමයි ප්‍රෙඩිකෂන් එක වෙන්නේ දැනට.
1: ලබන මාසයේ සහ අගෝස්තු මාසයේ වැසි තත්ත්වය පහත යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දේශගුණ විපර්යාස සහ අධ්‍යාපන අරේෂණ අධ්‍යක්ෂ ප්‍රීතිකා චකුඩි පැවසුවා.
2: ජූලි අගෝස්තු කියන මාසවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැස්ස ප්‍රමාණාත්මකව අඩුවෙන් තමයි අපිට ලැබෙන්නේ. ඒ නිසා අපි ඉදිරි පුරෝකතර සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන එකක් දැනුවත් වීමක් කරා. ටෙල්ලිනෝ කියන තත්ත්වය විතරක් ආවොත් අපි බලාපොරොත්තු වෙනවා දෙවැනි අන්තර් මෝසමේදී වැස්ස වැඩිවීමක්, ජූලි අගෝස්තු වගේ කාලවල සාමාන්‍යයට වඩා වැස්ස අඩුවීමක්. ඔව්, ඇත්තටම දැනට හඳුනාගෙන තියෙන විදිහට ඉන්දියාව වගේ රටවල්වලට තමා ගොඩක්ම නියං සහිත තත්ත්වයක් බලාපොරොත්තු වෙන්නේ. යම් හේකින් වතුර අඩුවීමක්, වැසි ප්‍රමාණය අඩුවීමක් තියෙනවා නම් අපි ආයතන නැවත නැවතත් දැනුවත් කිරීම කරන. මෙතෙන්දී අපි බලපාන දේවල් තමයි නිරිත දිග මෝසමේ තියෙන සුළං රටාව සාමාන්‍යයට වඩා අඩුවීමක් අපේක්ෂා කරනවා. එතෙන්දී ඇතැම් කාලවලදී යම් තාක් දුරකට අර මිනිස්සුන්ට දැනෙන උෂ්ණත්වය වැඩිවීමක් අපේක්ෂා කරනවා.
1: බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ කිකුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකි. ආහාර හේතුවෙන් සෑම දස දෙනෙකුගෙන් එක් අයකු රෝගී තත්ත්වයන්ට ලක්වන බව ආහාර ආරක්ෂණ පාලන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ හේමාලි ජයසේකර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
3: ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව වසරකට 10 දිනකින් එක්කෙනෙක් මේ ආහාර නිසා ලෙඩ රෝගවලට භාජනය වෙනවා. ඉතින් අපි ඒව අවම කරගත යුතුයි. දැන් අපි දන්නවා ලෝකෙම බෝවන රෝග විතරක් නෙමෙයි, බෝනවන රෝගත් මේ ආහාර මගින් සෑදීමේ ප්‍රවණතාවය වැඩි. දෑත් පිරිසුදුත ලබා ගැනීම ඉතා වැදගත්. මොකද බැක්ටීරියා ගණත්වය වැඩිම අපේ දෑත්වල.
1: ප්‍රමිතියන් තොර ප්ලාස්ටික් දිගුකාලීනව භාවිතයෙන් පිළිකා ඇතිවිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිසර සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂණ අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන පැවසුවේ.
3: එතෙන්ම බාල ප්ලාස්ටික් වර්ග භාවිතා කිරීමෙන් BPA වැනි අහිතකර ද්‍රව්‍ය මයික්‍රෝ ප්ලාස්ටික් ශරීරයට ඇතුළුවීම නිසා දීර්ඝකාලීනව භාවිතා කිරීමෙන් එවැනි පිළිකා වැනි තත්ත්ව ඇතිවීමේ අවධානමක් තිබෙනවා.
1: බලශක්ති මිල ඉහළ යාම සම්බන්ධයෙන් සහනයක් අපේක්ෂා කරන බව නිදහස් වෙළඳ කලාප ආයෝජකයින්ගේ සංගමේ සභාපති ධම්මික ප්‍රනාන්දු පවසනවා. ආයෝජකයින්ට මෙවර විට අභියෝග රැසක් එළ වී ඇති බවයි ඔහු පැවසුවේ.
4: බලශක්ති සම්බන්ධයෙන් අපි මේ දවස්වල ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අවශ්‍ය බලධාරීන්ට, ඒ වගේම ආයෝජන මණ්ඩලයත් සමග මේ දවස්වල අපි සාකච්ඡාවට 2-3ක් පැවැත්තුවා. ඒ මේ අවස්ථාවේදී යම් කිසි සහනදායි පියවර අනුගමනය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කටකතා තියෙනවා, යම් යම් ආයතන තමන්ගේ ඔපරේෂන්ස් මෙහෙන් මහන දාන්න බලාපොරොත්තු වෙනයි කියන කටකතා තියෙනවා. දත්ත හරියටම සහතිකව කියන්නට අමාරුයි ඒ විදිහේ තත්ත්වයක් උදා වෙලා තියෙනවද කියලා. යම් කිසි අවස්ථාවක් ආවොත් එහෙම අවසාන විදිය තත්ත්වයකට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් ආවොත් කර්මාන්තකරුවන් අනිවාර්යයෙන්ම අත්හැරින්න සිද්ධ වෙනවා ඒගොල්ලන්ගේ කර්මාන්තය.
1: විදුලිය ගබඩා කළ හැකි බලශක්ති ගබඩා පද්ධති 6ක් පසුගිය 30 වනදා දිවෙනට රැගෙන විත් තිබුණා. එම බලශක්ති ගබඩා පද්ධති 6 වවුනියාව, චුනකම්, කිරනොචි, අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශවල පිහිටා ඇති විදුලි බල සම්ප්‍රේෂණ උපපොළවල් සමීපව ස්ථාපිත කරනු ඇති. එක් පද්ධතියකින් දිවා කාලයේදී මෙගාවොට් 40ක විදුලි බල ශක්තියක් ගබඩා කිරීමට හැකි. උපරිම විදුලි බල ඉල්ලුම අවශ්‍ය රාත්‍රී කාලයේදී මෙගාවොට් 10ක් ජාතික විදුලි බල ජාලයට ලබා දීමට සලසුම් කළා. පද්ධති 6න් ලැබෙන මුළු ධාරිතාව මෙගාවොට් 60ක්. විදුලි ජනන වියදම පහත දමා ගැනීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ. ඔහු සඳහන් කළේ ඒ සඳහා සැලකිත කාලයක් ගතවන බවයි.
5: ටික ක්‍රියාත්මක වෙනකොට සහ ඉදිරියේදී අපි තවත් සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන් සුළං බලාගාර සම්බන්ධයෙන් ස්ථාන කීපයක තවත් මෙගාවෝට් 470ක් 2026 ඉඳලා 2028 කාලය තුළ එකතු කරන්න. එතකොට ටිකක් එකතු වෙනකොට විශේෂයෙන් අපිට පුළුවන්කම ලැබෙනවා අර අධික වියදමක් තියෙන ප්‍රබවලින් විදුලිය ජනනය කරනවා වෙනුවට මේ වගේ අඩු වියදම් පුනර්ජනනීය ප්‍රබවලින් විදුලිය ජනනය කරන්න. එතකොට අපි බලාපොරොත්තු වෙනවා අපිට පුළුවන්කම ලැබෙයි මේ ජනන වියදම අඩු කිරීමත් එක්ක විදුලි බලයේ යම්කිසි අඩු කිරීමක් අපිට කරන්න පුළුවන්කම ලැබෙයි කියලා. මේකට සැලකිත කාලයක් යනවා.
1: විදුලිය ගබඩා කළ හැකි බැටරි පද්ධති ස්ථාපිත කරන ස්ථාන තෝරාගත් ආකාරය ගැටලු සහගත බවයි බලශක්ති විශේෂඥ අර්ජුන පෙරේරා පැවසූ.

0: ලංකාවේ විදුලිය වහල මත සෝලා විදුලිය වැඩියෙන්ම ජනනය වෙන්නෙත් බස්නාහිර පළාතේ. නයිට් ටයිම් ඔලි මෝනින් උදේපාන්දර පීක් එක සන්න වෙන්නෙත් බස්නාහිර පළාතේ. නමුත් මුළු බස්නාහිර පළාතටම තියෙන්නේ එක බෙස් පද්ධතියක් ස්ථාපිත කිරීම මේ ස්ථාන 16 ටෙන්ඩරේ තුල. එතකොට පත්තුව බඳින්නේ නයා කාපු තැනට නෙමෙයි වෙන කොහට හරිද, එහෙම නැත්නම් වෙන මිනිස්සුගේ අඟකටද කියන එක තමයි දැන් අපිට අහන්න වෙලා තියෙන ප්‍රශ්නේ.
1: දේශීය ඇසුරුම් කළ පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මිලිලීටර 500 සිට මිලිලීටර 999 දක්වා ජල බෝතල් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 80ක්. ලීටරේ සිට ලීටර් 1යි මිලිලීටර 499 දක්වා වන ජල බෝතලයකට රුපියල් 120ක පාලන මිලක් පැනවුවා. ලීටර 1.5 සිට ලීටර 1යි මිලිලීටර 999 දක්වා වන ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 150ක්. ලීටර 2 සිට ලීටර 2යි මිලිලීටර 499 දක්වා වන ජල බෝතලයක උපරිම සිල්ලර මිල දක්වන්නේ රුපියල් 180ක් ලෙසයි. ලීටර 5 සිට ලීටර 6යි මිලිලීටර 999 දක්වා ජල බෝතලයකට රුපියල් 400ක උපරිම සිල්ලර මිලක් පැනවුවා. මේ අතර නඩ 2 කිලෝවක් සඳහා රුපියල් 140ක සහතික මිලක් ලබා දිය යුතු බව ගොවි සංගම් ඉල්ලීමක් කර සිටිනවා. හුරුණුවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එච්.එම්. කරුණාරත්න පැවසුවේ නිෂ්පාදන වියදම ඉහළ ගොස් ඇති බවයි.
2: ගණන් හදලා බැලුවා අක්කරයකට යන නිෂ්පාදන වියදම 216,000කට වැඩිය මුදලක් අක්කරයකට නිෂ්පාදන වියදම යනවා. වී වලට සාධාරණ මිලක් ඕනේ. සාධාරණ මිලක් කියන්නේ නිෂ්පාදන වියදම අනුව වී කිලෝ එකක් රුපියල් 140ක්වත් වෙන්න ඕනේ නාඩු වී කිලෝ එකක්. අපිට නැත්තම් අපිට මේක දරා ගන්න බෑ.
1: වී සඳහා සහතික මිලක් නියම කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළා.
3: නැවත වතාවක් අපි ගබඩා අරිනවා. ආයගයන් කපන්න පටන් ගත්තාට පස්සේ නිෂ්පාදන පිළිවෙල ගණන් බලනවා. ගණන් බලලා ඒකට සාපේක්ෂව වීවල මිල තීරණය කරනවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ රුපියල් 40,000ට පෝරමිටිය ගියා ඉදා. ඒ රුපියල් 40,000ට පෝරමිටිය ගරගෙන ගොවියට රුපියල් 80ට 90ට ඉදා වී විකුණන්න සිද්ධ වුණා. ඒ අතීතේ අමතක කරලා අද විවිධ විකෘති කිරීම කරනවා.
1: ශ්‍රී ලංකාව සයිබර් වංචාවල මූලස්ථානයක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට එක්වමින්.
4: අභියෝගයක් කරනවා සාමාන්‍ය ජනතාව අතරට ගිහිල්ලා 1-10 දෙනෙක්ගෙන් 20 දෙනෙක්ගෙන් අහන්න කී දෙනෙක් ඇත්තටම හිතනවද කියලා, බඩු මිල අඩු වෙලාද නැද්ද කියලා. අන්න එතකොට පුළුවන් මේ වායු සමීකරණය කරපු සභාවේ ඉඳගෙන බඩු මිල අඩු කරයි කියලා කියන එකට වැඩිය පොදු ජනතාව අතරටම ගිහිල්ලා අහන්න, ඔය 10 දෙනෙක්ගෙන් 20 දෙනෙක්ගෙන් රැන්ඩම්ලි අහන්න බඩු මිල අඩු වෙලා තියෙනවද වැඩි වෙලා තියෙනවද කියන කාරණා. අපි දන්නවා මේ රජයේ පොරොන්දු වුණා අපේ රට සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවායි කියලා. හැබැයි මේ මොහොත වන විට අපේ රට සයිබර් වංචාවල මූලස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා.
1: විපක්ෂීය මහජන මතය අවබෝධ කරගත යුතු බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක කියා සිටියේ.
5: දැම්බත් විපක්ෂ නායකතුමනි, ඔය සිහින ලෝකෙන් බිමට බහින්න, බිමට රැහැලා මේ මහපොළවේ යථාර්ථය තේරුම් අරගෙන මෙරටේ ජනතාවත් එක්ක වැඩ කරන්න. එහෙම නැත්තම් ඔබතුමන්ලට තවත් කිරාත් කාලයක් බංකොලොත් වෙච්ච, බුන් බවට පත් වෙච්ච සුන්බුන් විපක්ෂයේ භූමිකාව පමණමයි ඉටු කිරීමට හැකියාව අත්පත් වෙන්නේ, වෙන කිසිවක් නොවේ.
1: රට තුළ අර්බුදයක් පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමාන් පැවසුවේ.
6: තමුන්නාන්සේ ආණ්ඩුව බාර ගන්නකොට 290යි ඩොලර එක තිබුණේ. එතකොට එක පැත්තකින් සංචිත වැඩි වෙනවා. සංචිත වැඩි වුණාට අපේ රටේ තිබෙන ඩොලර හිඟයක් තිබෙනවා. ඒ වගේම උද්ධමනය වැඩි වීගෙන යනවා. ඩොලර තිබුණාට උද්ධමනය වැඩි වෙනවා. ආණ්ඩවල මිල ඉහළ යනවා. මාකට් එකේ ඩොලර නැහැ. මේක හරියට අපි ගත්තොත් ඒකම එක ගේක ඒගොල්ලන්ගේ තාත්තගේ නමට ඉතිරි කිරීම ගියා account එකේ සල්ලි තියෙනවා. නමුත් ගෙදර ළමයින්ට ගන්න සල්ලි නැහැ. නමුත් දෙකම තියෙන්න ඕනේ. ඉතිරි කිරීම ගිනුමක් තියෙන්න ඕනේ. ගෙදර ගන්න සල්ලි තියෙන්නත් ඕනේ.
1: සමගි ජනබලවේගයේ කැළඹීමට පත්ව සිටින බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ කියා සිටියා.
7: හතර ගාති දාලා ඉන්න අනාථ විපක්ෂය ඉන්නවා. එළියේ සෙට් එකක්, ඒ සෙට් එක ගම්මන්පිල ලවීරවන්තල ඇතුළු කලබල වෙන එක ගැන නම් ටික අපිට පුදුම වෙන්නේ නැහැ. ඉතින් අපි බැලුවා ඇයි මේ සජබ මෙච්චර කලබල වෙලා තියෙන්නේ කියලා. බොරු බේග ලැදවාමින් සෑහෙන කලබල වෙලා තියෙනවා. අපි බැලුවා ඇයි පොහොට්ටු ඒගොල්ලෝ කලබල වෙනකොට මේගොල්ලොත් කලබල වෙන්නේ කියලා. මේගොල්ලන්ගෙත් යම් ඥාති සම්බන්ධයක් තියෙනවද දන්නේ නැහැ මේ දේවල් වලට. ඒ නිසා අපි කියන්න ඕන රටේ ජනතාව ආර්ථික අර්බුද වලට වැටෙනකොට ඕගොල්ලෝ වගේ සඳළු තලාවල අපි ජීවත් වුණේ නැහැ එදත් නැහැ අදත් නැහැ.
1: රාජපක්ෂවරුන් සිදු කළ වැරදි සඳහා ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතු බවයි සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කළේ.
8: සමග ජනබලවේගයේ කවදාක්වත් රාජපක්ෂ කඳවුරේවත් ඒ වේදිකාවේ නැග්ගේ නැහැ. ඒ අය වෙනුවෙන් කතා කරේ නැහැ. මෙතන ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානීන් තමයි රාජපක්ෂවරුන්ව මේ රටේ ජනාධිපති කරන්න මූලිකත්වය ගැන කටයුතු කරේ. අන්තිමට කියනවා මේ රාජපක්ෂ කරපු වැරදි වලට වෙන කවුරුත්වක් කියන්න ඕනේ කියලා. වෙන කවුරුත්වක් කියන්න ඕනේ නැහැ. රාජපක්ෂවරු මේ රටේ වැරදි කරා නම් ඒ සම්පූර්ණ වගකීම ගන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණ.
1: හොමු සමුද්‍ර සන්ධිය සියලුම නෞකා සඳහා වසා තැමූ බව ඉරානය පවසනවා. ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළේ හොමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ දරන ඕනෑම නෞකාවකට පහර දෙන බවයි. නියෝග නොතක හොමු සමුද්‍ර සන්ධිය වෙත ළඟා වූ තෙල් නෞකා දෙකකට පහර දුන් බවයි එම බලකාය පැවසුවේ. ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම පියවරගත් බවද ඉරානය ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්‍රුත් සෝෂල් ගිනුමෝසේ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඔහු පැවසුවේ හොමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා සහාය වීමට රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙස පසුගිය මාසයේදී ඇමරිකානු හමුදාවට උපදෙස් දුන් බවයි. එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස තෙල් බැරල් මිලියන 100කට වැඩි ගණනක් හොමු සමුද්‍ර සන්ධිය හරහා විවෘත වෙළඳපොළට ඇතුළු වී ඇති බවයි ට්‍රම්ප් පැවසුවේ. වාණිජ නැව 200කට වැඩි ගණනක් ආරක්ෂිතව සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති බවද ට්‍රම්ප්ගේ ට්‍රුත් සෝෂල් පණිවිඩය සඳහන්. මෙම සාර්ථකත්වයට හේතුව ඇමරිකාව විසින් හොමු සමුද්‍ර සන්ධිය පාලනය කිරීම බවත් ඉරානයට හොමු සමුද්‍ර සන්ධියේ පාලන බලතල නොමැති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවා. ඉරානයේ හමුදාව පරාජය වී ඇති බැවින් ඔවුන්ගේ ආර්ථිකයට අහිමි වී ඇති බවයි ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ. හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රණිගත කිරීම්වල තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රුමේෂ් තරංග සමත්ව තිබෙනවා. ඒ ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද හෙල්ල විසිකිරීමේ නවතම ලෝක ශ්‍රණිගත කිරීම්වලට අනුවයි. පසුගිය තරමේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර 92.62 දක්ෂතාවයක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවීමට රුමේෂ් තරංග සමත් වුණා. යලි සිරස්තල අගෝස්තු මාසයේදී එල්නිනෝ අවදානමක්. අපනයනකරුවන් සහනයක් ඉල්ලයි. ජලපෝතල් සඳහා උපරිම සෙල්ලරම් ඉලක්ක. හොමුස් යලි වැසේ රුමේෂ් තරංග ලොවතුන් වන ස්ථානයට. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරණ. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එද ප්‍රති සිටින්න පැන් පැපුවත් සමක.
9: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the town. ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ලංකාවේ ප්‍රොඩියුස් කරපු සූර්ය සුළඟ මූවී එක පහුගිය දා රිලීස් වුණා.
1: ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතු වෙති. අක්කෙක් හරි නංගියෙක් හරි නැතු වෙති. හැබැයි අම්මා කෙනෙක් ඉන්නවනේ.
2: මේ සුපර් ඇක්ෂන් මූවී එක ගැන අපි ඩිරෙක්ටර් ප්‍රියන්ත කොළඹගේගෙන් අහුවා.
0: කොහොමද ෆිල්ම් එකට හම්බෙන ෆීඩ්බැක් එක?
3: මගේ අත්තනි සිනමා නිර්මාණය හරියටම අපි ගිය සතියේ තමයි රිලීස් කළේ. පළවෙනි සතියේ පළවෙනි සෙන්සුරාදාම අපිට කොළඹ PVR එකේ හවුස් හෝල් බෝඩ් එකේ දාගන්න පුළුවන් වුණා. සහ ඊළඟ ඉරිදා අපි සිනමාට ලක්ුණක අපිට දාගන්න පුළුවන් වුණා. මේ චිත්‍රපටියක් පහසුවෙන්ම දින 100 තනියි කියලා මට හිතෙනවා.
4: ඒක හුස්ම ගන්නවට නැඩ කියන එක වැඩගත් වෙන්නේ ටිඩත් මහත්තයායි ටිඩත් මහත්තයාගේ පවුලයටයි මිසක්
2: අපි දන්න අය ෆිල්ම් එකේ වෙනස්ම විදිහකට දැක්කා.
3: දැන් ඉසුරු ගත්තොත් එහෙනම් ඉසුරුව මේ චිත්‍රපටේ අඳුරන්න බෑ. අතන මේ මෙතෙක් කරපු සියලුම චරිතවලට වැඩිය වෙනස්ම චරිතයක් තමයි මේ සූර්ය සුළඟ චිත්‍රපටයේ ඉසුරු රඟපාන්නේ. ඒ වගේම අශාන් ඩයස් ගත්තොත් එයාගේ සිනමා දිවියේ වෙනස්ම චරිතයක්. ඒ මොන සම්පූර්ණ වෙනස් කරන්න තියෙනවා. මගේ මන්දාරයකට වැඩිය 500 කට වෙනසක් තියෙන මුළු තියෙනවා. මම හිතන්නේ අපිට ඉතාමත් ආකර්ෂණීය සිත හොඳ ඇක්ෂන් හීරෝ කෙනෙක් මේ චිත්‍රපටයෙන් අපි මේක අරහා එළියට දානවා.
0: ෆිල්ම් එක තාම බලපු නැති කෙනෙක් මොනවද කියන්න තියෙන්නේ?
3: Netflix බලන, Amazon බලන ප්‍රේක්ෂකයෝ හරියට ලංකාවේ දැන් ඉන්න. ඒ අයට ගොඩාක් ලං වෙන්න පුළුවන් චිත්‍රපටයක් තමයි සූර්ය සුළඟ. ඉතින් මම ප්‍රේක්ෂකයන් ආරාධනා කරනවා ඇවිල්ලා චිත්‍රපටිය බලන්න සූර්ය සුළඟ.
5: ඉතින් තමුසෙ තීරණය කරනවා තමුසෙ ගෙදර යන්නේ කෙලින් අතටද නැත්නම් හරස් අතටද කියලා.
0: Talk of the town.
6: Targeted Chhatrapati Shivaji Maharaj.
2: 2008 November 26 මුළු ලෝකයම කම්පා කරපු මුම්බයි ටෙරරිස්ට් ඇටැක් එක ගොඩක් දෙනෙක්ට මතකයිනේ.
0: හැබැයි දැන් අපි කියන්න හදන්නේ එදා රෑම සිද්ධ වෙච්ච ගොඩක් දෙනෙක් නොදැක්ක කතාවක් ගැන.
2: ටෙරරිස්ට් ඇටැක් එකෙන් පස්සේ හොස්පිටල් එක ඇතුලේ ડોක්ටර්ස්ලා, නර්ස්ලා, ස්ටාෆ් එක සිය ගානක් ජීවිත බේරගන්න කරපු සටන තමයි
0: ಭಾರತ භාග්‍ය විධාතා මූවී එකෙන් අපිට පෙන්වන්නේ.
2: කංගනා රනෞත් තමයි ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක කරන්නේ.
0: තමන්ගේ බය අමතක කරලා අනිත් අයගේ ජීවිත බේරගත්ත මිනිස්සුන්ගේ මේ ට්‍රූ ස්ටෝරි එක ජූලි 12 වෙනිදා රිලීස් වෙනවා.
7: Talk of the town. 98.2 FM 98.4 දිව

0: සියතා
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම්ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
2: මතක් කරලා බලන්න ඔයාලට 97-98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97-98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. මේවා අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
3: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ.
2: ඔව් ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ. ඒක තමයි සී කල්පනාව.
4: ලා මකලෝ සහ ලාවට

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ். திஸ் வசருக்கு விசிஷ்டத்தை அபிமானிய பீப்பிள்ஸ் லீசிங் விஸ்வாசி பிரமுகயா. අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, කිස් FM.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: Money's Pocket Money.
1: මාෂි, අපි මොන දේ කළත් වැඩක් නෑ අපේ හිතේ නිදහස නැත්තම්. හිතේ නිදහස තියෙනවා නම් අපි කරන හැම වැඩේම අපිට ලස්සනට කරන්න පුළුවන්.
2: අනිවාර්යයෙන්ම රවිෂ්ක, අපේ හිත නිදහස් වෙලා තියෙන තරමට තමයි අපිට අලුත් අදහස් එන්නේ. එතකොට අලුත් දෙයක් අපිට කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි පරණ දේවල් ගැන හිත හිත හිටියොත් අපිට කිසි දෙයක් කරගන්න වෙන්නේ නැහැ.
1: ඔන්න අද දවසේ අපේ මමිස් පොකට් මනී සෙග්මන්ට් එකට ඉන්නේ හොරණින් සුජානි. Good morning සුජානි.
3: Good morning.
1: සුජානි, ලෑස්ති නේද රුපියල් 5000ම වින් කරන්න?
3: ඔව් ලෑස්ති.
2: සුජානි, hina වෙලා උත්තර දෙන්න තියෙන ප්‍රශ්න හතරයි තියෙන්නේ. රුපියල් 5000ක් ඔයාගේ අතර හම්බ වෙනවා. ඒ වගේම අපි ඔයාට තප්පර 5ක් දෙනවා එක ප්‍රශ්නකට හරි උත්තර තෝරන්න. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. මේ තමයි සුජානිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: සජීවනි, ලංකාවේ සල්ලි දෘශ්‍යාබාධිත කෙනෙකුට උනත් අඳුන ගන්න පුළුවන් විදියට මුද්‍රණය වෙන්න පටන් ගත්තේ 2011 පෙබරවාරි 4 වෙනිදා ඉඳන්. ඔන්න පළවෙනි ප්‍රශ්නේ සල්ලි ගැන. 1951 ලංකාවේ මුල්ම මුදල් නෝට්ටු කාණ්ඩය නිකුත් වුණා. මේ වෙනකොට අපි පාවිච්චි කරන්නේ 2010 හඳුන්වලා දුන්න 11 වෙනි නෝට්ටු කාණ්ඩේ. අපේ ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ආයතනය පිහිටා ඇත්තේ 1. බියගම 2. කොළඹ.
2: සුජානි, හරි උත්තරේ වෙන්නෝනි පළවෙනි උත්තරේ. බියගම පිහිටි ඩේලා රූ ලංකා කියන පුද්ගලික සමාගම් මගින් තමයි මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නේ. හරි, එහෙනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ජීවනි, ශරීරයේ විජලනය වීම වළක්ව ගන්න භාවිත කරන මුඛ සජලන ප්‍රතිකාරයක්. මේක නිෂ්පාදනය කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින්. අපේ ප්‍රශ්නේ ජීවනි වල වැඩිපුරම අඩංගු වෙන්නේ 1. ග්ලූකෝස් 2. සෝඩියම් ක්ලෝරයිඩ්.
3: 1. සෝඩියම් ක්ලෝරයිඩ්.
2: සුජානි, හරි උත්තරේ ග්ලූකෝස්. ජීවනි ලීටරේ පැකට් එකක ග්ලූකෝස් ග්‍රෑම් තියෙනවා 13.5. ඒ වගේම සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 2.6ක් අඩංගු වෙනවා. කමක් නැහැ සුජානි, තව එක ප්‍රශ්නයක් ඔයාට ඉතිරි වෙලා තියෙනවා. මේ ප්‍රශ්නට හරි උත්තරේ දුන්නොත් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සුජානි, සාමාන්‍යයෙන් ගෙදර හැමෝම තව තව ඉල්ල ඉල්ල කන කෑමක් තමයි සිංහල අච්චාරු කියන්නේ. අවුරුදු කාලෙට එහෙම විශේෂයිනේ නේද? ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. සිංහල අච්චාරු මුලින්ම ලංකාවට හඳුන්වලා දෙන්නේ මැලේ වැසියා. අච්චාරු ගබඩා කරන්න භාවිත කරන්නේ මැටි හට්ටියක් හරි වීදුරු බෝතල් හරි. අපේ ප්‍රශ්නේ සිංහල අච්චාරු සෑදීමේදී විනාකිරි එකතු කරන්නේ 1. අච්චාරු කල් තබා ගන්න 2. නැවුම් ගතිය රඳවා ගන්න.
2: සුජානි, තුන්වෙනි ප්‍රශ්නෙට ඔයාගෙන් අපිට හරි උත්තරේ හම්බුණා. දැන් පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. බෝනස් ප්‍රශ්නෙට ගියොත් ඔය අතේ තියෙන රුපියල් 250 රුපියල් 1250 කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේ තෝරමුද?
3: හරි මාෂි.
1: පහුගිය දවසක ජූනි 8 වෙනිදා ලෝක සාගර දිනය සමරුවනේ. ඔන්න බෝනස් ප්‍රශ්නේ අහන්න හදන්නේ සාගර ගැන. ලෝක ප්‍රධාන සාගර 5ක් තියෙනවා. ඒ අතරින් විශාලතම සාගරය තමයි පැසිෆික් සාගරය. අපේ ප්‍රශ්නේ ලොව කුඩාම සාගරය මොකක්ද? 1. ආක්ටික් සාගරය 2. ඉන්දියන් සාගරය.
2: සුජානි, හරි උත්තරේ වෙන්න ඕනි ආක්ටික් සාගරය. කමක් නෑ, ඔයා හොඳ උත්සාහයක් ගත්ත ප්‍රශ්න හතරට උත්තර දෙන්න. අපි ආයෙමත් දවසක සම්බන්ධ වෙලා රුපියල් 5000ම දිනා ගමු. ජය වේවා.
1: මාෂි, මහන්සියෙන් ඔයා හම්බ කරන සල්ලි අනාගතේ වෙනුවෙන් ආරක්ෂා කරගන්න එක මේ කාලෙදි සෑහෙන්න වටිනවා. ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ස්ථාවර තැන්පතුවකට ඔයා ගතේ තියෙන මුදල ආයෝජනය කරන එක, දරුවන් අනාගතේ වගේම ඔයාගේ හිතේ තියෙන හීන නිවහන වෙන්න පුළුවන්, විශ්‍රාම ජීවිතය වෙන්න පුළුවන්, මේ හැම දෙයකටම බය නැතුව අඩිය තියන්න පුළුවන් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ඔන්න ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමය ඔබට හඳුන්වලා දීලා තියෙනවා. ගන්න කෝල් එකක් 13:19 වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.
2: ඒ විදිහට නම්බර් එක මතක් කරනකොට අපි අපේ නම්බර් එකත් මතක් කරන්න ඕන. මේ පැත්තට WhatsApp එකකින් මැසේජ් එකක් එවන්නේ කොහොමද කියලා දන්නවනේ. 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. ඉතින් නමගම විස්තර ටික එවන්න 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න නංගිලා මලීලා. ඒ වගේම අම්මලාටත් අවස්ථාව තියෙනවා. අපි හෙට දවසෙත් ලෑස්ති පොකට් මනී දෙන්න.
1: එහෙනම් අපි අදට ගිහින් ඉන්න. සුබ දවසක්. මම රවිෂ්ක.
2: මම ආශී.

0: good morning දැන් වෙලාව උදේ 7යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: රුධිර පීඩනය මනින්න හොඳම අත මොකද්ද?
0: ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: ඔබ වෛද්‍යරේ කමුවෙන්න ගිය අවස්ථාවකදී ඔබගේ රුධිර පීඩනය මනිනවා නම් ඔබට මතක ඇති බොහෝ වෙලාවට රුධිර පීඩනය මනින්නේ ඔබගේ වම් මතේ. මේ සඳහා හේතු වෙන්නේ මොකද්ද? දකුණු අත මේ සඳහා භාවිත කරන්නේ නැත්තේ ඇයි? අපගේ හදවතත් විශාල රුධිර වාහිනියත් බොහෝ වෙලාවට තියෙන්නේ අපේ සිරුරේ වම් පැත්තේ. මෙන්න මේ හේතුව නිසා තමයි බොහෝ වෙලාවට වෛද්‍යරු වම් පැත්ත තෝරගන්නේ ඔයාගේ රුධිර පීඩනය මනින්න. හැබැයි දකුණු අතේ මැන්නා කියලා කිසිම වැරැද්දක් නැහැ. බොහෝ වෙලාවට දකුණු අතේ රුධිර පීඩනය වම් අතේ රුධිර පීඩනයට වඩා මදක් වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසාත් වෛද්‍යරු වම් අතේ රුධිර පීඩනය මැනීමට වැඩි කැමැත්තක් දක්වනවා. බොහෝ වෙලාවට ඔයාගේ අත් දෙකේම රුධිර පීඩනය මැනීම තමයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම ඔබගේ දකුණු අතේ වම් අතේ රුධිර පීඩන අතර වැඩි වෙනසක් තියෙනවා නම් ඔබට යම්කිසි රෝගී තත්ත්වයක් තියෙන පුළුවන්. ඔබ දැනටමත් අධි රුධිර පීඩනය තියෙන රෝගියෙකු නම් අඩුම තරමේ මාසයකට සැරයක්වත් රුධිර පීඩනය මැනීම ඉතාම වැදගත්. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් නැවත අපි හෙට හමු වෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: කල් වෙලා ගියොත් ප්‍රතිඵල භයානක මොලේ වුණ එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දැනුවත්ද?
1: මේ රෝගේ මුලින්ම අඳුනගෙන ඉතා ඉක්මනින් ප්‍රතිකාර කළොත් සංකූලතා ඇති වෙන්නේ නැහැ. සමහර විට දින කීපයක් පරක් වෙලා රෝහල් ගත වුණොත් එහෙම සමහර සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ සංකූලතා අතර සමහර විට දරුවන්ගේ ජීවිතේට තර්ජනයක් වෙන්න පුළුවන් දේවලුත් වෙන්න පුළුවන්. සමහර දරුවන්ගේ මේ ආසාදනයෙන් පස්සේ කන් ඇසීම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ වර්ධනය බාල වෙන්න පුළුවන්. ඊට අමතරව දරුවන්ට මීමැස් පොර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොළයට හානි වෙලා සමහර විට දරුවන්ගේ ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන්.
0: මේ දවස්වල සීග්‍රීන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරුයි.
2: ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සමය.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්
6: ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් DRL හෙඩ්ලයිට් ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාර්යා David Peters Motor Company Private Limited
7: Owner Samaga 5G Revolution ekata ekatu wanna rupiyal 69999 sita powerful 5G phones hamotum ekak tiyenawa veegavat shaktimat idiri dawasata soodanam danma singahu balelat niyojitayan gen miladi ganna ona Sri Lankawi 5G nayaka
8: full charge ekin kilometer 150kata wedi durak nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin nena Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊමොබිලිටි වෙතින් 011 4 700 550.
9: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටල එනවා මෙතන. තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නෝ.
10: ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ, ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011 2200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
8: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් නෙන Bajaj Vigo electric ත්‍රිරෝද රථය David Peters e-mobility වෙතින් 011 4 700 550.

0: දෙකයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 head of වැඩකාරයා. David Pierce Motor Company Private Limited with him.
2: Finishing වහලක් ලෙස color up blow වැජබෙනා.
3: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
4: ඔබ A-level අවසන් කළ සිසුෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Unshaking Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIBM, The City University, The Place to Be.
5: Samata Atadun, Gamanata Javayadun, Ratata Panadun, Tiswasaraka Vishishtatwe Abhimanaya, People's Leasing, Vishwase Pramukhaya.
6: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13.22
8: කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක් කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරම්භන්න
9: ඉමොවිතින් අලුත් Tata Passenger Vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කොන්දේසි සහිතයි
10: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
11: මිලියන 2කමාරක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0766-787-17 WhatsApp කරන්න
12: අතේ මිටේ තියන ගාලට එකකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න හාවස්තරයක් ගන්න ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා වාසිය මොකද දන්නවද සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට යලට මහට 13.19 දැන් ගන්නකෝ කෝල් එක අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා මේක හරිම වටින වැඩක් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති
6: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
7: 98.2 98.4

0: රුමේස් පතිරාජ් ළමයා ලංකාවට ආවද? දන්නේ නේද?
1: ඒක නම් හරියටම
0: දන්නේ. මම ඇවිල්ලා නෑ මං හිතන්නේ. මේ රුමේස් පතිරාජ් ළමයා බොහොම ලොකු දස්කම් පෙන්වනවානේ.
1: පතිරණ පතිරගේ පතිරගේ
0: පතිරාජ්
1: මට නම් මම දෙක
0: ඉංග්‍රීසි වගේ නේද මම?
1: ආයිට් ඕකේ.
0: අර රුමේස් පතිරාජ් ළමයා.
1: ළමයා yes.
0: දැන් මට ලොකුගේ කියන එක ගොඩාක් තැන්වල ගොඩක් රට රටවල සම්මාන උරලවලදී මට සම්මානය ප්‍රදානය කරනකොට අරවින්ද ලොකුජ් එහෙම
1: කියන්නේ
0: ලොකුජ් අරවින්ද ලොකුජ් ලොකුගේ කියන්නේ ඒක දන්නේ නැහැ එහෙම ඒවා නැහැ තේරුණා
1: පතිරාජ්
0: පතිරාජ්
1: ඕකේ
0: කියවලා කියවගත්තොත් මිසක් ඒ මිනිස්සු එහෙම තමයි
1: කියන්නේ.
0: ඒ මිනිස්සුගේ වහරෙන්නේ කියන්නේ. ඉතින් මේ රුමේස් පතිරාජ් ළමයා බොහොම දස්කම් පෙන්නුවා. ඉතාලි රෝම නගරේ තිබ්බ රෝම් ඩයිමන්ඩ් ලීග් කියන ක්‍රීඩා විවිධ ප්‍රසංගේ.
1: කඩදාලි ක්‍රීඩා උත්සවය.
0: උත්සවයට නම් හොඳ නැති විවිධ ප්‍රසංග.
1: ඕකේ ඕකේ.
0: ඉතින් මේ තරුණ ගැටයා දුන්න විසිකා කිරීමේ මහා තරගාවලිය බොහෝ මහන්සි වෙලා මීටර 92.62 ඈතට මේක විසිකා කරලා තියෙනවා. මේ මිනිස්සු තාම හොයනවා බඩු හොයාගන්න
1: දුන්නකෝ කියලා.
0: ඔව්.
1: හරි.
0: ඉතින් ඒ ළමයා ආසියා කරේ ඒ දවස්වල කියුණා ආසියා කරේ දෙවෙනි තැනට ආවා කියලා. මොළු.
1: ලෝකෙම
0: අටවෙනි තැනට ඇවිදින් තියනවා කියලා. එම කතාවක් ගියා නේද?
1: හෙල්ල විසිකිරීමේ තරගයෙන්.
0: ඉතින් ඒ ළමයාගේ අලුත්ම විභාග ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා.
1: මොකක්ද ඒ?
0: ඒ ළමයා ශ්‍රේණිගත කිරීමවල ලකුණු 1324ක් අරගෙන
1: හරි
0: ලෝකේ තුන්වෙනි ළමයා වෙලා තියෙනවා.
1: Oh my gosh! දිවයිනේ ප්‍රථමයා ගැන අපි කතා කරන්නේ මෙහෙදි. මේ කතා කරන්නේ ලෝකෙම තුන්වෙනියා ගැන.
0: ලෝකෙම තුන්වෙනි ළමයා කියලා ඒ ළමයාට.
1: ජීක දන්නකෝ.
0: ළමයා තුන්වෙනි ලෝක ළමයා කියලා ළමයට ලොකුම මොකද්ද මොකක් හරි හම්බෙන හම්බෙලා නැද්ද දන්නේ නැහැ
1: තුන්වෙනි ළමයා හරි ඔකේ
0: හරිද
1: නයිස්
0: මම ඒ ළමයට ගීතයක් ගායනා කරන්න මම මේ අවස්ථාවේදී සූදානම්යි
1: හරි
0: I put my armor on so you how strong I am I put my armor on I'll show you that I am unstoppable I am a Porsche with no brakes.
1: Unstoppable.
0: I am invincible. Yeah. I win every single game.
1: Yes, yes.
0: I am so powerful.
1: Hurry.
0: I don't need batteries to play.
1: Haha.
0: I am so confident. I am unstoppable today. Unstoppable today.
1: Tomorrow.
0: Unstoppable today. Unstoppable today. තුම්පාරක් කියන මන්තරයක්
1: වුණා. හරි ඔකේ.
0: I am unstoppable today කියලා.
1: රුමේෂ් වෙනුවෙන් අපි යාතිකා නෑ ගියක් ඉදිරිපත් කළා.
0: ඇත්තටම.
1: නියමයි කොල්ලෝ නියමයි.
0: අපිට නිරෝධක කතරට මේ බින්දක් වැට්ටා වගේ.
1: අනිවාර්යෙන්.
0: මේ ළමයාව ලොකුවටම පිළි අරගෙන කරන දෙයක් කරන්න ඕනේ. කූටම කරලා මේව කරලා ඒ ළමයා ආයි හෙල්ල විසි කරගන්න බැරි තත්ත්වෙම ගේන්නේ ඕනාට වැඩිය
1: හරි
0: ඔයා දන්නවද ඕනාට වැඩිය ළමයෙකුට
1: ප්‍රෙෂර්
0: කරපුවාම ප්‍රසිද්ධියත් ප්‍රෙෂර් එකක් ඊට පස්සේ කරගන්න බැරි
1: වෙනවා මට වෙලා තියෙන්නේ ප්‍රෙෂර් වෙලා ප්‍රසිද්ධ වෙලා දැන් කරගන්න
0: බෑ ප්‍රසිද්ධ වෙලා තමයි කරගන්න
1: බැරි ප්‍රෙෂර් වුණානේ
0: ඔව් කවද්ද කරගත්ත කියන්නේ
1: මිනිස්සු බලාපොරොත්තු වෙනවා
0: ඊට කලින් කරගත්ත කියලාද කියන්නේ හරි
1: මිනිස්සු ඊට වඩා දෙයක්
0: ඔයා ප්‍රසිද්ධ වෙලා තියෙන තරමට මට කරගන්න බැරි වෙලා
1: ඉන්නවා
0: ආපස්සේ
1: කවද දන්න අපි සර්ච් කරලා බලමු ලංකාවට එන්නේ
0: අපි I am a Porsche with no brakes
1: ඒක නම් පොඩක් බලාගන්න නේ
0: ඔව් බ්‍රේක් පොඩක් බලාගන්න අපේ වාහන නම් කමන්නේ අපේ වාහන නම් පෑගුවත්
1: හරි යන්නේ වේගෙ තමයි.
0: ඔව්. මොනවා පෑගුවත් මගේ අර මේ කටුණන් තියෙනවා මෝ ලොකු ඉලක්කම් වලට. මොනවට ආපුවත් දන්නේ. 60 පන්නලා කියලා.
1: 20යි 21යි.
0: මේ ඒ අතරේ අරුන්දලා ආයි ගහ ගන්නවා.
1: අනේ හොමුස් වහලලු නේ.
0: ඒකනේ කියන්නේ. පොඩ්ඩ එහා මෙහෙනකට මේ ටික ගහගන්නවා.
1: ඔයා
0: දැකලා තියෙනවද සමහර චිත්‍රපටිවල එහෙම
1: හරි
0: පොන්න ලොක්ක කාමරේ ඉන්නවා. හරිද? ගෑනු ළමයි කාමරය ඇතුළට යනවා. හරිද? ගිහිල්ලා ලොක්කට කියනවා.
1: හරි.
0: බොස් ඔයා මට කැමතුන් නැත්තම් මම කෑ ගහනවා ඔයා මට කරදර කරනවා කියලා. දැකලා තියෙනවා.
1: ඔව් දැකලා
0: තියෙනවා. මට ඔයාට කැමති වෙන්නේ නැහැ මොනවා. මගුලක් කතා කරනවා මට කැමති වෙන්නේ නැහැ මම බෙන්දු මොන්නේ.
1: හරි.
0: එහෙනම් මං කෑ ගහනවා ඔයා මට කරදර කරනවා කියලා.
1: හා.
0: අනේ තමසිටෝණයක් කරගන්නවා. තමසිටෝණයක් කරගන්නවා. ඩග් ගාලා අර ගෑනම එහෙම යා නැගින් නැදි අත ඉරා ගන්න.
1: හා රයිට්.
0: අත ඉරාගෙන කෑ ගහනවා.
1: බචා.
0: ආ මේ මම කරදර කරනවා බචා. අම්මෝ ඔෆිස් එකේ උඹ ඇවිල්ලා ඉතින් අර ලොක්කට මේ හොඳට පේනවා අර මිනිහා පර සීට් එකේ මේ ඉඳගෙන මොකද්ද ලියනවා. අර මේ ඉස්සරහා දොර ගාවින්න මේ අතක් ඉරාගත්ත ළමයෙක් ඉන්නවා.
1: පැහැදිලි කාරණාව.
0: ඔව්. එනවා ඔෆිස් එකේ උන් ගහනවා ලොක්කට ගහනවා චිත්‍රපටි වල විතරයි එහෙම ගහන්නේ.
1: අනේ ඔව්.
0: ඇත්තටම ගියානම් අනේ බස් පිස්සු නේ මේ ගෑනිට කිව්වා.
1: වාසිය කොයි පැත්තද කියලා බලන්න බෑ. ඔක්කොට මිස්සලා. ඔව්.
0: ප්‍රොමෝෂන් ඒලාම දක්වන්නේ. ඒලා ගොඩක් මුට්ටිය කළා. ප්‍රොමෝෂන් එකක් කරගෙන යනවා නේද? ලොක්කයි පැත්ත ගත්තා කියලා.
1: ඒක කොහොමද සමාන වෙන්නේ?
0: ඉතින් මේ ඇමරිකාවත් අර ඉරානේ හත්පට පොලකට ගහලා ඇමරිකාව මොකක්ද දන්නවද කිව්වේ? අපි මේ අපේ ආත්ම ආරක්ෂාව සලසගන්න ගැහුවා කියලා.
1: අනේ මේ.
0: තේරෙනවද?
1: හා.
0: ඊට වඩා හොඳයි අර අත ඉරාගත්ත ළමයා. තේරෙන්නේ?
1: ඒතරද හෝමෝස් වහලා තියෙනකොට අපිට වෙනේවා අපි අයි කතා කරන්න ඕනේ.
0: නෑ, දැන් ගන්න කාලෙක දැන් හෝමෝස්. දැන් අපි ඔය මේක එක තැඟවල ඉන්න තෙල් ගේන්නේ. කොහොමටත් අපි ඔය මේ දැඟලුවට හෝමෝස් වැහුවා කියන එක මේ මෙහෙමයි ඉතින් අපි තෙල් ගන්න හරියක් ගත්තේ
1: හරි
0: සිංගප්පූරුවෙන්නේ
1: හා
0: සිංගප්පූරුවෙන් තමයි අපි වැඩියෙන්ම තෙල් ගත්තේ
1: හරි
0: ඒ ගත්තේ බොර තෙල් නෙමෙයි අපේ රටේ බොර තෙල් අරන් ඔය හැටි කරන්න දෙයක් නැහැ අපිට තියෙන එක පිරිපහදුවයි ඒක තමයි ඉතින් ওই බොර තෙල් 125ක් ගන්නවා අපිට ඕන කරන තෙල් වලින්
1: හරි
0: ඊතුරු ඒවා අපි පිරිපහදු කරපු ඉන්ධන විදිහටම තමයි ගන්න
1: හරි
0: ඒව ගන්න ඉතින් මෙහෙමයි ඒව ගන්නේ අපි සිංගප්පූරේ සිංගප්පූරු කියන්නේ තද බිස්නස් කාර්ය. සිංගප්පූරු තද බිස්නස් කාර්ය.
1: ඔකේ.
0: නාඩියටමයි බිස්නස් කරන්නේ.
1: හරි.
0: එයා දන්නව මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් අපි මහා අපබ්‍රංශ ගණන් වලට අපිට තෙල් ගන්න උනන්. අපබ්‍රංශ ගණන් වලට අපිට තෙල් ගන්න උනන. මම දන්නේ නැහැ දැන් කොහෙවත් එහෙම නිකන් පැහැදිලි කතාවක් නැහැ අපි කොහෙන් කොහෙන්ද දැන් තෙල් ගන්න කියලා.
1: හරි.
0: සමහර අය කියනවා මේ ඇමරිකාවෙනුත් අපි තෙල් ගන්න කතාවක් තියෙනවා කියලා.
1: ඒක හරියට හොයාගන්න ඕන එකක් නේ.
0: කවුරුත් කියන්නේ නැහැ මේ තෙල් දැන් කොහෙන්ද එන්නේ කියලා.
1: අපේ රටේම ගන්නවද දන්නේ කොහෙන්ද? ආ!
0: ආ! රටේම සැකයක් තියෙනවා.
1: රටේම ඉස්සරේ ධම්ම සැකයක් තිබ්බා රටේ කොහෙද?
0: අනේ වන්දේ. මන්නාරමෙන් ගන්නවා වගේ පොඩි වට හිතෙනවද එහෙමද? ඈ?
1: හිතෙනවා ඉතින් නෑ නේ.
0: ඉතින් හරි. එහෙනම් අපි කවුරුත් මන්නාරමෙන් ගන්නෑ.
1: හරි. ඔකේ. කොහොමද දැන්?
0: මේ හොමුස් වහපේක ඕමොස් වහපේක ඉතින් ඇත්තටම අපිට බලා ගන්න වෙන්නේ ෂෙඩ් වලින් තමයි.
1: යස් ඒක.
0: නේද? අපිට ඉතින් එහෙ යුද්ධ අපිට ඇත්තටම දැනෙන්නේ නැහැ. අපිට ඇත්තටම මේ යුද්ධය තියෙනවද? යුද්ධ ඉවර වෙන්න ඕනේද? යුද්ධේ කොයි තරම් කුරිරුද? අපිට ඒව තේරෙන්නේ නැහැ. අපිට තේරෙන ඩීසල් කොච්චර කුරිරුද? පෙට්‍රල් අම්මෝ මොන තරම් කුරිරුද පෙට්‍රල්?
1: කවද ඉවර වෙයිද? කවද වෙනකන්
0: තියෙන්නේ? අපිට මේ වගේ වනේ.
1: යස් ඒකනේ.
0: ඉතින් ඕක තමයි තත්ත්වේ.
1: එමරට හොමුස් වහව මගේ නිකංග මේවා වෙලා යනවා බඩු පෙට්ටිය දැන් එන්න තියෙන්නේ තව දවස් 10කින් විතර.
0: කොරියාවේ ඉඳලා එනේ වහල හොමුස් කරා.
1: එහෙනම් කමන්නේ. ඔහු දේ දමන මෝරෝලික.
0: මේ කියන්නේ ලෝක සිතියෙන් බලන්න නැහැ ළඟදී.
1: එහෙනම් කමන්නේ. ඈ? එහෙනම් කමන්නේ. It's okay.
0: ඒ කියන්නේ හොමුස් හෙඳි ගෑවිලා ගියත් කමන්නේ.

0: පොඩි සල්ලියන් නෙමේ මේ යුද්ධෙට වියදම් කළා තියෙනවා දන්නවද? මේ වෝ එකේ කොස්ට් එක කැල්කියුලේට් කරන කැල්කියුලේටරයක් තියෙනවා.
1: හරි.
0: ඒකේ ඉලක්කනුත් එච්චර පිළිගන්න පුළුවන් ඒවා නෙවෙයි. සාමාන්‍යයෙන් කියනවා යුද්ධ පටන් ගත්ත පළවෙනි මාස දෙකේ අඩුමතරමේ දවසකට ඇමරිකන් ඩොලර් බිලියනයක්වත් පිච්චුවා කියලා යුද්ධෙ දුවවන.
1: My God.
0: හැබැයි ඔෆිෂියල් සයිට්ස් වල කියන්නේ අදටත්
1: හරි.
0: එච්චර වියදමක් හැරිට නෙමෙයි. එහෙම ගත්තොත් දැන් යුද්ධෙ පටන් අරගෙන මාස 3කට වැඩි දවසකට බිලියන ගානේ ගියා නම් දැන් මේනකොට අඩුමතරමේ බිලියන 90ක කොස්ට් එකක් මේ වෙනුවෙන් තියෙන්න ඕනේ.
1: හරි.
0: මේක යුද්ධෙට ඕන කරන අවියායුද්ධ සඳහා වියදම් කරපු සල්ලි. ඩැමේජස් ගණන් හදලා නෙමෙයි.
1: ආ ඔකේ.
0: යුද්ධෙන් වෙච්ච ඩැමේජස් හදලා නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ යුද්ධය කරගෙන යන මිසයිලවලට, හමුදාවලට, නැව්වලට, වාහනවලට, ඒවට ගහන තෙල්වලට ගිය වියදමින් මේ ගණන් හදලා තියෙනවා.
1: හරි.
0: ඒත් ඔෆිෂියල් සයිට්ස් වල තියෙන්නේ බිලියන 29ක් විතර ගියා කියලා. නමුත් විශේෂඥයෝ කියනවා අනිවාර්යෙන් මේ ගාන බිලියන 75කට වඩා වැඩි වෙන්න ඕනේ කියලා.
1: අම්බෝ.
0: මේවා රටවල් නෙමෙයි මහද්වීප පිටින් ගොඩ දානවා නම් ගොඩ දාන්න තිබිච්ච සල්ලි. හිතන්නකෝ. දැන් ඔබ මම හිතන විදිහටද දේශපාලනඥයෝ හිතන්නේ? අපිට හිතන ඒ සල්ලි තිබ්බනම් වවන්න තිබ්බා. අපිට තිබුණා අපිට හිතන ඒ සල්ලි තිබ්බනම් අපිට තව දූපත් හදන්න තිබ්බා.
1: ආ ඒකනේ. අපේ රටට ගත්ත ණය ගෙවන්න තිබ්බා. කීසරයක් ණය ගෙවන්න තිබ්බද නේ?
0: කියලා වැඩක් නැහැ. දැන් අපි රටක් විදිහටත් උඩට පල්ලෙහාට USD ඩොලර් බිලියන 100කට කිට් වෙන ණයනේ. අපේ සමහර වෙලාවට ණය ගෙවන්නත් ණය ගන්න වෙච්ච ලාවල් තියෙනවා. ඒ කියන්නේ මේක පවත්වගෙන යනවා.
1: හරි, ඔකේ.
0: ඉතින් ඒ නිසා තමයි ණය ගෙවන්න ණය ගන්න නම් අපිට ණය දෙන අයත් එක්ක පොඩි ඇයි හොඳයියක් තියෙන්න ඕනේ.
1: හ්ම්
0: හ්ම්. මිනිහෙක් ණයක් දෙන්නේ නැහැ නෝ විශ්වාස නැත්තම්.
1: ඔව්.

0: මැදිහත් වෙලා හරිනි වැඩේ කරන්නේ නේ.
1: ඒ කෑල තමයි IMF එක
0: කරන්නේ.
1: IMF එක කියන්නේ අපිට ඉඳලත් බැරි, ඇතුවත් බැරි, නැතුවත් බැරි ඩයල්ලක් දන්නවා IMF කියලා කියන්නේ. ලේසි නේ. ඉතින් යුද්ධ ගැන කතා කරමු.
0: හරි.
1: එතකොට වානිකන් සාමාන්‍යයෙන් හිතන්න. දැන් කියනවා මේ යුද්ධෙන් තුවාලෙ වෙච්ච මිනිස්සු සොල්දාදෝ රැකබලාගන්න දවසට එනකොට යුද්ධෙවර වෙලා. ඇමරිකන් ආර්ථිකයට තවත් බිලියන ගානක බරක් අවුරුදු ගානක් දරන්න වෙයි කියලා තුවාල වෙච්ච සෝල්ජර්ස්ලව රැකබලාගන්න. ඒගොල්ලන්ට කණ්ඩ බොණ්ඩ දීලා, ඒගොල්ලන්ට ප්‍රතිකාර දීලා, ඒගොල්ලන්ව පුනරුත්ථාපනය කරන්න. ඒක අපිට පේන යුද්ධයක් ඉවර වුණාට ඉවර වුණු ගමන් වියදම ඉවර වෙන්නේ නැහැ. ද එච්චර ප්‍රශ්න තියෙද්දි මේ මඟුල නතර කරන්නෙත් නෑ.
0: මේකනේ අනේ
1: නතර කරන්නේ බතාවෝ බතාවෝ කියලා. අනේ අපි මයි බල්ලියේ කියලා එහෙම කියලා අර වගේ කමිස මේ හැට්ටේ ඉරාගෙන අපිට මේ අයියෝ කිසිම දෙයක් කළා නෑ. ඉරානේ කොර වෙලා ඉන්නේ. මොකද්ද මේ අක්කෝ මේ කියන self defense කියන්නේ.
0: මේකනේ නේ මාර රංගපෑමක් දෙන්නේ
1: දෙන්න.
0: යා ඒකනේ
1: within me me me me ඔය දැකලා තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප් රංගපානවා ඉස්සර. එයා ටෙලි ඩ්‍රාමා හරි මේ ෆිල්ම් වල මේව ඉඳලා තියෙනවා.
0: අනේ තරුණ කාලේ.
1: ඔව්.
0: ඕකේ.
1: සිරාවට ඉඳලා
0: තියෙනවා. ආ
1: හා. මං හිතන මේ හැකියාව උඩරිම පාවිච්චි කරනවා මිතින්. දැන් මේක ටික දවසකට කලින් මේක නිකන් හොඳම දත් එක තියෙන්නේ සාව සාගච්ඡා ටික නියමටම වගේ නිකන් කතා කරගෙන යනවා.
0: කොන්දේසි ටික අපි
1: පොඩක් මේවා කරන්නේ. පස්සේ පස්සේ අර කොන්දේසි දෙපැත්තේ අඩු වුණා.
0: හරි.
1: ඔයා දන්නවනේ ඉරානේ ඉරානේ තියෙන ප්‍රධානම කොන්දේසි. අපි ඉස්සරහම ඇමරිකාවේ තියෙන ප්‍රධානම කොන්දේසි මොකද්ද? උඹලා න්‍යෂ්ටි කවියක් ගැන හිතන්නවත් එපා. හදන්න හිතන්නවත් එපා. ඉරානේ ටක් ගාලා කිව්වා අපි එහෙම එකක් හදන්න කවදාවත් හිතලා තිබුණේ
0: නැහැ.
1: යස්. මේ පොරොල්ලට දැන් හිතනවත් දන්නේ නැහැ. තිබ්බනම් මීට වඩා කරදර අඩුයි කියලා. ඊට පස්සේ සාමයේ පවත්වගෙන යන ඉරාන ඉල්ලලා තියෙන බොහොම පොඩි දේවල් ටික.
0: හරි.
1: කාරණා හැටියට දෙක තුනක් වුණාට බලේ සිත්නේ කිසිම ආකාරයක ප්‍රහාර එල්ල කිරීමක් කරන්න බෑ මේ කාලය ඇතුළත. ප්‍රධානම එක.
0: හරි.
1: ඒගොල්ලෝ කියනවා අපිට නෙමෙයි අපිට උදව් කරපු මිනිස්සු ඉන්න ලෙබනන් වලටවත් ගහන්න බෑ. එහෙමයි කියලා තියෙනවා.
0: හරි.
1: මොකද ලෙබනන් වල ඉන්න හිස්බුල්ලා සෙට් එකට සැරෙන් සැරේ ඊශ්‍රායල් ගහනවා. ඒකත් නවත්තන්න ඕන. නැත්තම් මේ සාකච්ඡා ඉස්සරහට කරගෙන යන්න බෑයි කියලා කියනවා. එහෙම තීද්දිත් පොඩි වලියක් ගියා. ඇත්තටම ඇමරිකාව මැදිහත් වෙලා තමයි ඒක නතර කරේ. ආ ආ.
0: පොඩක් සැරෙන් කිව්වා මේ පාරනේ.
1: මොකද ඇමරිකාව කිව්වා ඇමරිකාවේ නෙතන්‍යාහුට ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා මේ බීබි බීබි කියලානේ කියන්නේ බෙන්ජමින් නෙතන්‍යාහුට ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරන්නේ බීබි කියලා.
0: බීබි බී බෙන්ජමින් ආයි බී මොකද්ද
1: ඒක කියලා ට්‍රම්ප් ගෙන් අහගන්න. මගෙන් අහන්න එපා ට්‍රම්ප් කියන එක නේ මම කියන්නේ.
0: බීබි හරි.
1: බීබි ඔබ පරිස්සම් යම් බීබි මටල් ලෙවල් එකේ යනවා ඇත්තේ ඕවා. දැන් අපිට එන ඔයාට කොහොමද මේ ඔය ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතන න්‍යාහුට නිකන් මතන් කියලා කතා කරන්න පුළුවන්
0: වුණා. මේ මම යුද්ධ නවත්තලා මේ වෙනකොට.
1: මේ බීබි මේ මචං. මචං ඔබ පරිස්සම් ගම් මචං ඔබ ඔයාලේ ඔබ නතර කරපන් මචං. ඈ? නැත්තම් මචං මෙහෙම කියලා තියෙනවා.
0: හරි.
1: නැත්තම් මචං උඹට තනියම තමයි ඔක් කරගන්න.
0: කරන්න වෙන්නේ කියලා. ඕ.
1: එහෙම කියලා තිබුණා. එහෙම කියලා තිබුණා. ඉතින් ඇත්තටම දැන් ඔන්න මේ වසර මැද තියෙන ඡන්දයක් එන ඔන්න ඔය තව මාස දෙක තුනකින් ඇමරිකාවේ. දැනටත් ට්‍රම්ප්ට මේ තරම් කාලයක් තිබිච්ච ජනප්‍රියභාවය ට්‍රම්ප්ට පරණ මිනිස්සු හරි කැමැත්තෙන් හිටියනේ. මොකද to make America number one again කියනකොට ඇමරිකාවේ මිනිස්සු පෙරලි පෙරලි හිටියි. නමුත් ඒකට කරන්න තියෙන දේවල් දැක්කහම පස්සේ පස්සේ මිනිස්සු දා නෑ number one ඕනේ නෑ මේ තියෙන එක හොඳයි.
0: Okay.
1: Number 1 වුණ එක කොහොම වුණත් වැඩේ නිකන් වන වේගෙන වගේ යන්නේ වගේ තැනකට ඇමරිකා මිනිස්සු ආවා.
0: හරි.
1: ඇමරිකා මිනිස්සුන්ට තියෙන කොම්ෆෝර්ට්ස්, Tamanට තියෙන සුඛෝපභෝගී ජීවිතයේ පොඩ්ඩක් තට්ටු වෙනකොට තමයි ඇමරිකා මිනිස්සු කල්පනා ගෑස් මිල වැඩි වෙනවා, ඩීසල් පෙට්‍රල් වැඩි වෙනවා නම් අපිට නම්බර් 1 වෙන්න ඕනේ.
0: සීරියස්ලි ඇත්තනේ.
1: ගෑස් මිලෙන් පෙට්‍රල් මිලෙන් අපිට නම්බර් 1 වෙන්න කිසිම උවමනාවක් නැහැ. මේ තිබුණ විදිය හොඳයි. ඇත්තටම ට්‍රම්ප්ගේ ජනප්‍රියකම ඉතිහාසගත විදිහට මේ වෙලාවේ අඩු වෙලා තියෙනවා. ඉතින් ට්‍රම්ප් කල්පනා කරනවා ජනප්‍රියභාවයත් සෙට් වෙන්නේ නැත්තම් මේ ඡන්දෙදි පොඩ්ඩක් වැඩේ අනිත් පැත්ත හැරෙන්න තියෙන chance ඔක්කොම තියා බලලා දැන් ඇත්තටම ට්‍රම්ප්ටත් අර කලින් තිබිච්ච උනන්දුව මේ යුද්ධ කරේ නැති බව දැන් කියන එවෙන්
0: තේරෙනවා.
1: දැන් මේ ට්‍රම්ප් පටන් ගත්තද ට්‍රම්ප්ට වාතයක් වෙලා තියෙනවා.
0: මිනිහට ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා.
1: මලම වාතය කියන්නේ මේ මිනිස්සයා ඉවර කරන්න හැදුවට බීබී මේ වැඩේ ඉවර කරන්නේ නැහැ. මොකද බෙන්ජමින් නෙතන්‍යාහුගේ පොතේ සාමය කියලා වචනයක් ඇවිල්ලා නැහැ.
0: හැබැයි ආගේ පෙනුම නිකන් ටිකක් අහිංසක පාටයි නේ. නේ මං කියන්නේ නිකන් අපි නිකන් ගත්තොත්
1: බෙන්ජමින් නෙතන්‍යාහුගේ පෙනුම අහිංසක පාටයි.
0: නිකන් පොඩි නිකන් අංකල් කෙනෙක් එහෙම වගේ එකක් තියෙන්නේ.
1: ඒ අංකල් සරයි පුතා.
0: සීරියස්ලි ඒකනේ.
1: ඒ අංකල් සාමයට ආස නැහැ පුතා.
0: ඕකේ.
1: එයාට මේක අදගෙන යන්න ඕනේ. ඉතින් එයා නිසා මේක ඇමරිකාවට නවත්ත ගන්න මේ.
0: ඒ නිසා අපිට මෙහෙ ප්‍රශ්න.
1: ඔව්. දෙයිය පෙරේද ආපහු ඇමරිකාවේ හෙලිකොප්ටරයක් අඩං ගැටුණා. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ හෙලිකොප්ටරෙට ඉරානෙන් ඇත්තටම ගැහුවද කියලා. ඕන්.
0: තව එකක්.
1: ඒ පොඩි සැකයක් ආවා.
0: හරි, ඕකේ.
1: ඒ හෙලිකොප්ටරේ බිමට පත බෑවුනේ ඉරානෙන් ගහලද? නැත්තම් ඉරානෙන් ගැහුවා වාගේ කවුරුරි පෙන්වන්න හැදුවද කියලා. එහෙම පොඩි කන්ට්‍රවර්සි එකක් තියෙනවා මාකට් එකේ. මෙතන මැනි මාකට් එක. දහරි ෆිෂ් මාකට් එකේ. අය ෆිෂ් මාකට්.
0: පොලේ
1: හරි. දැන් අපි පොලේ වුණත් මේව තමයි කතා වෙන්නේ. හොමෝස් ගැන කතා වෙනවා. වෙනදන් අල්ලපු ගෙදර මිනිහා ගැන ගෑණි ගැන කතා. දැන් ඒව නැහැ.
0: එයා තිබ්බලෝ අපි අප්ඩේට්
1: වෙලා. දැන් අපි අප්ඩේට් වෙලා පොඩ්ඩක් ජාත්‍යන්තරයට ගිහිල්ලා තියෙනවා. හොඳේ. ඉතින් මෙන්න මේ වගේ තත්ත්ව තියෙනවා. ඉතින් මොකද කරන්නේ? අපේ රටේ ණයගේවල ඉවර කරන්න පුළුවන් සල්ලිය. කියන්නේ සද්දහටම අපි ණය නිදහස් කරලා දාන්න පුළුවන් සල්ලියක් තමයි මේ යුද්ධෙට වියදම් කරලා තියෙන්නේ. පොඩි සෙල්ලම් සල්ලියක් නෙමෙයි.
0: අන්තිම මේ මාසිකුත් දවස් පොඩ්ඩකට ඇතුළත නේ. මාස 3ක්. 28 නේද?
1: මිස් ඔයා මොන මේ ප්‍රාන්තෙ නෙමෙයිද මිස් පොඩේ මිස්? මිස් ඔයා මේ ප්‍රාන්තෙ නෙමෙයිද?
0: විතර දැන් යනවානේ.
1: මේ මාසිකුත් දවස් කීපයක් ඇතුළත. මිස්ටර් කොමත්?
0: පෙබ්‍රවාරි 28 නේ ස්ටාර්ට් කරන්නේ.
1: චරිතලියන උන්ට විතර නෙමෙයි මේ මිස්ටර් කො.
0: මට ගියා ලාග ලාග වගේ. හරි හරි ඇත්ත ඇත්ත.
1: මොඳයි මිස්?
0: කන්ෆියුස්.
1: දැනට මෙච්චරයි. දැනට මෙච්චරයි. ඉතින් මේ තරම් ආරංචි මැද කොහොමද හිත හදාගෙන ජීවත් වෙන්නේ? එහෙම කැලක් තියෙනවද?
0: යා.
1: අපි අන්නේකට උත්තරයක් හොයලා ඊළඟ වටේදී කියනවා. මියුසික්.
0: ඕකේ.

0: සිට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
1: මලකඩ. යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩි තීන්දෙන්න. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
2: lifestyle එකට ගැලපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
3: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකින් 1,000කටත් වැඩි. අවසන් දිනු මැදිමෙන් side by side fridge, laptop, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අමතන්න prime group 13:22
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
6: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
7: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
6: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
7: දැන් මම තන්න
6: 0112200.
8: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
9: නැහැ. පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න වාසේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

විනාඩි විනාඩි 59යි කමර්ෂල් බැංක් එකේ ස්ථාවර තැන්පතුවක් ගිහිලා දාන ලක්ෂ 5ක් අතේ තියෙනා නම් ඊට වැඩියෙන් තියෙනා නම් ඒත් පුළුවන් ලක්ෂ 5ක් තියෙනෝනි අවමය 11%ක් දක්වා ඉහළ පොලියක් ඔයගලන්ට ගන්න පුළුවන් ෆික්ස් ඩිපොසිට් වලට කමර්ෂල් බැංක් එකේ විෂන් කයායක මතක් කරනවා ඇස් පරීක්ෂාව අවුරුද්දට අඩුම තරමේ දෙපාරක්වත් කරගන්න ඕනි දැන් මේ අවුරුදු 30ක් 40ක් වෙනවා කරලා තියෙනවද කියන්නකෝ මට ඔක්කොටම ඉස්සලා තාත්තිගේ කතාව කෙසේ වෙතත් නෑ අපිට හැමතිස්සෙම මිස් වෙන දෙයක් තමයි මේ ඇස් දෙක කියලා කියන්නේ මේ දවස්වල විශේෂයෙන්ම අපි පොඩි මතක් කිරීමක් ඔබට කරනවා තාත්තා වෙනුවෙන් ඒ කියන්නේ තාත්තිගේ ඇස් පරීක්ෂාව එහෙම කාලෙකට සැරයක්වත් කරලා නැත්තම් ඔබට හිතෙනවා නම් තාත්තිගේ ඇස් දෙක පරීක්ෂා කරලා බැලුවොත් හොඳයි කියලා කරුණා කරලා අරගෙන යන විෂන් කෑයකට හරිද ඇස්වල දෝෂයක් තියෙනවා නම් ඔයගලන්ට ඒකට ඕන සොලියුෂන් එකක් එතනදි ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැත්තම් හිතේ නිදහසෙන් සතුටින් එතනින් යන්න පුළුවන් හරිද ඉතින් විෂන් කෑ ගැන කතා කරමු තව විස්තර තියෙනවා හච් 15 පැකේජ් එක ගැන මතක් කරන්න ඕනි පෙරඩුවා වාහන ගැන මතක් කරන්න ඕනි ඔබට තවමත් පෙරඩුවා වාහන පරණ ගානට ගන්න පුළුවන්කම තියෙනවා යන්න තියෙනවානේ අපේ යුනිමෝ එකේ ෂෝරූම්ස් තියෙනවා ලංකාවේ කිහිප තැනකම ඒ තැන්වලට ගියොත් යුනිමෝ කියලා කියන්නේ යුනයිටඩ් මෝටර්ස් ඒගොල්ලන්ගේ අනුබද්ධිත සමාගමක් ඉතින් ඒ තැන්වලට ගියොත් ඕගලන්ට පුළුවන් පෙරඩුවා වාහන රේන්ජ් එක බලා ගන්න ඔක්කොම අපි අද NLP ගැන අලුත් ආරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්න ලෑස්ති ඕනර් ෆෝන්ස් ගැන මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම X9D ෆෝන් එක ගැන කතා කරන්න ඕනේ ඇලුමෙක්ස් දැන් ඇලුමෙක්ස් හඳුන්වලා දීලා තියෙනවානේ බිල්ඩින් සිස්ටම් එකම ඉතින් එතකොට සාමාන්‍යයෙන් ඔන්න දොර ගන්න ඇලුමෙක්ස් එකට යනවා සරණේරුව දානවා වෙන මොකක් හරි මේකක් එහෙම දාලා අර ඔබ බලාපොරොත්තු වෙන ඒ කියන්නේ දැන් හිතන්නකෝ හරි දොර දාලා හරි සරණේරුව එකට සෙට් කරේ නැත්තම් ඔබ දැකලා තියෙනවා දොරවල් අර පාත් වෙලා වගේ තියෙනවා ඇක්කලා වගේ එහෙම වුණොතින් කාලයක් යනකොට බිම ඇතිල්ෙන්න ගන්නවා ඊට පස්සේ දොර හරියට වහගන්න අරගන්න බැරි වෙනවා ප්‍රශ්න වලට මූණ දෙන්න එපා චූටි කෑල්ලකින්වත් ඒ නිසා මුළු බිල්ඩින් සිස්ටම් එකම ඇලුමෙක්සලින් ගන්න අපි අද උදේම මතක් කරමු තල්වත් කිරි ගැන ඉතින් ඔගොල්ලෝ සමහරක්ට දැන් මේ වෙනකොට කිරිතේකක් බොන ගමන් අපි වහගෙන ඇති නැත්නම් කිරිතේක උදේ බීලා ඔෆිස් යන ගමන් වෙන්න ඇති කොහොමනත් අර කිරිතේකක තියෙනවා පොඩි නංගනේ පොඩි එනර්ජි එකක් එනවනේ දවස නිකන් ස්ටාර්ට් කරා වගේ හැඟීමක් ඉතින් ඒකට සුපිරි හොඳ උකු රස කිරි එකක් බොන්න ඕනි නම් තල්වත්ත කිරි තියෙනවා මාකට් එකේ ගානත් අඩුයි හරිද අපි බජාජ් ත්‍රිවිල් ගැන කතා කරමු 236 cc සුපිරිම එන්ජින් එකක් තියෙන හොඳට තෙල් කරන සුපිරිම ත්‍රිවිල් එකක් තමයි බජාජ් අලුත්ම එක ගිහිල්ලා බලන්න ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ඒගොල්ලන්ගේ ෂෝරූම්ස් වල තියෙනවා ඊළඟට අපි ෆ්‍රිජ් එකක් ගන්නත් ඕනි ගෙදරටනේ අලුත් ෆ්‍රිජ් එකක් ගමු 50%ක් විදුලිය ඉතිරි කරලා දෙන සුපිරි ෆ්‍රිජ් එකක් ගන්න ඕගලන්ට පුළුවන් සිංගයකට යන්න ගෙවන්න තමයි ඔබ ගන්නෙ ඊළඟට තව මොනවද අපි කලර් අප් ගැන මතක් කරන්න ඕනි කලර් අප් ස්ට්‍රිප් සීලින් එක ගැන තමයි මේ දවස්වල විස්තර කියන්නේ ප්‍රයිම් ගෲප් එක ගැනත් කතා කරන්න ඕනි ප්‍රයිම් ගෲප් එකේ කඩවත තියෙන ස්පෙෂල්ම ප්‍රොජෙක්ට් එක ගැන ලස්සන අපාර්ට්මන්ට් හරිද ඒ ගැන විස්තර තාම හදගෙන එන්න ස්ටාර්ට් එක අරගෙන තියෙන්නේ හැදුවට පස්සේ ඉතින් ආයි කඩවතම හොල්ලන්න පුළුවන් ලස්සනම අපාර්ට්මන්ට් සෙට් එක තමයි ඒ. ඉතින් එතනින් තැනක් ඔබත් වෙන් කරගන්න කැමති නම් ප්‍රයිම් ගෲප් එකට කතා කරන්න 13:22 කියන නම්බරයකට කාගීල්ස් ෆුඩ් සිටි වල මේ දවස්වල අපි ෂොප් ඇන් වින් තරඟය ගැන කතා කරනවා රුපියල් මිලියන 5ක් වටින ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ජයග්‍රහණය කරන අවස්ථාව ඔබට තියෙනවා. ඕස්ට්‍රේලියාවෙන් අපිට මේ දැනුත් මැසේජ් එකක් දුන්නා ඕස්ට්‍රේලියාවලින් ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා. අල්ලනවා

0: බජාජ් ප්ලැටිනා ගැන කතා කරන්නත් ඕනේ නේද? ඔන්න බජාජ් ප්ලැටිනා එක අලුත් මුහුණුවරකින් ඇවිල්ලා තිනව මාකට් එකට. බ්‍රෑන්ඩ් නිව් එකක් ඔයගලන්ට ගන්න ඕන නම් ඩේවිඩ් පීරිස් මෝටර් සමගමේ බයික්ස් විකුණන ෂෝරූම් සීනේවට යන්න කියලා මතක් කරනවා. මේක සුපිරියටම තෙල් කරන සුපිරි බයික් එකක්. වැඩි විස්තර කියන්නම් තව පොඩි වෙලාවකින්. අපි දැන් බලමු පත්තරේ තියෙන්නේ මොනවද කියලා.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
0: Hi Hasa, good morning.
5: Good morning Ashcharya, ද බ්‍රහස්පතින්ද දවසේ ආව පත්‍ර ටික අරගෙන ඉස්සෙල්ලම මතක් කරන්නම් CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. අලුත් ඉස්තරම් වැඩක් පටන් අරගෙන තියෙනවා. CDB එක රන් ගනුදෙනු කරන ඔබට ඔබේ ජල විදුලි සහ දුරකථන බිල් පතට රන් සහනයක් දෙන්න CDB ලෑස්ති වෙලා ඉන්නවා. මේකෙන් ජයග්‍රහකයන් රසක් බිහි කරන බව තමයි CDB කියන්නේ. බලමු තව ඉස්තරේ ඉස්සරහට. අදම ළඟම CDB ශාඛාවට යන්න ගිහිල්ලා ඒ අය එක්ක රන් ගනුදෙනුවක් කරන්න, දිනුම් මැදීමට ඇතුළත් වෙන්න. වැඩි විස්තර දැනගන්න පුළුවන් 011 7383 388 කතා කළොත් පොඩි පොඩි කොන්දේසි ටිකක් තියෙනවා වැඩේ. විස්තර ටික දැනගෙන ගනුදෙනුවක් කරලා දිනුම් මැදීමට ඇතුළත් වෙන්න CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. වාහනේ මාරු කරන්න හිතාගෙන ඉන්න කට්ටිය, වාහනේ අප්ග්‍රේඩ් කරන්න හිතාගෙන ඉන්න කට්ටිය, දැනට ගන්න ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක තව ටිකක් සුපීරිය කරගන්න ආස කට්ටිය එන්න GWM සෙන්ටර් එකට. එක්ස්පීරියන්ස් සෙන්ටර් එක හදලා තිනවා හයිඩ් පාක් කෝඩ් එකේ, දැන් විවෘතයි. එතනට ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරගන්න. හවල් H6, හවල් H6 GT, ටැංක් 500, එහෙම නැත්නම් ටැංක් 300 කියන වාහන, මේ හයිබ්‍රිඩ් සහ ප්ලග්ඉන් හයිබ්‍රිඩ් වාහන මාදිලි රසක් තියෙනවා. ගිහිල්ලා පැදලා බලලා වාහනේ ඔයාගේ කරගන්න 011 7383 866 කියන දුරකථනංකයට කතා කළොත් ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරගන්න පුළුවන්. ඩේවිඩ් පීරිස් ඔටෝමොබිල් තමයි GWM වාහන ලංකාවට ගෙන්වා බෙදා හරින්නේ. ස්විස්ටෙක් ඇලුමිනියම් ගැනයි ඊළඟට අපිට මතක් කරන්න තියෙන්නේ. ඔයා මොකක් හරි විදිහක ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් ඕන, වැඩ කටයුත්තක මේ දවස්වල නිරත වෙලා නම් ඉන්නේ, අලුතෙන් ගයක් හදනවා නම්, අලුතෙන් ව්‍යාපාරික ස්ථානයක් හදනවා නම්, හදලා තියෙන බිල්ඩින් එකකට කොටසක් එකතු කරනවා නම්, ඒ එකතු කරන කොටසේ කිසියම් ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් තියෙනවා නම් ඔයාගේ ෆැබ්‍රිකේටර්ට කතා කරලා ස්විස්ටෙක් වලින් මේ වැඩේ කරන්න කොටේෂන් එකක් ඉල්ල ගන්න. ඒ කොටේෂන් එක 076 786 7000 කියන වට්සැප් අංකයට වට්සැප් කරන්න. ඊට පස්සේ ස්විස්ටෙක් ටීම් එකෙන් ඔයාට හම්බෙයි පියවර වශයෙන් ඉස්සරහට යන්නේ කොහොමද කියලා. ඔයා වැඩේ ඉවර කළාට පස්සේ ස්විස්ටෙක් එකගෙන ඔයා ටෙක්නිකල් ඉන්ස්පෙක්ෂන් ටීම් එකක්, ඒගොල්ලෝ ඔයාගේ වැඩේ බලලා රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ් බැක් එකක් දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. මේක තරගයක් නෙවෙයි, මේක දිනුම් මැදීමක් නෙවෙයි. කියන්නේ ඔයා වට්සැප් කළාම ඒ වට්සැප් කරන අය අතරින් කීප දෙනෙකුට විතරක් හම්බෙන අවස්ථාවක් නෙවෙයි. ඔයා ඔයාගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්සැප් කරලා ස්විස්ටෙක් වලින් වැඩේ කළොත් හැමෝටම මේ කෑෂ් බැක් එක ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ස්විස්ටෙක් එක්ක ඔබේ ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩේ කරගෙන රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ් බැක් එකක් දිනා ගන්න. දිනමින පත්‍රයට එනවා අපි ඉස්සෙල්ලාම දවසේ ප්‍රවෘත්ති දිහා බලන්න. දකුණ හිටපු මහා ඇමති ෂාන් රිමාන්ඩ්. දකුණු පළාතේ හිටපු මහා ඇමති, එයා මේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට බැහැරව රුපියල් මිලියන 16.5ක මුදලක් වියදම් කරලා ඒකෙන් පුටු අරගෙන ඒ පුටු දකුණු පළාතේ මන්ත්‍රීවරු 54 දෙනෙකුට බෙදලා දීලා තියෙන සිදුවීමක් සම්බන්ධයෙන් නඩු කටයුත්ත අහවර වෙලා නැහැ තාම. අපයිල්ලලා තියෙනවා. අපයිල්ලීම ප්‍රතික්ෂේප කරලා රිමාන්ඩ් බන්ධනාගාරයට යොමු කරලා තියෙනවා. මේ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා එළියේ හිටියොත් සාක්ෂිකාරයන්ට බලපෑම් කරાવી කියන පදනම මත තමයි ඇප ලබාදීමට විරුද්ධ වෙලා තියෙන්නේ. ඔය අතරේ බැසිල්ට යලිත් වරෙන්තු සංචාරක ප්‍රවර්ධනයේ මුදල් වලින් මැතිවරණයට ටී-ෂර්ට් 10,000ක් ගහලා සංචාරක ප්‍රවර්ධනයේ සල්ලි වලින් තමයි ඉලෙක්ෂන් කැම්පේන් එකට ටී-ෂර්ට් ගහලා තියෙන්නේ. 2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8ක මුදලක් අවභාවිත කරමින් ටී-ෂර්ට් 10,000ක් මුද්‍රණය කර මැතිවරණ කටයුතු සඳහා භාවිතා කළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ යන අය වහාම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කරලා තියෙනවා. ඒක තමයි සංචාරක අවශ්‍යතාවය තමයි සල්ලි එකට. සංචාරකයන්ට ටී-ෂර්ට් බෙදලා ඡන්දය එකතු කරන්න බෑනේ තින්නේ. පුදුම පුදුම ලස්සන වැඩ තමයි කරලා තියෙන්නේ. දැන් අර බැසිල්ගේ පුටුව කල්පනා කරන තිය ආයි මං බැනුම් අහන්න එපා දැන් කියලා. ඇයිද මෙහෙ උසාවියකින් එන්න කියෝ ගමන් පුටුවෙන් වැටලා කොන්දරි දෙනවයි කියනවනේ. පුටුව කල්පනා කරද්දී ආයි දැන් මම තමයි බැනුම් අහන්නේ මේකට. දිවයින පත්‍රයට මං එනවා. මුස්ලිම් ජාතිකයන් 4ක් යොදා ප්‍රහාරයට සති 3කට පෙර දෙව්මැදුරු වල තොරතුරු රැස් කරලා තොරතුරු රැස් කිරීමට යෙද වූ එක් පුද්ගලයෙක් ISIS සමාජිකයෙකු බවට හෙළි වෙලා අත්අඩංගුවට ගන්න සාධාරණ හේතු ඇතැයි ඇමති ආනන්ද විජේපාල මැති සභේදී කියයි. ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරු නොසලකා හැරලා එම තොරතුරුකරු අනීතිකව අත්අඩංගුවටගෙන රඳවාගෙන මේ ඔක්කොම විස්තරේ සුරේෂ් සලේ ගැන ඇමති ආනන්ද විජේපාල පාර්ලිමන්ට් එකේ කියන විස්තර ටික මේ තියෙන්නේ. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සිදු කිරීම දක්වා සිදුවීම්වලදී ඉස්ලාමන්තවාදීන් උපක්‍රමශීලීව යොමු කරවමින් කුමන්ත්‍රණය කළ බවට සාධාරණ හා විශ්වාස කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ බව තමයි දිවයින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. සුරේෂ් සලේ මහතා මේ බෝම්බ ප්‍රහාර මාලාව එල්ලවීමට සති 3කට පෙර මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙකු යොමු කර මීගමු ප්‍රදේශයේ කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් වලට සහභාගී වන පුද්ගලයන් ප්‍රමාණයන් ඇතුළු සංවේදී තොරතුරු රැස් කර ඇති බවද ඇමතිවරයා කියා සිටියේ. රැඳවුම් නියෝග ලබාගෙන ඇත්තේ නීත්‍යානුකූලව ඔහුට ජාතීන් හමු වීමට කතා කිරීමට සතිපතා අවස්ථාවක් දී ඇත වගේ කාරණා කියලා තියෙනවා. මහේස්ත්‍රාත්තුමා අවස්ථා කිහිපයකදී මැදිරිය නිරීක්ෂණය කළ අතර එහිදී හෝ ඔහු දැන් ප්‍රකාශ කරන කරුණු මහේස්ත්‍රාත්තුමාට ප්‍රකාශ කර නැති බවද කීය. ඉතින් මේ මහේස්ත්‍රාත්වරයා මං හිතන්නේ මැදිරිය නිරීක්ෂණය කරන්න ඇත්තේ අර ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂකයෝ දෙන්නට විදේශ ගමන් තහනම පනවන්න කලින් වෙන්න ඇති. ඊට පස්සේ තමයි මේ කාරණේ මේ තරම් දුරට අපි කියන්නේ මේ කාරණාව රැලි කරන්න පටන් ගන්න ඇත්තටම ඒ නියෝගයෙන් පස්සේ කියලා තමයි ඉතින් නිකන් කාලවකවානු නිරීක්ෂණය කළාම පේන්න තියෙන්නේ. කොහොම වුණත් සලේට වදහිංසා පමුණුවා තිබේද නැද්ද කියන එක පරීක්ෂා කරන්න 5 දෙනෙකුගෙන් යුක්ත වෛද්‍ය මණ්ඩලයක් පත් කරලා තියෙනවා. ජූලි 1 වෙනිදාට පෙර මේ වාර්තාව ඉදිරිපත් කරන්න කියලා කොටුව මහේස්ත්‍රාත් නියෝග කරලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේ සිටියදී වදහිංසාවලට ලක්ව ඇද්දයි පරීක්ෂා කර බලා අධිකරණයට වාර්තා කරන්න තමයි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් තමයි මේ පංචපුද්ගල වෛද්‍ය කමිටුව පත් කරපු බව කියවෙන්නේ. ඉතින් ඒ වෛද්‍ය කමිටුව පත් කරපු ගමන් ටක් ගාලා අර සත්‍යග්‍රහය හිටපු කට්ටිය හරි දැන්නවතු දැන් ඇති කියලා වෛද්‍ය වාර්තාව අනුව ඉදිරිපියවර තීරණය කරනවා කියමින් කොටුව සත්‍යග්‍රහය නිමා කරලා තියෙනවා. හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂාවට විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකු පත් කර තිබෙනවා. ඒ පිළිබඳව ලැබෙන වාර්තාව අනුව ඉදිරි කටයුතු තීරණය කරන අතර සත්‍යග්‍රහය තාවකාලිකව අවසන් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවා කියලා තියෙනවා. මේ අපේ සත්‍යග්‍රහය 3 වෙනි දවස මේ දවස් තුන පුරාම අපි අරමුණක් වෙනුවෙන් සත්‍යග්‍රහය ආරම්භ කළේ. අද අධිකරණය දීලා තියෙනවා තීරණයක්. සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂඥ මනෝවෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් යොදවලා පරීක්ෂා කරලා ඒ පිළිබඳව වාර්තාවක් දෙන්න කියලා. ඒ වාර්තාව බලලා තමයි අපි මොකද කරන්න කියලා තීරණය කරන්න කියලා තමයි විමල් වීරවංශ කියන්නේ. ඉතින් අකණ්ඩ සත්‍යග්‍රහය කියලා තමයි මුලින් කිව්වේ. දැන් පොඩ අකණ්ඩ එක తాවකාලිකව නවත්තන්න බෑ නේද? එතකොට නේද අකණ්ඩ නෑනේ. එතකොට නේද කඩින් කඩ සත්‍යග්‍රහය වගේ එකක් තව කියන්න වෙන්නේ. කවන්න කවන්න කොහොමද?
0: තම තමන්
5: කැමති වැඩ කරගෙන යනවා. ඒ ප්‍රශ්නයක් නෑ. ලංකාදීප පත්තරේට අපි එනවා ඒ අතරේ. ලෝක ආහාර වැඩසටහනෙන් හෙළිදරව්වක්. දුප්පතුන් ලැයිස්තුවට තවත් ලක්ෂ 3ක්. තෙල් විදුලිය නැගීමෙන් ජීවන වියදම 111කින් ඉහළට 59 ලක්ෂයකට කන්නත් සල්ලි නෑ. ඉන්ධන මිල 142කින් පමණ සහ විදුලිය ගාස්තුව 10%කින් ඉහළ දැමීම හේතුවෙන් ජීවිතය ගැටගසා ගැනීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පුද්ගලයෙකුට දැරීමට සිදුවන වියදම මාස 3ක් තුල 111කින් ඉහළ යනු ඇතැයි ලෝක ආහාර වැඩසටහන සිය නවතම වාර්තාවෙන් පුරෝකථනය කරලා තියෙන බව ලංකාදීපයේ තමන්ගේ හෙඩ්ලයින් එකෙන් වාර්තා කරලා තියෙනවා. ඉතින් ලංකාවේ දුප්පතුන් සංඛ්‍යාවට තවත් ලක්ෂ 3ක් එකතු වෙන බව තමයි කියවෙන්නේ. ඉන් මෙරට නාගරික දුප්පත් ජනතාවට තවත් ලක්ෂ 3ක ජනතාවක් එකතු වනු ඇතැයි දෙම වාර්තාවේ දැක්වේ. එහිදී මෙරට ලක්ෂ 59.5ක ජනතාවකට පෝෂ්‍යදායි ප්‍රමාණවත් ආහාර වේලක් සපුරා ගැනීම සඳහා මුදල් වෙන් කර ගැනීම අපහසු කාර්යයක් වනු ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස මෙරට ජීවත් වන පවුල් වලින් 25.49ක් බවත් එම පුරෝකථනය මත පදනම්ව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දීලා තියෙනවා. ඉතින් ওই ලක්ෂ 3ත් දුප්පතුන් අතරට එකතු වුණාම ලංකාවේ ජනතාවගෙන් 25.49ක් දුප්පතුන් බවට පත් වෙනවා. ඉතින් නඩු යනවා උසාවිවල, නඩු ගැන තොරතුරු යනවා ප්‍රවෘත්තිවල.
0: හරි.
5: ඒ ප්‍රවෘත්ති බලමින් ජනතාව දෙකට බෙදිලා රණ්ඩු කරනවා. මේවා හරිද මේවා වැරදිද කියලා. ඒ අතරේ ලංකාවේ දුප්පතුන් සංඛ්‍යාවට තව ලක්ෂ 3ක් එකතු වෙන්න යනවා.
0: අපිත් එනවා
5: ටික අපිත් ඒ පැත්තට යනවා. ඉතින් ප්‍රවෘත්තියක් කොච්චර ලොකු වුණත් එක ප්‍රවෘත්තියකින් තව ප්‍රවෘත්තියක් වහන්න ටිකක් අමාරුයි. හැබැයි එහෙම ටිකක් අමාරුයි. හැම ප්‍රවෘත්තියකටම හැම සිද්ධියකටම අපිට කණ්ඩ තීර හැම පරිප්පුවකටම එක වගේ ඉඩක් අවධානයක් අපි යොමු කරන්න ඕනේ. අරුණ පත්‍රයට මං එනවා සමෘද්ධිය තනි බැංකුවක් කරනවාට මතභේද. ඒකාබද්ධ වෘත්තීය සමිති කියනවා මේක විකුණන්න හදනවා කියලා. ඇමති උපාලි පන්නිලගේ කියනවා විකිණීමට කිසිම සූදානමක් නැහැ කියලා. මීට කලින් මේ සමෘද්ධි බැංකුව ටික ඒකාබද්ධ කරලා තනි බැංකුවක් කරන්න බැසිල් රාජපක්ෂ යුගයේ සූදානම් වුණා. ඒ වෙලාවෙත් බැසිල් රාජපක්ෂ එකෙන් ගසා කන්න යනවා කියන චෝදනාව එල්ලුණා. කොහොමරි වැඩේ අකුලලා පිටිපස්සට ගත්තා. දැන් නැවත මේ කටයුත්ත, මූලික කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා කියලා තමයි සමස්ත ලංකා සමෘද්ධි කල්පනාකරුවන්ගේ සංගමේ සභාපති අරුණට කියලා තියෙන. ඉතින් විවිධ මතවාද මතභේද තියෙනවා. අපි බලමු ඒ වැඩේට මොකද වෙන්නේ කියලා. සමෘද්ධි බැංකුව කියලා කියන්නේ තනි බැංකුවක් හැටියට එකතු කරන්න පුළුවන් නම් ওই තැන් තැන්වල තියෙන සමෘද්ධි බැංකුව ඔක්කොම රුපියල් බිලියන 400කට අධික මූල්‍ය ශක්තියක් තියෙන බැංකුවක් බවට පත් වෙනවා. මං ඒ ඇස්සේ අරුණ පත්‍රයේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක අද ගන්න හිතුවා. ආපහු රටින් හාල් ගේනවලු කියලා එක්කෙනෙක් කිව්වා. අනිත් එක්කෙනා කියනවා වසන්තගේ වැටුපයි දීමනා ටිකයි පිටකොටුවේ මුදලාල්ලට දීලා දාමු කියලා. මොකද අර නිතර එහෙම ඊළඟ කන්නේ නම් හාල් ගෙන්නන්නේ නැහැ කියන ප්‍රකාශය කරන්න ඇමති කෙනෙක් දාලා ඉන්නවා. එයා අපි නිතරම ඒක තමයි අපි කරනවා දකින්නේ. එයා ඇවිල්ලා මේ කන්න ගෙන්නනවා. ලබන කන්නේ නම් ගෙන්නන්නේ නැහැ කියලා නිතරම කියනවා. ඒ උරාට මේ කන්නේ වෙන ටිකම තමයි ලබන කන්නේත් වෙන්නේ කියලා අපිට නිකන් ඉවෙන් වගේ තේරෙනවා. ඒ හින්දා වෙන්නේ සමහරට කියන්නේ මේ යාගේ වැටුප් ටික අර එහෙම අර මුදලාල්ලන් දෙමු. මොකද ඒ මුදලාල්ල තමයි ලංකාවේ හාල් සප්ලයි එක මේන්ටේන් කරගෙන යන්නේ.
0: හරි.
5: හිතෙන්න.
0: ඔකේ සුබදවසක්.
5: සුබදවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
0: උදේ 8යි විනාඩි 13යි.
6: වේලාව ඔබ වෙත ගෙනාවේ
7: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: थिएटर टॉप स्टोरी
1: कुवैती मात्रा विचारवारमक निरत वो श्रीलंक के इन पिरसा का तरंगुवटा කුවේටි මද්‍ර විජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු ඇතුළු පුද්ගලයින් හත්දෙනෙකු එරට ආරක්ෂකාංශ 24 අඟුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වුඩ්ලර් පැවසුවේ ජාත්‍යන්තර පොලිසිය සහාය ඇතිව මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් නැති බවයි. සකකාර ශ්‍රී ලාංකිකයින් තුන්දෙනා මෙවන විට කුවේටි ආරක්ෂකාංශ භාරයේ රඳවා සිටිනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ කුවේටි ආරක්ෂකාංශ සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලංකාවකින් තුන්දෙනා පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගනිමින් සිටින බවයි. මේ අතර හෙරොයින් සහ අයිස්මා ට්‍රැවල් සමග සැකකරුවෙකු අතරඟුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාසයට ලද පැමිණිල්ලකට අරුවයි. සැකකරු අතරඟුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 80ක් සහ අයිස්මා ට්‍රැවල් කිලෝග්‍රෑම් 5ක් පොලිස් භාරයට ගෙනුණා. දැන් විදෙස් පුවතක්. ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඇමරිකානු මාධ්‍යම අනදෙන නිලධාරී බලකාය පවසනවා. එම බලකාය සඳහන් කළේ ඉරානය පුරා සන්නිවේදන පද්ධති සහ ගුවන් ආරක්ෂක ස්ථාන ඉලක්ක කළ බවයි. මෙම ප්‍රහාර නතර කරන ලෙස ඉරානයේ ඉහළ නිලධාරීන් තමන්ගෙන් ඉල්ලා සිටි බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ. ඉරානය නව කිවිසුමකට එළඹෙන්නේ නැතිනම් හෙට යළි ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් අනතුරුවන්ග වාසිටිනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: සියතා දෙවයිනපුරා
1: අපිනිකම් මේ විහිළුවේ විහිළුවෙන් කතා කරන්න ඕද නම් ඔයාට මං කියන්නම් මේ අපේ මේ රුමේෂ් පතිරාජ් ළමයා හෙල්ල විසි කරලා ලෝකේ රෑන්කින් වල 3ට එනවා කියන එක අපි මීට වඩා කතා කරන්න ඕනේ පොත.
2: Definitely.
1: මොකද දන්නවද? දැන් මායි හසයි පොඩි ටෝකක් දැම්ම.
2: හරි.
1: ඉතිහාසය දිහා ගත්තොත් එහෙම අපි නිකන් තරඟවලින් නිකන් වැඩ පෙන්නලා තියෙන්නේ. මේ ශක්තිය සම්බන්ධ තරඟවලදී නෙමෙයි.
2: ආ රයිට් ඕකේ.
1: අපි උඩට ඇවිල්ලා දින පොඩ්ඩ බැරි වුණා දුවන තරඟ.
2: ඕනේ නේද?
1: දුවන එක කොහොමත් අපේ ඇඟේ තියෙනවනේ
2: මේ.
1: ඕන දෙයකට දුවනවනේ.
2: දුවනවනේ. ඔව්.
1: හොමෝස් වැහුවා ගමන් ඕන් දියුවා.
2: ස්කෝලේ කාලේ නම් එහෙමනි ප්‍රින්සිපල් එනවා කියනවා දුවනවා.
1: දුවනවා.
2: හරි.
1: හොමෝස් ඇරියා ගම ඒත් දුවනවා. ඒ දුවනවත් දන්නේ. පොලිසියෙන් එනවා ගම
2: දුවනවා.
1: දීප් සද්දයක් ආවා දුවනවා.
2: වැරද්දක් කරලත් නැහැ.
1: ඔව්. දුවන ගමන් කරපොන ඇයි ජීප් සද්දෙට දුවන්නේ?
2: සීරියස්ලි.
1: අපි ශක්තිය එනර්ජි එක
2: හරි.
1: එනර්ජි එක පාවිච්චි කරලා දිනන්න ඕන තරඟවල අපි ලෝකේ නම ගිය වැඩ කරලා නැහැ. ඉතින් එතකොට තමයි මේ හෙල්ල මේ තරම් දුරක් විසිකල්ලා. ඒ ළමයා රුමේෂ් පතිරාජ් ළමයා. ඇත්තට මේ ළමයා රුමේෂ් පතිරගේ.
2: පතිරගේ.
1: ඒ ළමයා මේක විසිකරපිය මාර වටින්නේ.
2: ඔව් නේද?
1: නේද?
2: ඒක නෑනේ.
1: දැන් ළඟට ගන්න බැරි නම් විසිකල්ලා හරි කමයි. තරගල එනවා. හරි වටිනෝ. මේවා අර සද්දන්ත කුලේ වයිකින්ග්ස්ලා වගේ යෝධ ඇඟපත තියෙන මිනිස්සුන්ටනේ මාර ශක්තියක් තියෙනවා කියන්නේ. වයිකින්ග්ස්ලා ගේම නිකන් අඩි 6 කියන්නේ නිකන් සාමාන්‍ය කන්. දැන් අපේ ගත අඩි 3. මේ
2: මොකද?
1: අඩි 2.
2: අඩි 5යි 7.
1: මේ ඇවිල්ලා අඩි පුඩි. කිසිම වැඩක් නැහැ.
2: අර ජිම්පම්පා හැම දාන්නේ අර තියෙන්නේ නේ. යන්නේ ඒ වගේ නේ. මාර ශක්තියක් නේ තියෙන්නේ ඒගොල්ලන්ට.
1: අපි එනර්ජි ගේම් එකක.
2: හරි.
1: අපි ග්ලෝබල් රෑන්කින් වලට ආපු එක පොඩියට ගණන් හදන්න එපා. මේ ළමයාව කවුරු කවුරු හරි එකතු වෙලා ස්පොන්සර් කරන්න ඕනේ නේ.
2: අනිවාර්යෙන්. ඒක
1: අපිට නම් සල්ලි නෑ. අපිටත් තින් ඔය මේ පොඩි පොඩක් රුපියල් 100ක් 500ක් වගේ මේවා කරන්න.
2: මට අර පුළුවන්.
1: පෙට්‍රල් ලීටරයක් ගහන්න සල්ලි මට දෙන්න පුළුවන්. ඩීසල් ලීටරයක් ගහන්න සල්ලි මට දෙන්න පුළුවන්. මෙහෙම තැනක් අවුහුනාම හැබැයි මෙහෙමයි මේ ළමයාට ඉතින් අර ජනප්‍රිය භාවයේ එන ප්‍රෙෂර් එකක් වෙන්නේ නැති තැනකත් වැඩේ වෙන්න ඕනේ.
2: එයාට නිදහසේ යගේ ක්‍රීඩාව කරගෙන යන ඒක ඒ පරිසරය.
1: සමහර වෙලාවට අර කිසිම කෙනෙකුගේ හවුහරණක් නැතුව තමන් තනියෙන් මහන්සි වෙලා
2: හරි.
1: තමන්ව තමන්ව දියුණු කරගෙන මැච් එකක් ගන්න වැඩේ තියෙනවා නේද? ඒක වැඩ කරනවා මෙයා මේ අර දිනෝ 1000ක් තමන්ගේ දක්ෂතාවය බලන් ඉන්නවා කියන හැඟීම ආවම හරි අමාරුයි. ඒ අපිට උනත් හිතන්න ෂෝ එක ගොඩක් මිනිස්සු අහනවා කියන එකක් ඔළුවට ආවහම
2: හරි
1: මාර ප්‍රශ්නයක්. මේල්ලෝ යකෙක් අහන්නේ නැහැ කියලා දන්න බෝඩ් දෙයක් කියලා නිකන් ඉන්නේ.
2: අතට ඒ නිදහස මාරයි නේ.
1: ඉතින් මේ රුමේෂ් ළමයා අපිට ඔයාගෙන අපි ආඩම්බරම් මදි පුතා.
2: තව ආඩම්බර වෙන්න ඕනේ.
1: තව ආඩම්බර වෙන්න ඕනේ. ග්ලෝබල් රෑන්කින් වල නම්බර් 3. ආසියාව ගැන කතා කරන්නේ ආසියාවේ නම්බර් 1. ඉන්දියාවට තමයි රෙකෝඩ් එක තිබුණේ කිවරයි.
2: යස්.
1: ලකුණු 1324ක්. පොයින්ට්ස් අරගෙන තියෙනවා. පොයින්ට්ස් 1324ක් කරන් රෑන්කින් වල රුමේෂ් නම්බර් 3 වෙන්නේ. මේක ඇයි කියන්නේ දන්න අපිට ගොඩාක් සතුටු වෙන්න කාරණා අඩුයිනේ. නේද? අපි ඉතින් මේ චූටි දෙයක් එක්ක හරි මෙව කරගන්න ඕනේ.
2: ඕ ඒකත් මේක චූටි නෑ.
1: ඒුණාට
2: මේක අපි සමරන්න ඕනේ මේක. සමරන්න කාරණා මේවනේ.
1: නේද?
2: ඒක හරි.
1: නිකම් බැලුව බැලමට හෙල්ල විසි කරා. හෙල්ල විසි කරානේ මේ. හෙල්ල විසි කරා.
2: අම්මෝ මං ඉස්කෝලේ යන කාලේ නම් හැම උස්සලා මෙම අරගෙන
1: තියා. මං හිතනවා අපේ රටේ මේක ගැන මිනිස්සු කතා කරනවට වඩා
2: හරි
1: වෙන රටවල මිනිස්සු මේ ගැන කතා කරනවා ඇති.
2: යස්.
1: දැන් ඉන්දියාවට මාර ප්‍රශ්නයක්නේ. ඉන්දියාවේ රෙකෝඩ් එක අපිට ආවනේ.
2: ඒකනේ
1: අපිට වඩා මේක ගැන ඉන්දියාව කලබලයි. ස්පෝර්ට්ස් ඉන්ඩස්ට්‍රි කියන අනිත් රටවල් කොහෙන්ද මම මේ කොහේ දරද මේ කොල්ල ආවේ? ඒ මේක එක පාට විසිකරානේ කියලා එයා ගැන කතා වෙනවා. අපිත් ඉතින් ওই තැන තැන ඒව ගැන අපි කතා වෙමු නේද?
2: හරි ඕකේ.
1: හ්ම් දැන් මම අද කළු වගේ කඩේ ගාවට ගියා. මම හෙල්ල විසිකරපු ගැනමයි කතා කරන්නේ. කළුවට මහා සන්තෝෂයි. කළු අලන්නේ වෙල්ලම විසි කරාද නේද? විතර තියෙන බඩමුට්ටු විසි කරාද කියලා කළුව දන්නේ නැති වුණත් මම කියපු කීමට
2: හරි.
1: එතන සතුට උතුරලා ගියා.
2: අපි ඒ වගේ සතුට ආරංචි බෙදන්න ඕනි බෝ කරන්න ඕනේ
1: නේද? දැන් හැමදාම බැලුවොත් ප්‍රැක්ටිස් ගැහුවොත් පරාදයක එක ගැන කතා කර කරම හිටියා. අපිට ස්පෝට් එකක් හැටියට රෙජිස්ටර් වෙලා තියෙන්නේ ක්‍රිකට් විතරයි.
2: එතකොට අර ක්‍රිකට් දිනන කාලේ නේකට මාර මේකක් ආවේ. ඊට පස්සේ අම්මලා තාත්තලාට ඕනවා හැම දරුවාම ක්‍රිකට් කෙනෙක් කරන්න.
1: ඉතින් මේ ඊට පස්සෙත් අපි වෙන වෙන එක එක ජවනහා පිටිය පැත්තේ අපි සෙල්ලම් දාලා එක එකව ගත්තා. අනේ උඩට එන්නේ නැහැ ඒවා. මෙහෙම එනවා වගේ පේනවා. එනවා පේනවා මැනිකා යනවා. කාටවත් මෙලෝ වගක් සංසාරයක් නැහැ.
2: හැබැයි එම්බලුම් රුමේෂ් තමයි කාලෙකින්
1: මේ ළමයාගේ පින්තූරේ දාලා බිල් බෝඩ් ගහන්න ඕනේ රට වටේ. අපේ දරුවන්ටත් නිකන් පොඩ්ඩක් පත්තු වෙලා එන්න.
2: ඉන්ස්පයර් වෙන්න නේද? ඒක හරි.
1: නේද? හොඳට බත් කාලා ආ බත් කාලා වම්බුට්ටු කාලා අපි යන්න ඕනි හෙල්ල විසි කරන්න. මුළු රටේම මිනිස්සු එකතුලා හෙල්ල විසි කරනවා අද ඉඳන්.
2: ළමයිව දානවා දඩබඩ මෙන්න.
1: වැටෙයිනි කපලා උල් හදලා ගහනවා.
2: අල වංගු අරන්
1: ඕ විසි කරනවා. වැඩි වෙලාවක් යන්නේ නැසකයි පොලිස් ජීප් එකේ. අර විසි කරපු අල වංගු ගෙවල් වලට ඇටල.
2: මට හිතෙනවා මේ රුමේෂ්ගේ කතා කර පපායිගේ වගේ ඒ යතිනි ෆුල් ඩම් එක දාලා හෙල්ල විසි කරන්නේ. එහෙම නිකන් තියනක් දන්නේ නැහැ නේ. එක අතක් නිකන් මාර
1: ශක්. ඒක කැතයි නේද?
2: ඊටිය ඒවලට එහෙමනේ.
1: දකුණු අත විතර ලොකුයි.
2: ලොකු. ඒකෙන් නිකන් හෙල්ල විසි කරන්නේ. ඒකටමනේ ප්‍රැක්ටිස් කරන්නේ. සමරකිට නේ.
1: ඒක. හරි.
2: කමන්න. ඕල් ද බෙස්ට්.
1: රයිට්. ඒක ගැන අපි කතා කරන්න ඕනේ. ඉතින්
2: ඔය වගේම දවසක අපි කතා කරයි නම්බර් 1 වුණා කියලා. ඒ දවසරත් අපි
1: ඒක දන්නවද ඔය හෙල්ල හදන්න විශේෂ ඇලුමිනියම් එකේ නේද?
2: ඔව් පාවිච්චි කරන අපි කිව්වේ පුළුවන් නම් ඇලුමෙක්ස් වලට පොඩි නිකන් එකක් හදලා දෙන්න කියලා නේ.
1: ඔය විශේෂ ඇලුමිනියම්
2: එක. ඔව්.
1: ඒ ඇලුමිනියම් එක කන්ස්ට්‍රක්ෂන්ස් වලට ගන්න ඇලුමිනියම් එක නෙවෙයි.
2: හරි.
1: දැන් ජනෙල් දොරවල් උළුවව් හදන එකෙන් නෙමෙයි කැබිනට් හදන ඇලුමිනියම් එක ඊට වඩා වෙනස්.
2: හරි.
1: පැන්ට්‍රි කබඩ් හදන්න පාවිච්චි කරන ඇලුමිනියම් එක තව වෙනස්.
2: හරි.
1: ඇලුමිනියම් කියන එක අපි පාවිච්චි කරන සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එකට වෙනස් වෙන්න ඕනේ. එතකොට ඇලුමෙක්ස් ඒගොල්ලෝ බිල්ඩින් සිස්ටම් එක තමයි ඒගොල්ලන්ගේ ලෝකෙම දන්න සර්ටිෆයිඩ් ප්‍රොඩක්ට් එක.
2: හරි නියමයි.
1: දැන් සිස්ටම් එකක් කිව්වහම මොකද්ද? මොකද කියන්න බෑ සිස්ටම් එකක් කියන්නේ මොකද්ද?
2: සිස්ටම් එකක් කිව්වම එතන ඔක්කොම
1: සිස්ටම් චේන්ජ් කරපු මිනිස්සුනේ මේ ඉන්නේ. මේ ඉන්නේ සිස්ටම් චේන්ජ් කරන්න ගිය මිනිස්සු.
2: බොහොම ස්තුතියි මයික්‍රොෆෝනේ ලබා දුන්නා.
1: මම එළියට වෙලා ඉඳලා හැය බාගෙන් විතර එන්න.
2: අපි මේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනි.
1: කරන්නකෝ.
2: දැන් සිස්ටම්
1: මොකද්ද? ඇලුමෙක්ස් එකේ ඇලුමිනියම් බිල්ඩින් සිස්ටම් එක.
2: ඒකේ හැමදේම තියෙනවා.
1: මොනවද තියෙන?
2: ඒ කියන්නේ සරණේරුවද, ඊට පස්සේ මුරුච්චුද?
1: මුරුච්චු.
2: මුරුකු. මොකක්ද අර? මුරිච්චි. මුරිච්චිද? හැම එකම ලොක්.
1: ඌට වරද්දන්නේ.
2: ඊට පස්සේ
1: ඔයත්ලාට දෙය ආදවදනවා.
2: පොඩි එකක් දෙනවා, පොඩි ෆන් එකක් දෙනවා.
1: දැන් රනිල් වික්‍රමසිංහ කෘතිම බුද්ධිය නෙමෙයි කියන්නේ වෙන වචනයක්. කෘතිම ඥාණය. පොඩි වෙලයක්. අපිට අර බුද්ධි බුද්ධි කියන ඈ
2: ඉතින් ඒක
1: දැන් මේ මුරුච්චු මුරුච්චු
2: ඒ සිස්ටම් එකම තියෙනවා ඇලුමෙක්ස් කාල්.
1: ඒ කියන්නේ ඔයාට ගේක උළුවස්සක් දොරක් ගෙදරක් විතරක් නෙමෙයි කන්ස්ට්‍රක්ෂන් කොහම ගෙවල් දොරවල් විතරක් නෙමෙයිනේ.
2: හරි.
1: තව ගොඩාක් දේවල් එනවා. ඔය පාරේ තොටේ දකින්න සියලුම බිල්ඩින්ග්ස් ඔයා දැන් බැලුවොත් නැත්තම් ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් වලින් තමයි යන්නේ. මේවා අහස උසට යනවා. උඩට යනකොට මේ මහ පොළවේ බිම් මට්ටමේ තියෙන තත්ත්ව නෙමෙයි.
2: හරි.
1: තට්ටු තුන හතරක් උඩට යනකොට තියෙන්නේ. ඔයා දන්නවද කන්ස්ට්‍රක්ෂන් වල මේ බිල්ඩින් හදනකොට ගොඩාක් උසට හදන බිල්ඩින් හොලඟට අංශක කීපයක් මෙහෙම දෙපැත්තට වැනෙන්න උනත් පුළුවන් විදිහටයි හදන්නේ.
2: හා ඕකේ.
1: භූමිකම්පාවල් තියෙන රටවල ඊටත් වඩා වැනෙන්න පුළුවන් විදිහට හදන්නේ.
2: ඒ කියන්නේ බැලන්ස් කරගන්නවා වැනිලා
1: වැනිලා. ආ නරයි. ඒ කියන්නේ හෙල වෙන එක පොළොව හෙල වෙනකොට බිල්ලිමත් ඒ ආකාරයෙන් ආ ඇතුළේ ඉන්න මිනිස්සුන්ට ආ ඕ හරි ඒක හරි. නමුත් මොනවත් වෙන්නේ නැහැ.
2: හරි නියමයි.
1: නේද? ඉතින් ඒ වගේ ස්ට්‍රක්චර්ස් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අද ලෝකේ. මේ ඇලුමිනියම් වල තියෙන තාක්ෂණයට පින් සිද්ධ වෙන්න. අන්න ඒ තියෙන සුපිරි ඇලුමිනියම් ටෙක්නොලොජි එක තමයි ඇලුමෙක්ස් ප්‍රොඩක්ට්ස් වල තියෙන්නේ.
2: Yes.
1: ඉතින් ඔබ ඇලුමෙක්ස් ගන්න හැම වෙලාවකම ඔබට worry free. ඔබට පස්සේ හිතන්න දෙයක් නැහැ. ඔබට වද වෙන්න දෙයක් නැහැ. worry වෙනවා කියන්නේ වද වෙනවා කියන්නේ. දෙයක් කරලා දෙයක් කරනකම් වද වුණාට කමන්නේ. කරලා ඉවරුණාට පස්සෙත් ඔබ වද වෙනවා නම් ඒ කියන්නේ ඔබ වැඩේ හරියට කරලා නැහැ. ඔබට මාස 3-4ක් යනකොට ඔබ ඇලුමිනියම් දොර බිම ඇතිල්ලෙනවා නම් ඒ කියන්නේ ඔබ වැඩේ හරියට කරගෙන නැහැ. නේද? බාත්รูම් එකේ දොර වහගන්න බැරුව සින්දු කී එක යනන් ඇතුළට වෙලා ඉන්න වෙන්නේ තව මිනිහෙක් කෙනෙක් නවත්තන්න. ඔබ වැඩේ හරියට කරගෙන නැහැ.
2: Yes.
1: එකපාර ඇලුමිනියම් වැඩ හරියට කරගන්න ඇලුමෙක්ස් එකට රින්ග ගන්න.
2: හරි. දැන් මම පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරනවා මේ දවස්වල අරවින්ද. මම වෙනදාට එකපාර ගිහිල්ලා කාගිල්ස් එකෙන් ෂොප් කරගෙන යනවා රුපියල් 10,000 15,000 හැම බිලක් වැටෙනවා. දැන් මම මේක 2,500 කියලා තමයි ෂොප් කරන්නේ. මං පොඩ්ඩ පොඩ්ඩ. ඇයිද 2,500?
1: ආ ගොඩක් අවස්ථා ගන්නද?
2: ගොඩක් අවස්ථා ගන්න.
1: ආ
2: ඔක. ඒකකට මට දිනන්න තියෙන chance එක වැඩි නේ. මෙතන ඉලෙක්ට්‍රික් කා එකක් නේ දෙන්නේ රුපියල් මිලියන 5ක් වටින. මිස් කරන්න පුළුවන්ද?
1: අවය දිනුම් අවස්ථා වැඩි කරගන්න.
2: කඩ කඩ ෂොප් කරන්න.
1: 2,500 ගානේ නිකන් ඩේලි හැමදාම ඔයාගේ.
2: Yes.
1: ආ මේ මිතුනේ වගේ ඔය වගේ මේ හොර හිට වලට තමයි ඔය පහළ වෙන්නේ.
2: කොහොමදත් මගේ ට්‍රික් එක දැන් මේ වෙනකොට මම දාලා තියෙනවා අර බිල් එකේ කෝඩ් එක.
1: ඕනම දෙයක පොඩි සිදුරක් හොයාගන්න ඉතින් මිස් දක්ෂයනේ.
2: SMS දැන් 20ක් විතර දාලා තිනවා. බලම්
1: බිලේ කෝඩ් එකනේ දාන්න ඕනේ.
2: Yes බිලේ කෝඩ් එකක් තියෙනවා.
1: SMS ද කරන්න ඕනේ.
2: SMS කරන්න ඕනේ 0783 181 181ට කරන්න ඕනේ වැඩේ දන්නවනේ. නිෂ්පාදන තියෙනවා 22ක්.
1: නම්
2: කරලා තියෙන නිෂ්පාද. ඒකෙන් ගන්න ඕනි 3යි. ඔබේ බඩු ලිස්ට් එකට දා ගන්න ඕනි. 2500 එක හරි ඊට වැඩියෙන් හරි බඩු ටික ගත්තා.
1: සමහරලාට බහන්න 3ක් කියලා කියන්නේ. සමහර ටූත් පේස්ට් එක්කුයි ඔය මොකක්ද?
2: කකරිය එතන තියෙනවා. අපි නිතර දෙවලේ පාවිච්චි කරන දේවල් ටිකක්.
1: කකරි බුරුසුවක් හරි මොකක් හරි.
2: ඊනෝ එකක් හරි මොකක්ද?
1: ඊනෝ එකක්. ඔන්න ඔයගේ දෙක තුනක් දා ගන්න තියෙනවා. ඒකට මෙහෙන්න මහ ලොකු ගණන් යන්නේ නැවෙයි. මේ පොඩි ගණන් වලට. දැන් ටූත් පේස්ට් ගෙදරට ඕනේ නැද්ද? දත් මන්දිරි මිනිසුන්ට නම් ඕනේ. ඕගලන්ටත් ඕනේද?
2: ඔව්. අපි මෙහෙමයි දත් මදින්නේ.
1: පේනවා. කියන්න මෙහෙමයි මේගොල්ලෝ දත් මදින්නේ.
2: රයිට්. එහෙනම්
1: ඇද්දල සාමාන්‍යයෙන් දත්වල පාට ඇද්දල පාටලුනේ.
2: මගේ එහෙමයිනේ.
1: දත් සුදුම නෙමෙයි. හෙල්දි දත්වල පොඩි ඇද්දල පාටක් තියෙන. ඇද්දල පාට. නේද? මේ තියෙන ඇද්දල පුත්තපු පාට. ඇද්දල පිට්ටුව පාටක් එනවා නේද මොකක්ද
2: ගෑසකේද
1: මොකක්ද ඒ පාට තමයි මේ මිස්ටර් අපිට කියනවා දත් බදිනවලු මේ
2: මගේ වැඩ ටික කරගන්න
1: ටූත් පේස් ගෙදර අනන් තිබ්බට දත් හරියන්නේ නැහැ ඒව දාලා මදින්න
2: යස්
1: නේද ඕවනම් දැන් යතු ගන්න වෙලා තියෙන්නේ මැදලා නම් කොට දාන්න බෑ ඔය දත්
2: මට ඊ හරි යං තාතිලා කට්ටියක් හම්බුණා යං තාතිලා මම ඒගොල්ලන්ගෙ එක කතා කර මම ඇහුවා කොහොමද දැන් අයියා ඔයගලන්ගේ ඇස් පෙනීම කොහොමද නංගිවා ඇස් සම්බන්ධ මාකර විශේෂක් මං කෝ නෑ මම නිකන් අහනවා ඇස් වෙනීම ගැන සැටි පොඩි ප්‍රශ්න තියෙනවා අපි ඒව ගණන්
1: ගන්න යන්කේ වයසක
2: ඒ කියන්නේ 40

0: තාත්තා කෙනෙක්ගේ තියෙනවනේ ඒ ගතිය නේද? ඒක හොඳයි. උන තේද්දිත් වැඩට යන එක හොඳයි. අනිත් අයට හරි බෝ වෙනවා. ගෙදර අයට බෝ වෙන්නේ නැහැ, ඔෆිස් එක අයට.
1: ඒක තමයි හිතේ
0: තියෙන්නේ. ඇස් ගැන ඔය චාන්ස් එක අරගන්න එක තේරුමක් නැහැ. මොකද ඇස් සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගන්න චාන්ස් එකෙන් ඔබට කවදාවත් මුකුත් ඔප්පු කරගන්න හම්බෙන්නේ නැහැ. මිනිස්සු අන්තිමට කියන්නේ ඇස් දෙක චෙක් කරගන්න තිබුණනේ, සල්ලි යන වැඩක්ද? ඇත්තටම ඇස් දෙක චෙක් කරගන්න විෂන් කෑකට ගියාම සල්ලි වියදමක් වෙන්නේ නැහැ. ඔබට වියදමක් වෙන්නේ කණ්ණාඩි හදන්න උනොත් විතරයි.
1: ඒකනේ.
0: ඒකත් ඉතින් ඔබට කණ්ණාඩි කැමති නැන්නේ හදන්නේ. දැන් ඔබට තේරෙන්නේ නැහැ ඇස් දෙක පේන්නේ නැතුව ගියාට කමන්නේ. ඇස් දෙක පේන්නේ නැතුව ගියා කියලා ඒ ලොකු සීන් එකක් නැහැ. ඈ පේන්නේ මවුලන්නේ. එහෙමනම් ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් ඔබට එතනට ගියම හිතෙනවා. අනිත් කණ්ණාඩි දෙකක් දාන එක ඉස්සර මිනිස්සු ආස නැහැ. ඉස්සර කණ්ණාඩි හෙන කැතයි නිහලු.
1: ඔව්නේ නිකා.
0: ඕ පට්ට කැතයි කන්න.
1: බෝතල් අඩි වගේ මෙහෙම දාලා.
0: හරි. නෑ බෝතල් අඩි තත්ත්වයට එනවා. ගොඩාක් කල් ඉග්නෝ කරොත් ඇස් දෙක පරීක්ෂා කරලා කණ්ණාඩි දෙකක් දාන එක.
1: මහත් කළා හදන්න වෙනවා.
0: ඉතින් මුලදීම මේක කරගත්තොත් අර ඇහැ ඕනාට වඩා වෙහෙසෙනකොට තමයි ඇහැ ටික ටික ටික පේන්නේ නැති මොකක් පේන්නේ නැතුව යන මොනවා හරි දෝෂයක් ඇහි ආවොත් ඒක මගෑරෑර ඔබ කාලයක් නෑ ඇඟේ හයියෙන් පොත් කියවන්න යනවා නම් ඒ කියන්නේ ඇස් දෙකෙන් බලන්න යන්නේ ඇඟේ හයියෙන්. හැමදේම ඇඟේ හයියෙන් කරන්න බෑ. හැම දෙයක්ම ඇඟේ හයියෙන් කරන්න බෑ. ඔබට කල්පනාව තියෙන්න ඕනේ මේ ඇහැ සම්බන්ධ දේවල් ගැන ඊට වඩා ඉක්මනින් ඇක්ෂන් ගන්න ඕනේ. ඇහැ සම්බන්ධ සමහරවිට මේ මම දැකලා තියෙන පොඩි දරුවෝ ඇස්වල ප්‍රශ්න තියෙනවා.
1: ඉතින්
0: වයස අදාළත් ඔබ හිතන්න එපා මේ 40න් පස්සේ තමයි වෙන දෙයක් වෙන්නේ ඇස්වලට කියලා. එහෙම එකක් නෑ. අපි දන්නේ අපේ මේ බොඩිය කියන යන්ත්‍රය කොහොමද වැඩ කරන්නේ කියලා. මේක ගැන ටෝටල් ඇනලිසිස් එකක් ගන්න කිසිම විදිහක් නෑ. ඇහැ සම්බන්ධ සමහර ඒවා තියෙනවා රෝග ලක්ෂණවත් නැහැ.
1: හරි.
0: නිකන් පිටින් පේන එකක් නැහැ. දැන් ඇහි පෙනීම අඩු වෙනවා කියලා ඔබට නිකන් උදේහව උණ ගන්න නැහැ. ඇහි පෙනීම අඩු වෙනවා කියලා වෙවුලන්නේ නැහැ. මේක අකුරු පොඩි වැඩි. ඔබ එහෙම තමයි හිතන්නේ.
1: හරි, ඔකේ.
0: ආයි කියනවා. විෂන් කෑයකට යන්න. විෂන් කෑයකට තාත්තලා යන්නේ නැත්නම් ගෙදර ආයට යුතුයකමක් තියෙනවා එක්කගෙන යන්න. නිකන් චෙක් කරලා දෙන්න විෂන් කෑක රෙඩි. ඕගොල්ලෝ රෙඩි නැද්ද තාත්තව නිකමට හරි වීකෙන්ඩ් එක එක්කන් යන්න. පුදුම දරුවනේ.
1: ඒකනේ යන්නේ විතර.
0: අම්මේ බිරිඳගෙන් අහන්නේ. ඈ? මාරයිනේ.
1: වටින්නේ නැද්ද හස්බන්ව නේද?
0: ඒකනේ.
1: එක්කන් යන්න.
0: හස්බන්ඩ් ගෑස් එක වටින්නේ නැහැ. අර විෂන් කෑක කියන එන්න අපි චෙක් කරලා කියන්නම් අවුලක් තියෙනවා නම් කියලා. විෂන් කෑකට තියෙන අමාරුවත් අපිට නැත්තම් කොහොමද?
1: කරයි කරයි.
0: අනිත් එක අපිටත් මොකටද මේ හැටි අමාරුව නේද?
1: නෑ කරයි කරයි. දැන් අපි කියලා නේද? යයි
0: යයි. අනේ මිනිසුන්ට කියන වෙලාවේ තමන්ගේ මිනිහා එක්කන් යන්න ඕනේ. තමන්ගේ මිනිහා. දැන් වයසයි නේද? ලොකු වයස මේකකින් නේද බැඳෙත්?
1: ලොකු කරදරයක්.
0: හැමදේම අතගාලා බලන්න බැහැ නේ පුතා.
1: ඔයා කොතනද ඉන්නේ අරුණ? මට පේන්නේ නැහැ
0: කොතනද. අරුණ ඉන්නේ මේ වගේ අත්වන්න දැවිලා.
1: එහෙනම් හරි 8:37යි.

ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා

0: ඇඟිලි කවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
5: මොකක් හරි නෙවෙයි, ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
6: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. 3400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර

0: සඳහා 101.5 අසමසම පොලියක්. LBS ධාවරයන් පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමගමකි.
1: Honor සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. Honor ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
3: මොකක් හරි 3-wheel එකක් ගන්න ඕනි.
4: මොකක් හරි නෙවෙයි. 3-wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
5: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. David Pierce Motor Company Private Limited within.

0: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ dealer වරුන්ගෙන්
1: finishing වහලක් ලෙස color of flow වැජබෙනා සිත් බඳගනි කල්පවති අවලක්ෂණ නොවි ඔයත් වහල

0: ඇ්පකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන්නයි
2: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය පජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝධරථය ඩේවිඩ් පිරිස් ඊ මොබිලිටි වෙති 01147750
3: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ.

0: ඇයි මණ්ඩලය
1: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
2: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා David Peters Motor Company Private Limited within
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියුනම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අමතන්න prime group
4: කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩිපොලියක් සමග උපරිම ආරක්ෂාවක් කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක් කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න
5: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ බොරු තරන්නේ නෑනේ කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට් සෙල් ස්ටාර්ට් නේ 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ ඕන් එන්ජින් අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ රිපෙයාර් කියන්නේ සල්ලි මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ වැද්දගත්ම දේ ගන්න අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ඇනෙනවා. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 2017 කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුවා
1: මේ පැයි හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: 느낌.
1: 벤자민 네타냐후이 도널드 트럼프 아우르두 40 티세알루
2: 40 years friendship එකක් oh my god
1: මොන්ටිසෝරි ගිහිල්ලා ඇත්තේ එකට
2: 40ක් කිව්වම මෑනේ 70 ඔක්කොටම 70s
1: ඕ ලෙවල් කරන්න ඇති නේද
2: 30 දි විතර හම්බෙන්නේ නැත්තේ
1: එහෙමද
2: 70s නේද දෙන්නම 70 ගණන්නේ
1: නේ මන්දා ඉතින් බලන්නකෝ දැන් මේගොල්ලෝ මේ
2: චර්ගොල්
1: දැන් මේ යුද්ධ නවත්තන්න මේ මොකද්ද මේ ඕනේ කියලා කියන්නේ යුද්ධ නවත්තන්න මොකද්ද වෙන්න ඕනේ දැන් පටන් ගත්තේ න්‍යෂ්ටික අවියායුධ තියනොත් මොනවද එකක් කියලා නේද
2: හරි
1: දැන් කියනවා ඇමරිකාව කියනවා න්‍යෂ්ටික අවියක් හදන අදහස න්‍යෂ්ටික අවියක් හදන අදහස එතකොට කෝවර තියනවා කියන්නේ න්‍යෂ්ටික අවි
2: දැන් අදහස
1: දැන් අදහස
2: හරි
1: මේ බෝම්බ ගහලා තියෙන අදහස.
2: බෝ මගේ මට එන අදහස් එහෙම දැනගත්තනම් ඉවරයි.
1: තේරම් බෝම්බ ටික මෙහෙම ආවා.
2: අපිට මාරු මාරු අදහස් එනවා.
1: ඕගොල්ලෝ දන්නවනම් අපිට මේ වෙලාවේ ඕගොල්ලෝ ගැන තියෙන අදහස ඉරානෙට ගගා ඉන්නේ. අපිට ගන්න.
2: Definitely.
1: හරිද?
2: හරි.
1: න්‍යෂ්ටික අවියක් හදන්න තියෙන අදහස අයින් කරගන්න ඕනේ කියලා කියනවා. ඒක තමයි ඇමරිකාව කියන්නේ ඉරානෙට.
2: හරි.
1: ඉරානෙ කියනත් අපිට එහෙම අදහසක් තිබිලා නෑ. මම කියන්නේ යකෝ කෝල් එකක් දාලා අහගන්න තිබිච්ච එකටද බෝම්බ ගැහුවේ කියලා.
2: එනේ අන.
1: උඹලට න්‍යෂ්ටික අවියක් හදන්න අදහසක් තියෙනවද? කෝල් ඇදිලා අහනවා.
2: නෑ.
1: හා. එහෙනම් කමන්නේ. තිබ්බා. ඔච්චරයිනේ.
2: ඒකනේ අන.
1: මේක අහගන්න බිලියන 100ක් වේදම් කරනවද කියන්නේ කො මිනිහේ? දැන් ඉරානේ මේ අස්සේ කියනවා මේක වැඩ කරොත් මේකේ සම්පූර්ණ වාසිය යන්නේ ඉරානෙට. ඉරානෙට දන්න කාලේ ඉඳලා ඇමරිකාව සම්බාධක දාලා තියෙනවා.
2: හරි.
1: ඉරානේ ඉන්වෙස්ට් කරපු බිලියන් ගානක සල්ලි ඇමරිකාව හිර කරගෙන ඉන්නවා සම්බාධක ඇතුළෙම. ඉතින් ඉරානේ කියනවා ඒ සම්බාධක ටික අයින් කරන්න ඩොලර් බිලියන ගානක හිර කරගෙන ඉන්න අපේ වත්කම් නිදහස් කරන්න. හෝමෝස් පාලනය අපිට දෙන්න. මේ යුද්ධය ඉවරයි. දැන් කාටද මේ මොන බලලටද මේකෙන් බලලටද වැඩිම වාසි ලොකුම කේක් කෑල්ල හම්බෙන්නේ? වැඩේ ඉවරනකොට. සේරම සම්බාධක ටික අයින් කළා. හිර කරගෙන හිටපු දේපල ටික නිදහස් කළා. කවදාවත් විශේෂ තනි අයිතියක් තිබිච්ච නැති හෝමෝ සන්ධියේ පාලනය ඉරානෙට දීලා බලනකොට මේ ඇමරිකාව ඉරානෙට ගහලා නෙමෙයි ඉරානි ෂේප් එකේ ඇමරිකට ගහවට ගහලා නේ තියෙන්නේ.
2: වාසිටි කොක්කොම ගිහිලා තියෙන ඉරානෙටනේ.
1: හ්ම්. ඉරානෙ තමයි නියමිටම එනේ ගහලා තියෙන්නේ. දැන් ඔන්න ආයේ එක වහලා. හා. ආන් එක වහලා. මේක අරිනවා වහනවා.
2: ඔව් නේද?
1: ටක් ගන්නවා ටික් ගන්නවා. ටිකක් කනවා. අපි නම් ඉල්ලං කනවා. මේ කොහෙවත් නැගෙන. දොර වහනවා. ඉතින් මේ දොර වහනවා දොර අරිනවා හැමෝම පම්පෝරි ගහනවා
2: හරි ඔකේ
1: නේද
2: අපිත් පෝක් සමුද්‍ර සන්ධිය වහගෙන හිටියා නම් හරි නේ
1: අනේ මේ නිකන් ඉන්නෝ පෝක් සමුද්‍ර සන්ධිය කට වහ ගන්නෝ පෝක් සමුද්‍ර සන්ධිය වහන්න ඕනේ නැහැ පෝක් සමුද්‍ර සන්ධිය වහන්න ඕනේ නැහැ ඔන්න ඔය කට වහ ගන්න ඔන්න ඔකයි තත්ත්වේ ඉතින් මේ මට හිතෙනවා මේ රාජ්‍ය නායකයන්ට රාජනායකට මතන් කියලා කතා කරන්න පුළුවන් තත්ත්වයක් තිබ්බම මරුනේ.
2: හ්ම්
1: හ්ම්. දැන් ඔයාට ඩොනල්ඩ් ට්‍රම්ප් නිකන් හිතන්නකෝ. ඔය හැමෝටම ඉන්නෝනේ සිරා යාළුවෙක් කවුරු
2: හරි. Yes, okay.
1: දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් යාළුවෙක් ඇතිනේ නිකන් මතන් කියලා කතා කරන්න පුළුවන්.
2: ඔව් ඒකනේ.
1: හිතන්නකෝ දැන් ඔයා ජනාධිපති වුණා කියලා.
2: හරි.
1: මම ඉතින් ඔයාට කතා කරන්නේ නංගි.
2: නංගි කියලානේ ඕනේ.
1: නංගි.
2: මොකද මොනවාද අයියේ වෙන්න ඕනේ?
1: අපේ.
2: මොනවාද අයියේ වෙන්න
1: ඕනේ? එහෙම නංගි.
2: ආයෙත්
1: සියලු අයියට ලොකු දෙයක් වෙන්න ඕනේ නැහැ.
2: හරි.
1: බීච් එකයි නිකන් විලායකකුයි.
2: Definitely.
1: ඒ වුණාට කඩවතින් මොකක් කර විලායකක් කරන්
2: දෙන්න. Definitely. ඔයා මගේ ළඟ අයට පවුලට. ඒවට තමයි මම
1: කරන්න ඕනේ.
2: ආයි මොනවද?
1: තමන්ගේ ළඟ මිනිස්සුන්ට කරන්න නැති මිනිහෙක් මිනිහෙක්.
2: වෙන අයට කරයි කියලා හිතන්න පුළුවන්ද?
1: කිසිම දෙයක් දන්න නැති මිනිහෙකුට කරන්න කලින් තමන්ගේ මිනිස්සු ටික බලල ඉන්න ඕන නැද්ද? නේද?
2: ඒකනේ.
1: දැන් මන් දැක්ක ඔන්න ඊපරතුමන මීටිමක කවුදෝ අහනවා, මේ මාධ්‍යවේදියෙක් අහනවා.
2: හරි.
1: අර නගර වගයක් දියුණු පමුණු කරන්න යනවනේ.
2: නගර 1000යි.
1: මොකද මන් දන්නේ කීයක් හරි කමන්න නැහැ කරන්න.
2: හරි.
1: මේ ප්‍රධාන නගර 25ක්
2: එකතු කරලා. ආ,
1: අර ඒවයි ෆේස් වැලියු එක හදන්න යනවනේ. පොඩි තීම්ස් හදන්න යනවනේ. ඒක ලස්සන වැඩක්. මමත් ඇත්තටම ඉස්සර ඉඳන් දැකපු සිහිනයක් ඒක. මොකද අපේ මිනිස්සුන්ට ලස්සන කියන එක පිළිබඳව අවංකවම හැඟීමක් තියෙනවා. හැබැයි අපේ උන්දලට ආදර්ශයක් ඕනේ.
2: හරි.
1: ලස්සන කිව්වම ඒක මොන වගේද? මොකද නැත්නම් අපේ මිනිස්සුන් කොයි එකත් ලස්සනයි කියලා තමයි හිතෙන්නේ.
2: දැන් බලනකෝ ගෙවල් දොරවල් හදලා තියෙන විදිය මිනිස්සුනේ.
1: දැන් ඔයා බලන ඇත්ත සමහර පැතිවල
2: හරි.
1: ඒ ගමේ තියෙන ලස්සනම ගෙදර වගේ නෙමෙයිද ඊට පස්සේ හදපු ගෙවල් ටික හැදිලා
2: තියෙන්නේ.
1: මේ වගේ නෙමෙයිද උළුවහු. ඒ වගේ නෙමෙයිද වහල. ගටර්ස් දාලා තියෙන්නේ. තාප්ප එක හදලා
2: තියෙන්නේ.
1: ගාඩන් එක හදලා තියෙන්නේ. ඒ ගමේ හදපු හොඳම ගෙදරට පොඩ්ඩක් ළඟින් යන්න නෙමෙයිද කියන්නකෝ.
2: ගේට්ටුව හරි දානවනේ ඒ ස්ටයිල් එකට.
1: එමෙකත් තියෙනවා.
2: බලාගෙන කරන්න මේ.
1: අපේ මිනිස්සු ලස්සන දන්නවා ලොක්කා.
2: ඕකේ.
1: ඒත් ඇත්තටම ওই වැඩේට මම නම් කැමතියි. දැන් ඒක නෙමෙයි මං කියන්න ආවේ. ඒක කියනකොට තඹුත්තේ ගමත් කියවුණා.
2: ඒක
1: කවුද මාධ්‍ය වේදිකෙක් නැගලා තඹුත්තේ ගම කොහොමද තෝරගත්තේ කියලා ඇහුවා. මං ඒ මාධ්‍ය වේදිකාගෙන් අහනවා මෙහෙම. තඹුත්තේ ගම තෝරගත්තේ කොහොමද කියන ප්‍රශ්නේ අහන්න ඕන එකක්ද? දැන් හිටපු ජනාධිපතිලා තමන්ගේ ගමට තොටට රටට තමන්ගේ ගමට කරේ නැද්ද?
2: ඒකනේ.
1: ඒකත් ගමක්නේ.
2: කරන්න ඕනිනේ.
1: නැත්තම් ඒ මනුස්සයා ගම යන්නේ කොහොමද කියලා හිතුන්නේ නැද්ද?
2: ඔව් ඒකනේ.
1: දැන් ඔයා ජනාධිපති වුණොත් ඔයා කොට්ටාවේ බෝගහවිල පාර දියුණු කරන්නේ නැද්ද?
2: දියුණු කරනවා, මොරටුව දියුණු කරනවා.
1: ඒක දියුණු කරාම මං අහන්නේ දියුණු කරාම හේනද? මං අහන්නේ.
2: නෑනේ.
1: ඒක දියුණු කරන්න එපේ.
2: බෝගහවිල පාර හයිවේ එකක් කරනවා මං.
1: දැන් තඹුත්තේ ගම ජනාධිපතිගේ ගම හින්දා මේ මිනිස්සු මොන හරි හිතයි කියලා දියුණු කරන්නේ. ගමේ යන්නේ කොහමද?
2: අනිත් එක ඒක ගම. ඉතින්
1: මේ මිනිස්සු තඹුත්තේ ගම මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැද්ද මොන හරි කරයි කියලා?
2: ඔව් ඒකනේ. ඉතින් රටේ ගමක් නේ.
1: මං හිතන් ජනාධිපති තමන්ගේ ගමේ වුණාම ගමේ එකාලා බලාපොරොත්තු වෙන්නේ නැද්ද? අපේ මිනිස්සෙක් නේ ජනාධිපති. මේ කරන්නේ නැද්ද මේකට කියලා? කරන්න එපේ. ඔන්න ඔය වගේ ඉතින් අර හොඳ ඒවස්සේ ඒ වගේවත් අහනවා.
2: අහන්න ඕනේ නැති ඒවා.
1: නේද? මල්ලි ඒ ප්‍රශ්නේ මල්ලි වා මොන රටේ ඉඳලා දැවිලා තියෙන්නේ? අරම ඩොනල්ඩ් ට්‍රම්ප් මොකද කරන්නේ දැන්? ඩොනල්ඩ් දැන් ඇමරිකාව කියන්නේ ලෝකයේ ඉන්න සුපිරි බලවතා. එයා දෙවන ලෝක යුද්ධෙන් පස්සේ මේ ලෝකය බලා ගන්නවා කියන එහෙම පොඩි අදහසක හිටපු රටක්.
2: හරි, ඔකේ.
1: අද ඩොනල්ඩ් ට්‍රම්ප් මොකද කරන්නේ? ඒ ලෝකේ බලා ගන්න එක පැත්තක තියලා එයා කියලා තිනවා මේක් ඇමරිකා නම්බර් 1 again. මේක් ඇමරිකා නම්බර් 1 again. ඉතින් හැම මිනිස්සයා මෙහෙම තමයි.
2: ඔව්, ඒකනේ නේ.
1: තමන්ගේ රට ගම ගැන
2: කැක්කුමක් තියන කරන්න.
1: මම මේ ජෝක් එකට මම එහෙන සිරා
2: කියන්නේ. සීරියස් කරන්න ඕනේ ඇත්ත.
1: දැන් මං රම්පකොඩ ගම හිටියේ නිට්ටම.
2: හරි.
1: මම ජනාධිපතිව රම්පුකුළු ගම හදනවා. ඒක විතරයි මං
2: හදන්නේ. තත්තත්.
1: මුකක් කරගන්නේ. මන්නං ආසයි අපේ රටේ ටවුන්ස් ටික ලස්සනට හදනවා නම්.
2: නියමට තියෙන්නේ
1: සංචාරක පුරවරයක්. ඒකේ තීම් එක පාවිච්චි කරලා හදන්න ප්ලෑන් එක. සිරාවටම එස්ටැබ්ලිෂ් කරනවා. මං කියන්නේ අපි සපෝට් එකක් දෙන්න කැමතියි. අපි සපෝට් එකක් දෙන්න ඕනේ. ආ. බම්බලපිටියේ රේල්වේ ස්ටේෂන් එකේ මගී පාලමට අන්න මම දැක අයන් කොලම්ස් තියලා වැඩ යනවා.
2: මට යාළුවෙක් මෙසේජ් කරලා තිබා ඔයාට කියන්න කියලා ගෙනල්ලා කියලා.
1: ඔව් මේ වට. හරි සතුටුයි එක දැකලා බොරු කැඩොන්නේ. එතන අර තැම් පහකින් එතන මිනිස්සු මාරු වෙනවා.
2: හරි, ඔකේ.
1: උදේ වරුවට මුළු මරීන් ඩ්‍රයිව් එකම හිර වෙනවා. ඇයි? හැම එකෙම එක්කෙනෙක් මාරු වෙනවා. එකම වාහනේ පස්පල විතර නවත්තනවා. මිනිස්සු පස්සයි දෙනකොට මාරු වෙනවා. මොන තරම් අපරාධයක්ද? මේ පාරෙන් එහා පැත්තට පනින සිම්පල් වැඩි.
2: යස්.
1: මේ අවුරුදු ගානට දැන් අවුරුදු කීයක්ද? අඩුම තරමේ අවුරුදු 2 3ක් ඇති.
2: ඌ ඒකනේ. කොයි කාලෙද කිව්වේ
1: ඒක?
2: ඕ.
1: ඉතින් ඒ අවුරුදු ගානට වාහනයක් නවත්තලා ෆස්ට් එකට දාලා ඩීසල් පෙට්‍රල් කොච්චර පුච්චන්නේ නැද්ද? කී ගමනක් වාහන ලක්ෂ කීයක්? උතන නවත්ත ආපහු පිකප් කර මෙච්චර මේ අමාරුවෙන් ගහන ඩීසල් ටික පෙට්‍රල් ටික පුච්ච ගන්න නැද්ද? නේද? පොඩ හදනකන් ඉන්න අර යකඩ කොළම් එක දිගේ පාර මාරු වෙන්න යන්න එපා. ඔව් ඔව්. තම මලයිලවක් වෙන උඩින් යන රියෝට වැඩි.
2: හදනකන් යුඑස්ලා ඉන්න.
1: ඔව් ඔව්. දැන් අර දෙපැත්ත තියෙන කණු දෙක උඩ හරහට අයන් බාර් දෙක අයන් කොළම්ස් දෙක දාලා තියෙනවා.
2: හා ඔකේ.
1: ඒකෙන් යන්නේ නැහැ කවුරුවත් හොඳේ.
2: ඒ දණ්ඩෙන් යනවා නෙමෙයි.
1: ඔව්. මෙව්වා අපිට වැඩද කියලා බෑග් ඔස්සා. මේ සෙල්ලම් කරලා ඇස්සේ නේපා.
2: නැතනම් අලු
1: අපිට විතරපස්සේ පාර බල බල නෙමෙයි අපිට යන්නේ උඩ බල බල. නේද?
2: ඔව් ඔව් ඔව්.
1: කාහිරේ හැපෙයිද නෙමෙයි උඩ ඉඳලා මෙහෙට වැටෙයිද? කරන්නේ හදනකම් මේ හිටියා වාගේ හොඳ ළමයි වාගේ තව පොඩ්ඩක් ඉවසන් ඉන්න ඕනේ. අයන් ෆැබ්‍රිකේෂන් එකක් ඉන්න යන්නේ දඩබඩ ගාලා හදයි කියලා හිතෙනවා.
2: හරි නේද?
1: මේ විවෘත්ති කිරීමේ උත්සවයට මටත් ආරාධනා කරයි කියලා මම හිතුවා. මම පොඩ විශ්වාස කරන් ඉන්නවා එහෙම.
2: මේ
1: විවෘත්ති කිරීමේ උත්සවයට මට පොඩ ආරාධනා කරන පීත්ත පටිය කපන්න මට දුන්නට පාඩු නෑ. ඒ තරම් මං එක්කගෙන කතා කරලා තියෙනවනේ.
2: ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත.
1: පොඩ ඉල්ලීමක් කරන්නේ ඒ පීත්ත පටිය කපන්න වෙන මට පොඩ ඉන්න කියන්නේ.
2: 1 2 3 කද්දරිපන්
1: කද්දරිපන් කියන කපලේ කරා.
2: රයිට්.
1: මමතර මෛත්‍රී පාල් ලොක්ක වගේ තමයි. 1 කියනකොට කපලේ වරයි 2 3 නිකයි.
2: අනේ තිනිස් කපන්න.
1: මට එන්න කියයිද? මේ කෑ ගහපු විදිහට නම් මං හිතනවා මට එන්න කියයි කියලා බම්බල පිටි පාලම් විවුර්ත කරන දවසට.
2: ආ යන්න ඕනේ. කිව්වේ නැත තෝ යන්න.
1: කිව්වත් මම යනවා. උදේට මං එතන නවත්තන් ඉන්න ගනිල්ලා උත්සවෙ. මම නැතු. කෑ ගහන පල්ලේ හැඳම්ම. ඔය පීත්ත පැටිය කපන්න මට දීපල්ලා
2: කියලා. ෂොක් නේ වැඩේ වෙනවා කියන්නේ
1: සතුට. වැඩේ හොඳයි වැඩේ හොඳයි.
2: රයිට් මේ ඔක්කොමත් එක්ක මාර විදිහට මේ මගේ මැසේජස් දදා කට්ටිය අහනවා මේ කමර්ෂල් බැංක් එකේ 11%ක් දක්වා මේ පොලිය දෙන කතාව ගැන මාර විදිහට ඉන්ස්පයර් වෙලා මිනිස්සු. හරිම සතුටුයි.
1: මේ වෙලාවේ ඕකෙන් වැඩක් ගන්න.
2: වැඩක් ගන්න මොණි.
1: දැන් මේ වෙලාවේ එහෙම යාන්ත්‍රණයක් යනවා. අපිට කියන්න බෑ කොච්චර කාලයක් 11% ඒවා ඕවා මේවා දෙයිද කියලා.
2: කියලා. දැන් මේගොල්ලෝ ඒ කියන්නේ මේක ස්ථාවර තැන්පතු සීන් එකක් නේ. ඒතර අපි දාලා ගත්ත කියලා හිතන්නකෝ දවස් 500කට ගන්නවා 11% ගානේ. ගත්තර පස්සේ කො ස්ථාවර තැන්පතු නිසා මොනවා වෙනස් කරත් මේ පොලිය වෙනස් වෙන්නේ නැහැ.
1: අන්න හරි. හිතන්නකෝ දැන් ආයෙත් පාරක් මේ තියෙන ආර්ථික මොඩල් එක පොඩ්ඩක් වෙනස් වෙලා ආයෙත් පාරක් ෆික්ස් ඩිපොසිට් එකට ගෙවන පොලිය පල්ලෙහාට ගත්තා.
2: හරි ඔකේ.
1: හැබැයි ඔබ දාලා තියෙන ෆික්ස් ඩිපොසිට් එකට පොරොන්දු වෙච්ච ගාන එහෙම්මම ගෙවන්න බැංකුව බැඳිලා ඉන්නවා.
2: Definitely.
1: ඒවා වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුවේ නීති සම්මත කරලා ගේන්න ඕනේ. ඒව ගැන බය වෙන්න එපා. අද ගිහිල්ලා දඩබඩ ගාලා දාගත්තා නම් ඕකේ මොකද්ද හිත හිත ඉන්නේ ඔයගොල්ලෝ
2: විතරක්. ඕ ඒක නෑනේ.
1: ඕක හිතන්න දෙයක් නෑ. ඔය තියෙන ඔය දැන් 7 8 9 ලයින් එකේ දාපු ෆික්ස් ඩිපොසිට් ගලවන්න. ගලවන්න ගලවන්න. ගලවලා 11 එකේ දාන්න. දවස් 100ට හරි 300ට හරි 500ට හරි කමර්ෂල් බැංකුවේ නේ දාන්න.
2: අනේ
1: කෙනෙක් යන්නේ 11 කියලා දෙනවනේ සර්ටිෆිකට් එක. ආයෙ ඉතින් දෙනවා කිව්වොත්. දෙනවා කිව්වොත් පුතා තාත්තව ගහේ බැනලා හරි ඒක දෙනවා.
2: Yes okay.
1: ඒ නිසා බය නැතුව දාන්න. මේක තමයි වෙලාව. හැමදාම ඔබ හිතන අම්මෝ පුදුම හිතිල්ලක්. පුදුම චින්තකය වෙලා. උත්තර හිතන්න දෙයක් නැහැ මේ වගේ එකක් ආපහම. මේකේ මුකුත් හංගපු ඒවා නැහැ. ඒගොල්ලෝ තියෙන කියන අවම ගානක් යයි.
2: හරි.
1: 11 පොලිය ගන්න කොච්චර කාලයක් තියෙන්න ඕනද කියලා කිය.
2: ඒ
1: ලක්කන් දෙක ඕකේ නම් ඩග්ගල සයින් කරලා සල්ලි ටික ට්‍රාන්ස්ෆර් කරලා දාලා පාඩුවේ බබෙක් වගේ ඉන්න. ඒ 11 කල්පිරෙන දවසේදී ඔබට මල් වගේ හම්බ වෙනවා කියලා මතක තියාගන්න.
2: රයිට් ඊළඟ ආයෝජන අවස්ථාව තමයි ප්‍රයිම් ගෲප් එකේ මේ කඩවත ප්‍රොජෙක්ට් එක. මට නම් හිතෙන්නේ මේක ආයෝජනයක් තමයි. හැබැයි මට අර ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් කියන වචන ඇතුළෙම තේරෙනවා මේක ඔබ අර ලස්සනට ජීවත් වෙන්න තියෙනනේ අපේ අදහස. එහෙමම හදපු ප්‍රොජෙක්ට් එකක් කියලා. ඒ කියන්නේ ඉන්න හිතෙන එතන ඉන්න හිතන ප්‍රොජෙක්ට් එකක් කියලා මට හිතෙනවා.
1: දැන් සමහර අය වෝටර් බොඩි එකක් ගේ ඉස්සරහා තියනවට ආසයි.
2: හරි ඔකේ.
1: හැබැයි එහෙම කියලා සමහර අය මොහොත ඉස්සරහා ඉන්න බයයි. අන්න මොහොත ඉස්සරහා ඉන්න බය නම් මේක තමයි තැන මේක වැවක් ඉස්සරහා තියෙන.
2: අනිත් එක වෙලක් තියෙනවා. පැඩි ෆීල්ඩ්.
1: හිතලා නැද්ද හවසක මේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙච්ච දවසක ලස්සන හැන්දෑවක. ඒ වැව අයිනේ ලස්සන හදලා තියෙන බංකුවක් උඩ කකුලක් පිට කකුලක් දාගෙන පොඩි ස්පීකර් එකක් කොහම අයින් තියාගෙන අපිට මියුසික් එකක් දාලා පෙන්නන්න. මෙන්න මේ මියුසික් එක දාන්න ඉදා.
2: හරි ඔකේ.
1: මං ගාව තියෙන ඒ වගේ මං ඒ දැන් මම ඔන්න බලන්න මම ලෑස්තිලා තියෙන විදිය. මම ලෑස්තිලා තියෙනවා මෙන්න මෙහෙම.
2: මියුසික්.
1: ආ පොඩක් ඔන්න අනෝ.
2: අරවින්ද අන්න බලන්න වෙල
1: අන්න බලන්න
2: අන්න බලන් කොක්කුරෑන
1: අන්න බලන් කොක්කුරෑන නෙමෙයි අන්න බලන් ඉදිකඩ ළඟ කොක්කුරෑන වගේ ඇවිද මං එනතුරු ඉන්නවා
2: ඉදිකඩ ළඟ මේ දෙකක්
1: කීයක් හරි කමන්නේ මේ මියුසික් එක දාගෙන ඔබ ඉන්නවා වැවට ෆේස් කරලා ඉර බෑගෙන යන වෙලාවේ හාත්පසම තැඹිලි පාට හස වල්ගතරුවක් දර. අර ඒ ලයිට් පාර දාපු ලයිට්.
2: ඔකේ. බලන්න මේ මනනම් පරිසරේ. කුමුර අන්න
1: හාන්න හිතෙනවා. කුමුර හාන්න හිතෙනවා. එක පැත්තෙන් කුමුර තියෙනවා නේ.
2: ඕ ලස්සන වෙල්යායක් තියෙනවා එක පැත්තකින්.
1: ලස්සන වෙල්යායක් තියෙනවා.
2: මාර ලස්සන.
1: ඒ වගේ හවසක් ගැන හිතන්න. ඒ වගේ තැනක රිලැක්ස් වෙන විදිය ගැන හිතන්න.
2: ඔකට නවත්තන්න පුළුවන් ඔය මියුසික්
1: එක. ඔය මට මේ නවත්තන්න හිතේවා ගැන මෙරොනේ.
2: පුදුම රිලැක්ස් වෙන දාගෙන මියුසික් ඔලුවක එක්කමයි.
1: ග්ලැඩියේටර් දාගෙන රිලැක්ස් වෙන. මේ මියුසික් එක ග්ලැඩියේටර්. ඒකේ තීම් සොංග් එක. කඩුව ගත්ත අතට.
2: මම වඩ දෙන්න රිලැක්ස්.
1: ඔලුවක එක්කමයි රිලැක්ස් වෙනවා මට.
2: මම ලස්සන ලස්සන මියුසික් ටිකක් දෙන්නක් ඔයාලට. හරි? හා හරි. මට දැන් කියන්න නේද මේ වුණා.
1: ඉතින් හොඳයි නේ.
2: ඒක අමාරු මේ මියුසික් එක.
1: මොකද අමාරු ඔය
2: තැන. කරච්චලයක් වගේ නේ. ඇත්ත කිව්වේ
1: මේ මම කියන්න ඔයා මේ කඩවත මේ ප්‍රොජෙක්ට් එකස්සේ ඔයා අරින් ගන්න යන්න එපා මට පේනවා ඔයාගේ ඉතින් අර බෝ ගහවිලා පාරේ බෑත් පෑත් කියලා ගෙවල් මැද්දෙන් බස් යන තැන තමයි ඔයා ඉන්නේ ඔයාට මේ රිලැක්ස් පරිසරය ඒව හරියන්නේ නැහැ ඔයා නිකන් මේ ඉරිදා පොලෙන් වගේ පොඩි තැනක් අරගෙන ඒ වගේ තැනක ජීවත් වෙන රිලැක්ස් වෙන්න ආස මිනිස්සු එතනින් ගනි
2: එතකොට මගේ
1: අරිත ඔයා ආයකතුළු රින්ග ගත්තොත් කොහොම රිලැක්ස් වෙන්නේ දකින දකින ගස් ගල් ගාන TikTok කර කර ඉඳි උදේ පාන්දර ඉඳලා වෙන රස්තාවකුත් නැහැ
2: නේද මම TikTok කරනවා pool එකේ kids pool එකේ gym එකේ multi function hall එකේ ඊට පස්සේ sky garden එකේ ලස්සනට TikTok කරන්න පුළුවන් නේ ඊට පස්සේ CCTV කැමරා ළඟ ඔකම ඉතින් හරි ෂෝක් පරිසරයක් සහ
1: මම security එකට කියනවා ගන්න එපා කියලා එතකොට දන්නවනේ 24/7 security CCTV කැමරා පද්ධතිය
2: කවුද ඔයා
1: කවුද මම කියලා වට බලාගත්තා ගාන එදාට එදාට මම පෙන්නන්නම් ප්‍රොජෙක්ට් එකේ වරුණ දාට මම පෙන්නනවා වට මං කවුද ඔයා එන්නකෝ TikTok කරන් ගහලා එලවන්න කියලා තියෙන ගහලා මම සිකියුරිටි කෝල් එක දෙන ඔය දැන් ඒ TikTok කරන්න දික් කරගෙන මෙන්න මේ උඩක් කිය කොහමද එලවන්නේ සර් ගහලා දෙලවන්න ගහලා එලවන්න ඕනේ ගහලා එලවන්න එහෙම ඔයා දන්නවද
2: හරි
1: එහෙම සිකියුරිටි දැම්මම මේ ඕන කෙනෙකුට මේ එකපාරටම එතුලට එන්න
2: බෑ
1: ගේට් එකේ නවත්තලා අහනවා සර් කොහෙද යන්නේ කාව හම්බෙන්නද මොකද්ද ගෙදර නම්බර් එක පොඩ්ඩක් ඉන්න සර්ගේ නම් මොකද්ද අපිට කෝල් කරලා අහනවා මෙන්න මෙහෙම ඇවිල්ලා ඉන්නවා ජෝඩුවක් ඇවිල්ලා
2: ඉන්නවා
1: ඔව් ජෝඩුවක් කියලා මං කියනවා හිමීට ෆොටෝ එකක් ගහලා එවන්න බලනකොට ඔයා යවන්න වද්දගනිල්ලක් නැහැ
2: හරි
1: මේ තරම් නිෂ්කලංක පරිසරයකට ලස්සන තැනක් දැන් ගත්තොත් ප්‍රොජෙක්ට් එක පටන් ගන්න තැනදී ගත්තොත් මිලියන 31යි.
2: හරි.
1: ප්‍රොජෙක්ට් එක ඉවර වෙද්දී මිලියන 50යි. ඒ වැඩිපුර 20 ඔබ ගෙවන්නේ නෑනේ. දැන් 31කට ගන්න. ඔබට දවසක පුළුවන් ප්‍රොජෙක්ට් එක හදලා ඉවරුනාට පස්සේ අවශ්‍ය නම් මිලියන 50 පැනපු ගානකට ඔක විකුණලා දාන්න. මට නම් විකුණන්න හිතෙන්නේ නෑ. ඒක පදිංචි වෙන්නම හිතන තැනක්.
2: 19යි 22 කාලයක් දෙන්න.

0: ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවාක්සියා ලීටර එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි. ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ
3: මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
4: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු ඉසව්වක ඔපියුලන්ට් රිවර් ෆේස් හෝටෙල් 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011 82 59 94.
5: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න ගෙවන්න දිනන්න.
6: ඇමරිකා එක්සත් එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97. කොන්දේසි සහිතයි 98.2 98.4.

0: அன்னபூரா
1: උදේ 9යි විනාඩි 9යි
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: यह था टॉप स्टोरी।
1: पै 24 කදී ඩෙංගු රෝගීන් 742ක්. මෙරට පෑ 24කදී වාර්තා වී ඇති වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වූ බව ජාතික ඩෙංගු වර්ධන ඒකකය පවසනවා. ඒ ඩෙංගු රෝගීන් 742 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කපිල කන්නකර පැවසුවේ නිවස පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර ලෙස හඳුනාගෙන නඩු පවර ඇති සංඛ්‍යාව 2401ක් පවයි.
2: මදුරුවන් බෝ වෙන කීටයන් ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා 6268ක් ඒ පරිශ්‍රවල 3348කට රතු නිවේදන දීලා තියෙනවා. සින්නේ රතු නිවේදන දීම තුළ ජනතාව එකට පෙළ ගැසෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද රතු දිවෙන කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සැලසුම් දෙන සතියක් ඇතුළත පිරිසිදු කිරීම. ඉතින් ඒකට ජනතාව උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
1: දැන් විදස් පුවතක්. වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සහ AI chatbots සඳහා නීතිමය පාලනයක් ගෙනීමට කැනඩාව නව නීති කැටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම නීති කැටුම්පත හඳුන්වනු ලබන්නේ ආරක්ෂිත සමාජ මාධ්‍ය පනත් කැටුම්පත ලෙසයි. අදාළ කැටුම්පතට අනුව දරුවන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට සමාජ මාධ්‍ය ChatGPT සහ AI chatbots සමාගම් කටයුතු කළ යුතු වනවා. අදාළ සමාගම් ප්‍රමාණවත් ආරක්ෂිත පියවර ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් කැනඩාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කරනු ඇති.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: vai te vai in anghi mun sing a vai te vai in anghi
1: ta sa ta che serve
0: ඔකනේ කියන්නේ අර විඳෝ යාවි. ඔයාලගේ තාත්තා පෙන්නන එක පෙට්ටි මිරිස් වගේ චරිතයක් කියලා. බෙල් පෙපර් වගේ.
1: අයියෝ නෑ යා සරයි.
0: ලොකුවර තිබ්බට බෙල් පෙපර් සැර නෑනේ පුතා.
1: දැන් ඔයාගේ කියන්නකෝ
0: මම. ඔයාලේ තාත්තන්නේ පෙට්ටි මිරිස් වගේ පෙනුමට ඉන්නේ.
1: නෑ සර.
0: පොඩ්ඩ අම්මා දෙපාරයි කළා බෙල් පෙපර් වගේ හැසිරි.
1: ඔයා කියන්නේ මම ෆෝන් එකේ ගොඩක් වෙලා ඉන්නවා කියලා හිතනවා. මම දැන් ෆෝන් එකේ ඉන්නේ මොනවාද? මම්මගේ සෝෂල් ලයිෆ් එකනේ මම ෆෝන් එකේ මේවා කරනවා, TikTok දානවා, අරවා කරනවා, මෙහෙම සල්ලි හම්බ කරනවා. මෙහෙම එහෙමනේ.
0: මොකද? මොනවද හම්බ කරන්නේ?
1: මිනිස්සු හම්බ කරනවා, මේවා කරනවා.
0: මේ වෙන කතාවක් නේ කිව්වේ.
1: ආහා මට හරියට මතක නෑ. මොකද්ද කියලා?
0: මම මතක් කරන්න.
1: හරි.
0: TikTok කරනවා, සෝෂල් ලයිෆ් යනවා, මිනිස්සුන් වන්දනවා, ඒකෙන් සල්ලි හම්බ කරනවා.
1: මිනිස්සු වන්දනවා.
0: විහිළු කර කර කරන වැඩේ මගේ මැණිකේ කොහොම අන්දගෙන
1: අන්දන්නේ
0: මේ මිනිස්සුන්ගේ මෙව කරගෙන මේ මිනිස්සුන්ට අත්‍රංග පාන අවස්ථාවක් දෙනවා කියලා අන්ද කරනවානේ
1: අනේ මට ලැජ්ජයි හම් කිනකද
0: කීයක් ගන්නවද ඔය TikTok එකකට බොරු කියන්න ඕනේ නැති මමත් ඉතින් ඇත්ත කියන්න මට
1: අපේම
0: මාත් පටන් ගන්න TikTok මේ සරයිද ගාන හොඳයිද ගාන
1: හොඳයි ඔයා ආවොත් හොඳට කරගෙන
0: ඩබල් කරගන්න පුළුවන්ද
1: පුළුවන්
0: ආවත් ගනිල්ලකෝ
1: ඉතින් ඒක කියන්නේ ඒකනේ කොහෙද
0: අනේ
2: නංගි මම රේඩියෝ මම
0: රේඩියෝ කවුද කියන්නේ කවුද නංගේ රේඩියෝ ගාලා
1: සරයක් ආරාධනා කරද අනේ අයියේ එන්න එන්න
0: කවද්ද පටන් ගන්න අපි
1: හරි කවදා දැන් ඉතින් පරක්කු වෙන්න
0: ආදායම් බෙදා ගමු එතකොට ෆෝන්
1: එක මොකද්ද
0: ආදායම් බෙදා ගමු නැරෙයිම සමසම වනේ මේ 60-40
1: කාටද 60
0: මට අහන්න දෙයක් නැහැ
1: මේ අපේ තාත්තී මං තාත්තී කතා වුණේ එයා එතකොට මං ෆෝන් එක ගිනවනේ මෙහෙම එක බැල්ම හරි
0: අවුද
1: රෆ් කියලා බලනවා තාත්තී
0: රෆ්
1: ඒ කියන්නේ
0: තාත්තගේ
1: සැර බැල්ම අපුරු
0: වෙනවා
1: රෆ් අපේ හරිද මෙහෙම ෆෝන් එකේ අම්මා තාත්තට තරහ වෙයිද අපි බය වෙනවා
0: තාත්තට බය වෙනව
1: මෙවුලනෝ මෙහෙම
0: ඔයාගේ තාත්තට හාවෙක්වත් බය නැහැ
1: එයා දන්න තරමයි ඊට පස්සේ අපි තාත්තට අනේ තාත්ති ලොකුට ඩේට යන්නේ නැහැ අනේ තාත්ති බනින්න එපා අපි හජ් 15 දාගෙන ඉන්නේ
0: බනින්න එපා පොඩි දෝනිට ගහන්න එපා
1: හජ් 15 දාගෙන
0: ඉන්නේ හජ් 15 දුව දාගෙන ඉන්නේ සෙල්ලම් බත් උයන්නයි
1: දැස් තාත්තට මං කිව්වා මෙහෙම ඇප්ස්
0: තාත්තට තාක්ෂණය ගැන අවබෝධයක් තියෙනවද නෑ
1: GPT
0: චූස් කාපිරින් අපි දන්නව නෑ කියලා. ගානන් අපි දන්නව නෑ. තාක්ෂණික කිසිම අවබෝධයක් නෑ. තාත්තට පැහැදිලි කරලා දෙන්න.
1: හරි ඔකේ.
0: දූ සෝෂල් මීඩියා දාගෙන කාලේ කෑවට ඩේට කන්නේ කියලා දෙන්න.
1: අනිවාර්යෙන් ඩෙෆිනිට්ලි.
0: ඔය සෝෂල් මීඩියා වලින් ඉගෙන ගන්නවද? මොනවද මෑතකදීම ඉගෙන ගත්තේ?
1: මෑතකදීම
0: ඉගෙන ගත්තේ මොනවද? කොළඹ ගිහින් ඉගෙන ගත්තේ මොනවද? කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඕවද මගේ පුතේ.
1: ආ මෑතකදී කියන්නේ ඊයේ ෂෝ එකට විස්තර හෙව්වා සෝෂල් මීඩියා පාවිච්චි කරලා.
0: Very good.
1: ඒකදී ඇස් වල ලොඳ එළියට පනිනකම් සෝෂල් මීඩියායි මේවයි පොත් කියවලා එහෙම තොරතුරු එකතු කරගත්තා. ඉතින්
0: සෝෂල් මීඩියායි පොත් කියවන කියන්නේ මොන පොත්ද? මොන පොත්ද?
1: Facebook.
0: ආ Facebook. ඉතින් ඔබ බය වෙන්න එපා බෑන්.
1: හරි.
0: ඔබේ data bill එක අදින් මනතට 1199යි. ඊට වඩා වැඩි වෙනවනම්
1: හරි
0: ඔබ දුර්වලයි weak ඔබ 1199කට වඩා බිලක් මාසයකට ඔබේ දුරකථනයට ගෙවනවද weak
1: solution තියාගෙනනේ ඔබ නේ ඔය
0: තාම දුර්වලයි hot 15 දා ගන්න 1199යි සියලුම tax ඒක ඇතුලේ තියෙනවා අලුතෙන් මුකුත් ඔබ ගෙවන්න ඕනේ මාසයක් යනකම් ඒගොල්ලෝ තෝරගෙන තියෙන apps 15ට data unlimited. මම ඒගොල්ලන් හැමතිස්සෙම අහන එකක් තමයි.
1: හරි.
0: හැමතිස්සෙම අහන්න ඕනේ නැහැ එකපාරක් අහුවම නැති එක මේ. හැමතිස්සෙම මේ සුන්නත් කරදරයක්.
1: අපි කතා කරනකොට කියනවා සන්නේ. අපි
0: හැමතිස්සෙම. එහෙම කියලා ඉතින් මේ දකින්න ලගින තැනට මේ. මේක data unlimited නේද? ඔව්. ආයිද මේ? මේක data unlimited. මේකට ඩේට අන්ලිමිටඩ් තමයි. ඒ ඇප්ස් 15 ඔබ පාවිච්චි කරන මාසයක් පුරා ඔබට කිලෝ බයිට්යක්වත් ඔබට ඔබේ අතින් වියදම් වෙන්නේ නැහැ. හදිසියේ ඒ ඇප්ස් 15ට පිටින් ඔබටත් ඉතින් මේ අත්‍තර ඇප් 15ක් තියෙනවා. ඒකට පිටින්. ඔය පිටින් වැඩේට මුදු මාතාවක් තියෙනවා නේද?
1: නැති Google Map වගේ දාගන්න
0: වෙනවා. හරි, අනේ පිටින්. මේ පිටින් සීන් එක නම් බලන්න වෙනවා. හරි කමන්නේ. එහෙම පිටින් ඔබ ගිහිල්ලා ඒකටත් එලියෙන් මොනවා හරි කරගන්න ඕන නම් තවත් GB 30 කියද මිස් මතක නැද්ද?
1: 35ක්.
0: තව වැඩිපුර GB 35කුත් අර 1199 දෙන පැකේජ් එක ඇතුලේ වෙනම බන්ඩල් කරලා තියෙනවා. රුපියල් 100ක ෆ්‍රී ලෝඩ් එකක් ඒ 1199 ඇතුලේම බන්ඩල් කරලා
1: තියෙනවා.
0: දැන් ඔබට තේරෙනවා නේද? ඔබට 1199කට වඩා බිලක් ගෙවනවා නම් ඔබේ ස්මාර්ට් දුරකථනයේ week එක month කරගන්න එපා. week කමන්නේ.
1: okay
0: months වලට යන්න එපා.
1: එක එතන නවත ගන්න.
0: නවත ගන්න. මේ ළඟම ඉන්න හච් නියෝජිතේ කල්ලලා කාවත් shape කරගන්න ඕනේ නැහැ package එක දාගන්න. සමහර මිනිස්සු ඔය තනියම දාගන්න. ඒගොල්ලන්ගේ site එකට ගිහිල්ලා තනියම දාගන්න පුළුවන්. eSIM එකක් active කරගෙන එහෙම කරගන්න විදි තියෙනවා. ඒ වගේ ගණන් ගන්න වෙලාවක් නැත්තම් ළඟම ඉන්න හච් නියෝජිතයා අල්ලන්න.
1: හරි.
0: එයාට අග්ගාල එක්ක ෆිසිකල් සිම් එකක් දාලා දෙයි. එහෙම නැත්තම් වර්චුවල් සිම් එකක් දාලා ඔයාට වැඩේට අග්ගාල ඇක්ටිව් කරලා දෙයි. ඒක ඒගොල්ලෝ කරන්න දාන්න ඕන.
1: රයිට්. කාලෙකට කලින් මට මතකයි මේ ස්ට්‍රිප් සීලින් ලීවලින් ස්ට්‍රිප් සීලින් ගහන එක මාර විදිහට නිකන් එක පාටනේ රැල්ලක් වගේ වුණා. ඒක හැම ගෙදරකම ගහන සීන් එකක් ආවා. ඊට පස්සේ එහෙම ලීවලින් ගහගෙන ගහගෙන ගියා. හැබැයි ඒගොල්ලෝ
0: ඉස්සරම ඔයාට මතකද ගැහුවේ ඇස්බෙස්ටස් හරි මොන හරි එකක්.
1: අර නිකන්ම ගැහුවා.
0: ලුණු මිදෙල ලී වගේව පාවිච්චි කරලා තියෙනවා. ලුණු මිදෙල ලී වගේව.
1: හරි.
0: ඉතින් ඒවයි තියෙන්නේ. ඇස්බෙස්ටස් ඉතින් ඇස්බෙස්ටස් ගහලා පේන්ට් කරන
1: මට ආසනයි.
0: ලස්සනමදි.
1: යා ඒක හරි.
0: මේ විලායකක වගේ පෙනුමක් ගන්න තියෙන ලීසිම ක්‍රමය තමයි ලස්සන සිවිලිමක් හදන එක. ඒකෙත් ස්ට්‍රිප් සීලින් එක ගහන්න කියලා තමයි ඕනම ආකියක් කියන්නේ.
1: ආ.
0: ගාක් තැන් වලට අර වහලෙත් එක්කම යන ස්ට්‍රිප් සීලින් එක හරිය ලස්සනයි. නමුත් ඒකේ ප්‍රශ්න තිබුණා ලී වලින් ගහන්න ගියාම ගොඩක් මිනිස්සු ලී අඳුරන්නේ
1: නැහැ. හරියට හරි.
0: ලී අඳුරන්නේ. කොස් කියලා පෙන්නලා එහෙම මේ කොස්
1: කොගෙඩි ගෙඩි පේන්නේ නැහැ නේ අපි ඉතින් දන්නේ නැහැ මේක කොස්ද කියලා දෙල්ද කියලා දන්නේ නැහැ අපි ගෙඩි දකින් දැක්කොත් නේ අඳුරන
0: කොස් නෙමේ දෙල් කියලා දැනගන්න ඇත්තටම ගෙඩි හැදෙන උන තමයි දෙල් නේ
1: දෙල් ගෙඩි ඇවිල්ලා මොකද මේ කොස්
0: ඇත්තටම අපි කොස් දෙල් එහෙම අඳුරන්නේ නැහැ ඇත්තටම ලී හැටියට අඳුරන්නේ නැහැ ඇත්තටම මොකද ගොඩාක් අය හිතන අපි දන්නවා කොස් ඇනේ ඔබලා දන්න කොස් මේ
1: අපිට වඩා ලොකු වෙනසක් තියෙන්න බෑනේ ඔබෙත්
0: අපි කොස් කියලා ගහගත්ත බන්නවල ගස් ලබ අපි දන්නේ නැහැ ස්ට්‍රිප් සීලින් එකකට මොනවද ඔය දාන්නේ කියලා. ලී කාර්යෝ අම්මෝ මහ වෙට්ට පිත්තල ලී කාර්යෝ ඉන්නේ මාකට් එකේ. දන්දනවා මිනිස්සුන්. අපිව දැක්කම උන්ට හිනා. අපි මේ කොස් ලී කියේද? කැම්පස් ලී වෙනලා ගන්න.
1: අනේ ඔනේ ගියාම මතක නැන්නේ
0: මොකද? ඒක දන්නවා කියලා පෙන්වන්න. මුදලාලි මේ කොස් ලී කොහමද? කියලා මේ
1: ඔක මේ
0: ඔය ඔය කැම්පස් නේ මහත්ත. ආ වැරද්ද නැත්ත තියලා තියෙන මෙතන. මහත්ත පොල් පොල්. කොස් නැද්ද දැන්? එතකොට මෙතන.
1: කොස් ඇට ටිකක් තියෙනවා.
0: අපි ලී අඳුරන්නේ හරි. ලී අඳුරන මිනිස්සු ඉන්නව නැතුව නෙමෙයි. අපි බහුතරය ලීය පෙන්ලා හැවොත් මේ මොකද්ද කියලා කියන්න දන්නේ නැහැ. වැඩේ තියෙන්නේ අපි දන්නේ නැති එක නෙමෙයි අපි දන්නේ නැති බව ලී මෝල් කාර්යෝ දන්නවා.
1: ඔව්
0: ඔව්. ඔව් නියම මෝල් කාර්යෝ. නියම දෙන්නේ කොහොමද දන්නවද? කරේ තියලා දෙන්නේ.
1: Yes.
0: ඊට මීට හොඳ නැද්ද? කලර් අප් එකට ගිහිල්ලා. ඒගොල්ලෝ ලී වලට ආදේශකයක් හදලා තියෙනවා ෆයිබර් සිමෙන්ට් වලින්.
1: හරි.
0: ලී වල තියෙන දුර්වලතා සියල්ල මයින් කරලා තියෙන්නේ. දිරන්නේ නැහැ පළවෙනිම දේ. ලී දිරනෝ. ඇද ගහන්නේ නැහැ පළවෙනිම දේ. ආ
1: පළවෙනි දේ.
0: දෙක කියලා දාන්න.
1: දෙවනි දේ. තුන්වෙනි දේ
0: ගුල්ල ගහන්නේ නැහැ වේයෝ කන්නේ නැහැ කන්නේ නැහැ මේ කන්න බෑ
1: ආ ආ ආ
0: දැන් අපි හාර දෙන පළුලිය වේයෝ කන්නේ නැහැ ඒත් පළුලියෙත් පොඩි දුර්වල තැනක් ආවුනොත් එතන ඉඳලා වේය කනවා නමුත් මේ ෆයිබර් සිමෙන්ට් ෂීට් එකේ හැම වේයෝ කන්නේ
1: නැහැ
0: මේක પરම්පරා ගානක් ගහපු විදිහටම තියනවා කියලා ඔබ මතක තියාගෙන මේ වැඩේ කරන්න ගණන්වල ලොකු වෙනසක් නැහැ කියලා ඔබට හිතේ.
1: හරි.
0: එහෙම තමයි. නමුත් ඔබට ඒ වෙනුවට දීර්ඝ කාලීන කල් පැවැත්ම කියන එක හම්බ වෙනවා.
1: Definitely. colorup.lk.com.
0: මොකද?
1: colorup.lk.com සයිට් එකට යන්න.
0: කරලත් කියන්නේ මොකද්ද? මොන කරලත්ද?

0: චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් Vigo ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 011 4 700 550.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011 2 200 200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගම
2: Platina 100 stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන් DRL headlight anti skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩකාරයා David Peters Motor Company Private Limited
3: වේවා අපිට වැඩක් නැහැ මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට මේවා ඉතින් ගෑනුන් ගෙත්තරද
4: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය දරුවන් ගැන අගතිය පවුලින් නම්බුව ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 201 ස්ථාවර තැන්පතු සඳහා 09.79 ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011 2 200 200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
5: lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි නිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
6: සිරිබෝන් සමාජිකයන් සඳහා කාගල් ස්වර්ණසිටි වෙතින් මෙගාවට්ටම්. ප්‍රීමා ශනික නූඩල්ස් ඉතිරි රුපියල් 85යි. හොත්මලේ චෙඩා චීස් ඉතිරි රුපියල් 260යි. මැලිබන් ක්‍රීම් ක්‍රැකර් බඩි ඉතිරි රුපියල් 70යි. පැන්ඩා බේබි සබන් ආමන්ඩ් මිල්ක් සහ ඔලිව් ඉකෝ පැක් එක ඉතිරි රුපියල් 215යි. කාගල් ස්වර්ණසිටි
7: කමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. Bank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
0: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium-ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Peters

0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
1: කමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
3: අද කාලේ හොඳම ආයෝජනය Brand New Bajaj 3 රෝද රථය

0: ස් වෙලා ඇගි පැඩි වෙලා අංක තුනයි ලග්නේ එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්.
3: දිනුමැදිමෙන් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, අයිෆෝන් නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ ෂොපින්, බිල් පේමන්ට්ස්, ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම් බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
5: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,228 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
6: අතේ මිටේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
7: 98.2 98.4

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: මේ ඔය කල්පනා කළ තියෙන මේක මේක මීට සෑහෙන කාලයකට කලින් අපි දැනගෙන සිටිය යුතුව තිබුණු පාඩමක්.
1: හරි.
0: දැන් හරි කමන්නේ මේක දන්නවනේ. දැන් මොකක්ද දන්නේ? තාම කියලා ඉවර නැහැ.
1: අද මේ බලන්න කිව්වොත් දන්නවනะ කියන්න දෙන්නේ.
0: දැන් අපි TikTok බලන්න මාර ආසයි. YouTube බලන්න මාර ආසයි. හැබැයි අපි අනාගතේ සම්බන්ධ මොකක් හරි ප්ලෑන් කරන්න ගියාම එච්චර ආස නැහැ. ඇයි ඒ?
1: ඒකට
0: හේතුව තමයි. මොලේ පුරුද්දක් තියෙනවා මොලේ කැමති සර්ටන් දේවල් වලට. නිශ්චිතවම දන්න දේවල් වලට මොලේ කැමති.
1: හා රයිට්.
0: තව අවුරුදු 5කින් එන සාර්ථකත්වයට වඩා මොලේ කැමති දැන් හම්බෙන ආතල් එකට. TikTok වීඩියෝ එකක් බලපුවාම එක්කෙනෙම ඩොපමින් ෂොට් එකක් වදින්න.
1: හරි.
0: ඩොපමින් කියන්නේ පට ගාලා එන සතුට.
1: හරි.
0: මොලේ හැම වෙලාවෙම කැමති දැන් පත්තු වෙන සතුටට. මොලේ කැමති නෑ ප්ලෑන් කරලා ගන්න හදන සතුටට. මොකද මොලේ හැම වෙලාවෙම පණිවිඩයක් දෙනවා. ප්ලෑන් කරාට ඉතින් හරියයිද කියලා කවුද දන්නේ කියලා. ඕනම මිනිහෙක්ගේ මොලේ හැදිලා තියෙන්නේ අපි සියලුම දෙනාගේ මොලේ උපදින කොටම් වගේ හැදිලා තියෙන්නේ.
1: හරි.
0: රිස්ක් එකක් ගන්න නෙමෙයි. රිස්ක් එකක් නොගෙනම ඉන්න.
1: යස්.
0: ප්ලෑන් කරලා අවුරුදු 2කින් 3කින් 5කින් එන සාර්ථකත්වයේ සතුටට වඩා දැන් අයිස්ක්‍රීම් එකක් කාලා ගන්න සන්තෝෂයට මොලේ කැමති.
1: හරියට හරි.
0: මේක කඩාගෙන ගිය මිනිස්සු තමයි සාර්ථක මිනිස්සු කියලා අපි හිතාගෙන
1: ඉන්නේ. අපිට පේන්නේ ඉන්නේ.
0: මොලේ ඒ වෙලාවේ තියෙන සතුටට කැමති කී කී ඉන්න වෙලාවේ ඒක නෙමේ පුතා වැඩි. තව අවුරුදු 5කින් මේ ගේම ගහලා ගන්න සතුට තමයි පුතා සතුට කියලා. මොලේ තියෙන මොලේ වයර් වෙලා තියෙන විදිය මොලේට වයර්. ඇත්තටම මේ මොලේට වයර්. මොලේට කුද ගහගන්න කියලා.
1: හරි.
0: අර රිස්ක් එක ගත්ත මිනිස්සු දැන් තියෙන ජොලියට වඩා මේ ගන්න චාන්ස් එකෙන් දවසක එන ජොලිය වැඩි. ඒක හොඳයි කියලා හිතපු මිනිස්සු තමයි අපි සාර්ථක මිනිස්සු කියලා කියන්නේ.
1: කොහොමද අපි ඒකට ප්‍රැක්ටිස් කරන්නේ අපේ මොලය?
0: පොඩි දේවල් වලින්.
1: හරි.
0: පොඩි දේවල් වලින්. ඔබ පොඩි දෙයක් කළා චූටි සාර්ථකත්වයක් හම්බුණත් මොලේට ඒක දැනෙන්න සලස්වන්න. හිතන්න අද ඔයා කරනවා කල්පනා කරලා පොඩි වැඩක්.
1: හරි.
0: ඒක හෙට වැඩ කරන.
1: හරි.
0: ඔයා කොහෙට හරි ගිහලා අයිස්ක්‍රීම් එකක් හරි කන්න ඒ සතුට සමරන්න. මොලේට පෙන්නන්න මේ අයිස්ක්‍රීම් එක ඔයාට හම්බුනේ අර ප්ලෑන් කරලා කරපු වැඩේ හරි ගිය නිසා
1: කියලා. ආ ඕකේ ඕකේ.
0: පොඩිම දෙයක් හරි කරන්න. පොඩිම දෙයක් හරි. හැම එකක්ම. තව වාහනයක් ගන්න එක හිතුවාම වාහනයක් ගන්නවා කියන තැනට නිකන් ගොඩාක් වැඩ තියෙනවනේ.
1: ඔව් අන්න ඒකනේ.
0: වාහනයක් ගන්නකොටම ඉස්සෙල්ලාම එන කෑල්ල මොකද්ද? කෝ සල්ලි. ඔබට එන පළවෙනි ප්‍රශ්නේ සල්ලි. හැබැයි ඔබ මේ වාහනේ තාම දැකලවත් නැහැ ඇස් දෙකට. ඔබේ වාහනේ ඉඳගෙනවත් නැහැ. මේ වාහනේ අත ගාලා නැහැ. ටෙස්ට් රයිඩ් එකක් ගිහිල්ලා නැහැ. ඒකේ තියෙන බොත්තමක් දෙකක් ඔබලා බලලා නැහැ. ඒක ඉන්ෆෝටේන්මන් සිස්ටම් එක කොච්චර ලස්සනද කියලා ඇත්තටම ඇහැට දැකලා නැහැ. මොකක්ම හරි පොඩ්ඩින්ම දෙයක් කරන්න ඔබට කිසිම වියදමක් යන්නේ නැති. දැන් අපි මේ දවස්වල කියනවා කවුරු වාහනවල ගණන් වැඩි කියලා කිව්වත්
1: හරි
0: පෙරඩුව පොරොන්දු වුණානේ. ඒගොල්ලන්ගේ කලින් ගෙනාපු වාහන ෆ්ලීට් එක ඉවර වෙනකන් පරණ ගානට දෙනවා කියලා. හරි මේකත් එක බිස්නස් ට්‍රික් එකක් තමයි. ඒකේ අපහු සැකයක් නැහැ. ඒ බිස්නස් ට්‍රික් එක අපිට වාසියනි.
1: ඔව්නේ.
0: ඒක බිස්නස් ට්‍රික් එකක් වුණත් ඒක අපිට වාසියක් තියෙනවා. පෙරඩුවා කියන්නේ මැලේසියාවේ නම්බර් 1 වාහනේ. ඔය අපේ රටේ තියෙන ඔක්කොම වාහන ටික මැලේසියාවේ තියෙනවා. බාගේ වෙලාවට අපේ රටේ නැති වාහනත් ලෝකෙ පුරාම හදලා එවන වාහනත් මැලේසියාවේ තිබුණට මැලේසියාවේ නම්බර් 1 වාහනේ පෙරඩුවා එක.
1: ඒකනේ.
0: පෙරඩුවා වලට තමයි මැලේසියා මිනිස්සු කැමති. මොකද ඒගොල්ලෝ ඒගොල්ලෝ හිතේ හැටියට ජපනිස් ටෙක්නොලොජික පාවිච්චි කරලා ඒ වාහනේ හදලා තියෙනවා. ඒ වාහනේ තාමත් ලංකාවේ පරණ ගාන්ට දෙන්න කැමති වෙලා ඉන්නවා.
1: යුනිමෝ.
0: අපි යුනිමෝ ගැනත් ඔබට කියලා තියෙනවා. යුනිමෝ කියන්නේ යුනයිටඩ් මෝටර්ස් එකේ
1: අනුපූර්ණ
0: අනුබද්ධිත ආයතන.
1: හා රයිට්.
0: යුනිමෝක පිටපස්සේ තියෙන දැවැන්ත සෙවනැල්ල යුනයිටඩ් මෝටර්ස්. කියන්නේ යුනයිටඩ් මෝටර්ස් එකට මේ ලෝකේ කරන්න පුළුවන් යම් දෙයක් තියෙනවද? ඒක එහෙමම යුනිමෝ එකට කරන්නත් පුළුවන්.
1: එතන හරිනේ විශ්වාසය ගැන කතාව.
0: ඒ නිසා තමයි ආෆ්ටර් සේල් සර්විස් එක මේ තරම් ඝනකමට තියෙන්නේ. ආෆ්ටර් සේල් සර්විස් කියන බයන්න එපා. covered. You're covered. බයන්න එපා.
1: අද ගන්න හිතුණාද? අද ගන්න නේ.
0: එතකොට දැන් අපි ආයෙන පළවෙනි කෑනේ.
1: හා රයිට්.
0: සල්ලිමනේ ඔලුවට එන්නේ. නෑ. ගන්න නොගන්න එක පස්සේ. ඉස්සෙල්ලාම ඔබ කරන්න ඕනේ කොළඹ හයිඩ් පාර්ක් කෝන එකේ තියෙන ඒගොල්ලන්ගේ මේන් ෂෝරූම් එකට හරි එහෙම නැත්නම් නුවර කුරුණෑගල රත්නපුර මාතර කියන තැන්වල තියෙන ඒගොල්ලන්ගේ අනිත් ෂෝරූම් මොනාර එකකට ගිහිල්ලා ගන්න එපා.
1: ඈ
0: බලන්න. ගන්න එහෙම වාහන ගන්න පාන් නෙමෙයි එහෙම ගන්න.
1: හරි.
0: නේද?
1: ගිහිල්ලා බලන්න ඉස්සලා.
0: මේ හවසට ගන්න රෝස් පාන් ගන්න යනවා නේද?
1: ඇත්තනේ ඇත්තනේ.
0: ඔය මොන සල්ලි කාර්යාවත් ගිය ගමන් වාහනේ බල්ලා සල්ලි එහෙම දෙන අය ඇති. ලක්ෂ 10කට 15කට එකක්. මේ කිසිම මිනිහෙක් මේ ගිය ගමන් ආ මල්ලි මට මේ මේකෙන් දෙකයි. ඇක්සියා එකෙන් දෙකයි.
1: හරි.
0: අරෝස් එකයි මෙසා තුනයි.
1: මයිවි පහක් ගන්න.
0: මයිවි පහක් දාල් දෙන්න මල්ලි. ටක් ගාල් දාන මල්ලි.
1: ෂොපින් බෑග් එක ගෝනිද?
0: එහෙම ගන්න මේවා පාන් නෙමෙයි. අපි දන්නවා.
1: යස්.
0: ඉස්සෙල්ලාම ගිහින් බලන්න. මට කියන්න බෑ ඔබ එතනට යනකම් හැච්බැක් ඔළුවේ තියාගෙන යනවා ඇති ඇක්සියා එකක් තමයි ගන්න කියලා තමයි දැන් ඔළුවේ ඇත්. මං කියනවා නෑ. තාම මේක එහෙක තීරණය කරන්න වෙලාවක් නෙමෙයි.
1: හරි ඔකේ.
0: ඔබට ඇටිවා එකක් දිහා බලාගෙන ඇක්සියා එකක් ගන්න ඕනේ නෑ. ඇයි එහෙම ගන්න? ඉස්සෙල්ලා ගිහින් බලන්න ෂෝරූම් එකට ඔබට දැක්කහම ඇත්තට මේ කසාදයක් බඳිනා වගේ මේ වගේ තමයි. Love at first sight කියලා එකක් තියෙනවා. එක්සියා හිතාගෙන ගිහිල්ලා මයිවි අරන් ආපු මිනිස්සු
1: ඉන්නවා.
0: මයිවි හිතාගෙන ගිහිල්ලා කෙලින්ම ඇල්සා බස්සපු මිනිස්සු ඉන්නවා. බෙසාගෙන ආපු මිනිස්සු ඉන්නවා. එතනට ගිහිල්ලා වාහනේ දැක්කාම ඔබට නැති මොකද්ද එකක් එනවා.
1: හරි.
0: වාහනේට හිත ගියාම
1: හහ
0: පස් කාලා හරි ගන්නවා කියලා.
1: එහෙම උනන්දුවක්
0: එනවා.
1: යා ඔකේ.
0: ඒක එන්න එතනට යන්න ඕනේ. මං කියන්නේ පළවෙනි පියවර තියන්න. අපි ගන්න එක කියන එක අපි ඊළඟ පීවර කීපයක් ඇතුලේ කොහේ තියාගමු?
1: හරි.
0: පළවෙනි එක ගිහිල්ලා දකින්න. ෂෝරූම් එකට යන එක තමයි පළවෙනිම පීවර. ඊළඟ වාහනේ ඉඳගෙන බලන එක. ඒ මිනිස්සු හිතන්න එපා වාහනේ ගත්තේ නැත්තම් ෂෝරූම් එකෙන් එන්න දෙන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ නේ.
1: හරි.
0: ලොකු බොඩිගාඩ්ස් ඇවිල්ලා කොහෙද යන්නේ? වාහනේ ගත්තේ නැද්ද? නෑ මං බලලා මොකද කරන්නේ? පස්සේ මං පස්සේ වාහනේ
1: පස්සේ
0: කන්නේ ඉවාරියන්නේ ගණින් වාහනේ එහෙම කියන්නේ නෑනේ. එහෙම කියන්නේ නෑ කවුරුවත්.
1: නිදහස තියනවා.
0: ඒ මිනිසුත් කියන්නේ සර් පොඩ්ඩක් එනං සර් බලලා සර් ඩිසයිඩ් කරලා මට කියනවා සර් මේ මගේ කාඩ් එක. සර් මට කෝල් එකක් දෙන්න සර් මම ටෙස්ට් රයිඩ් එකක් උනත් ලෑස්ති කරන්න. සර් ටෙස්ට් රයිඩ් එකක් දැන්ුණත් යන්න පුළුවන්
1: සර්.
0: එතනදී පොඩ්ඩක් පොඩ්ඩක් ගණන් උසනවා. ආ නෑ නෑ මම ටෙස්ට් රයිඩ් එකට පස්සේ එන්න. තාම ඔබ ඔළුවේ මේක ප්‍රොසෙස් කරනවා නේ.
1: අපලන් ඒ වෙලාවෙම යනවා. මගේ කොට්ටාවට අපි ටෙස්ට් රයිඩ් එකක් ඩ්‍රයිව් එකක් යක්.
0: ඔව් ගිහිල්ලා අනේ මල්ලි මා මෙතනින් දාලා යන්න. මේ මල්ලි අපේ ගෙදර. තැකි මල්ලි. එහෙම බඩුත් ඉන්න මේ ඉන්නේ.
1: එහෙම
0: තමයි. එහෙම තමයි පෙරඩුවා වාහන බලන්න.
1: හරි ඔකේ.
0: කුඩාම පියවරක් තියන්න. මොකද්ද තියෙන පියවර? කුඩාම පියවර තියන්න. ෂෝරූම් එකට ගිහලා වාහනේ බලනවා. කිසිම හිතක් නෑ ගන්න තාම.
1: මම ඕක තව පොඩ්ඩක් සම්පූර්ණ කරන්නම් අරවින්ද. සාමාන්‍යයෙන් කියනවා 1% කරන්න. ඉතුරු 99%
0: කවුද අපි කරන්නේ?
1: විශ්වය සම්පූර්ණ කරයි කියලා.
0: අපි ගිහිල්ලා බලලා ගෙදරටලා නිදා ගන්නවා. විශ්වය වාහනේ සල්ලි අරන් ගිහිල්ලා විශ්වය පෙරඩුවා මේ වාහනේ අරගෙන යුනිමෝ එකට ගෙවලා ගෙදරින් රෙජිස්ටර් කරලා නම්බර් ප්ලේට් එකකුත් කවුරු හරි ඇඩ්වර්ටයිසින් කරන කම්පැනි එකට දීලා හදලා ගෙදර ගෙනත් තියෙනවා.
1: නෙමෙයි
0: යන්නේ. උදේට නැගලා බලන්න වාහනේ තියෙනවා මිදුලේ නැගලා යනවා.
1: නැගන්නේ. ඒක නෙමෙයි කියන්නේ.
0: විත්තන පිස්සු හැද පිස්සු
1: මේ ඔය දන්නවා නේද මහනුවර තියෙන ඩෙවෝන් මේ හොටෙල් එක දන්නවා නේද ඩෙවෝන් එක ඒක හරි ප්‍රසිද්ධයි නේ ප්‍රසිද්ධයි නේද
0: ඩෙවෝන් රෙස්ටෝරන්ට් එක
1: රෙස්ටෝරන්ට් එක එතන තියෙන උත්සව ශාලාවකුත් තියෙනවා අද එතන ලොකු වැඩක් වෙනවා හරිද අපි පහුගියක් දවස් ටිකේම
0: ඉතින් අපි පේස්ට් කන්න යනවා ඒකට
1: මම දැකලා තියෙන හල්ලස්ස ඔක කොහෙද නුවර
0: රෝල්ස් කන්න යනවා
1: එයා ගොඩක් නුවර යනවාද ඉස්සර ආ කිනුවරනේ ඕකේ ඕකේ got it හරි හරි ඕකේ ඕකේ නයිස් හරිද අද දවස් හරි විශේෂ දවසක් මහනුවර
0: කිනුවර කියලා ඇත්තට හිත හරි නෑනේ
1: ඇයි ඉතින් අකිනුවර
0: මම මොර කෙල්ලෙක් බඳලා ඉන්නේ කියලා
1: ඒක මඩ
0: අවුල්ද
1: මම මොරටුවේ හිඳ මඩ මං කලම්බෝනි මඩ හිඳ ටූ නිකන් එහෙම මේකක් නෑ
0: අපිට නම් අවුල් ඔයගොල්ලෝ මොරටුවේ විශේෂම ඔයා මොරටුවේ නම් මඩ
1: මහනුවර අනුරාධපුර ජනතාවට අද හරිම විශේෂ
0: දෙකටම
1: පහුගේ දවස් ටිකේම කියන ලොතරැයි ගන්න ඊට පස්සේ ලොතරැයි ගන්නවා මිනිස්සු ඊට පස්සේ මේවා දිනලා ප්‍රථම ත්‍යාග ලාභීන්ට උන අද දවසේ ටෑගි දෙනවා ඒගොල්ලන්ගේ චෙක්පත් ප්‍රධාන උත්සවයේ තියෙනවා එකක් තියෙනවා මහනුවර ඩෙවෝන් උත්සව ශාලාවේදී ඒකට මේ ජයග්‍රාහකයෝ කී දෙනෙක්ද දන්නවද අරවින්ද ඒ ජයග්‍රාහකයෝ 13 දෙනෙකුට රුපියල් 475,000,000 වඩා වැඩි වටිනාකමින් යුත් මුදල් චෙක්පත් අද දවසේ ප්‍රදානය කරනවා
0: 4 crore
1: යා 4 crore ඔකේ ඒක සෙට් එකක් ඊට පස්සේ අනුරාධපුරයේදී අද දවසේ තියෙනවා 1,45,000,000 වඩා වටිනාකමින් යුත් මුදල් චෙක්පත් ප්‍රදානය කරනවා අද දවසේ අනුරාධපුරේ
0: NLB ලොතරැයියක් ගන්නවා කියන්නේ ඔබට කෝටිපතියෙක් වෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි කියන එක. කොයි වෙලාවක හරි එක වෙන ඔය ඉන්නේ වෙච්ච මිනිස්සු.
1: ඒකනේ ඒගොල්ලෝ අද සතුට වෙනවා.
0: ඔය මිනිස්සුද? මේ මිනිස්සු ජීවිතේ හිතන්නේ නැතුව ඇති. මෙහෙම සල්ලියක් එකපාර කඩාගෙන වැටෙයි කියලා. එහෙම වෙනවනේ.
1: ඕ.
0: එහෙම වෙනවා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් නම් අපිට කොහොම කරන්න බැරිද? එයාට එච්චර පුළුවන් නම් අපිට කොච්චර පුළුවන්ද?
1: ඒකනේ.
0: කියලා NLB ලොතරැයි ගන්න.
1: දැන් මේ වෙනකොට 2026 අවුරුද්දේ සුපිරි ත්‍යාගලාභීන් 23 දෙනෙක් බිහි කරන්න අපේ ජාතික ලොතරැයි මණ්ඩලයට NLB එකට පුළුවන්කම ලැබිලා තියෙනවා. අපි බලමු ඉස්සරහට. තව තව කට්ටිය බිහි වෙයි. ඔබ ලොතරැයි ගන්න. ඔබ.
0: මොකද? අපි ඔන්න දැන් කිව්වා ඒ කියන්නේ අපි ඔන ෆෝන් එක ගැන කතා කරමු. ඔන ෆෝන් ගැන දැන් මාතෘකාව හොඳයි. දැන් එන හොට් ටොපික් එකක්. කොහොමත් සිංහ මාර තැනකට ඔන ෆෝන් එක ගෙනහැලා තිබ්බ. ඇත්තටම ග්ලෝබලිත් දැන් ලෝකෙ බැලුවත් ඔන ෆෝන් එක සෑහෙන දුරක් සෑහෙන ගමනක් ටෙක්නොලොජි පැත්තේ යන ෆෝන් එක.
1: Yes.
0: ගොඩක් අය මේ ෆෝන් ස්මාර්ට්ෆෝන් ඉන්ඩස්ට්‍රි එක හරිම ලෝභ විදියට තමයි මේ අලුත හොයාගත්ත ඔප්ෂන්ස් ෆෝන්ස් වලට දෙන්නේ. හරිමේ චූටි වෙනසක් කළා ලක්ෂ ගාණක් නිකන් ගාණ උස්සලා ඔබට තේරෙන්නේ නැද්ද මේ යන විදිය?
1: අත.
0: මේ පහුගිය කාලේ හැම නිකන් අර මොඩල් චේන්ජස් ආවා කියලා නිකන් වෙච්ච මහ ලොකු දෙයක්වත් ලොකුවට නැහැ. එහෙම එකක් නැහැ. නමුත් ඔන ෆෝන් එකක් හැම වෙලාවෙම ඊළඟ වර්ෂන් එක යන හැම වෙලාවකම දැනෙන්න ඔප්ෂන් චේන්ජස් දෙනවා. ඒ කියන්නේ ෆීචර්ස් පැත්තේ දැනෙන චේන්ජස් දෙනවා. ඒගොල්ලන්ට එහෙම දෙන්න පුළුවන්. ඒගොල්ලෝ ටෙක්නොලොජිත් එක්ක පුදුම විදියට ඉන්න. ඔයා බොරු කියන්න ඕනේ නැහැ. ඇමරිකාව පවා බයයිනේ මේ ටෙක්නොලොජි එකට. පුදුම බයයි. කියන්නේ මේක ඒ තරම් ඇඩ්වාන්ස් මේ ඔන ෆෝන් වල තියෙන ටෙක්නොලොජි එම එන ඇඩ්වාන්ස් ඒවා තියෙන ගැස්සිලා යන්නේ ඕන කෙනෙක්. ඉතින් ඔබ ඔන වගේ ප්‍රොඩක්ට් එකක් එක්ක ඉන්නවා කියන්නේ ඒ වගේ බ්‍රෑන්ඩ් නේම් එකක් එක්ක ඔබට ඔන්න දැන් ටික ටික මේවා
1: yes
0: ඔබට පොඩ්ඩක් එන්ජොයි කරන්න පුළුවන් අලුත් දේවල්.
1: හරි okay.
0: ඔබ නිකන් ඉන්නකොට පොඩ්ඩක් ඔන ෆෝන්ස් වල නිකන් හිස්ටරි එක චුට්ටක් හොයලා බලන්න. ඒක අපි හිතනට වඩා ගැඹුරට මුල් ගිය ආයතනයක්. මෙච්චර ලෝකෙ ෆෝන්ස් තියෙද්දි සිංග ඔන ෆෝන්ස් ලංකාවට ගෙනල්ලා ඉන්ට්‍රඩියස් කරලා බලයලත් එක්කම නියෝජිතයා වෙන්න හේතුවක් තියෙන්න ඕනේ නේද?
1: අනිවාර්යෙන්.
0: ඕනම කෙනෙක් බලන්නේ ඇනලයිස් කරනකොට අලුත් ප්‍රොඩක්ට් එකක් ගන්නකොට අනාගතයේදී මේක කොයි වගේ තැනකට එයිද කියලා. හොඳ තැනකට යන එකක් තමයි. ඔන අදටත් ඒගොල්ලන්ගේ ගමන වෙනස් කියලා පෙන්නලා තියෙනවා. කවුරුවත් කතා කරන්න නැති ෆීචර්ස් ගොඩාක් ඔන ෆෝන්ස් හැම වෙලාවම කතා කරනවා.
1: හරි, ඔකේ.
0: ඔය එක අයියා කෙනෙක්වත් කතා කරනවද වැටුණට කැඩෙන්නේ නැහැ කියලා ෆෝන් එකේ. කිසි කෙනෙක් කියන්නේ නැහැනේ කටක් කරලා.
1: ඔව්, සද්දයක්
0: නැහැ. ටෙම්පර්ඩ් ග්ලාස් ගහගන්න කියනවා, බෑක් කවර් එකක් දාගන්න කියනවා, බම්ප කවර්ස් දාගන්න කියනවා. මේ ෆෝන් එක අරගෙන ඉවර නෑ, තව ගොඩාක් වේදන් තියෙනවා ඒ සමහර ෆෝන් ගත්තා. තේනවා? තියෙන සේ සතම ඉවරනවා ඒ ෆෝන් එක යම් තට්ටයකට ගොඩ දාගන්න. ඔන ෆෝන් එකක් ගත්තා නම් X9D එකක් ගත්තා නම් ගත්ත හැටියට පාවිච්චි කරන උඩින් යටින් කවර දාලා මේ පොත් නෙමෙයි නෝ හැටි කවර දාන්න. ඒක කවර ඕනේ නැහැ, මේ නිකන් පාවිච්චි කරනවා. අනිත් එක මමත් ආසයි එහෙම ෆෝන් එකක් අර කිසිම දෙයක් දාන්න නැතුව ගත්ත ස්වරූපෙන් ඒ ෆෝන් එක හදලා තියෙන්නේ. ඒ වේ ලස්සන පේන්නේ.
1: පේන්නනේ අපි
0: වාහන. ඒක ලස්සනට හදලා තියෙනවා. මේ ආයේ මෙලෝ සංසාරය යකෙකුට පේන්න තියෙන කවරයක් දාලා උඩුනුත් දාලා මොකක්ද දාලා මේ දාලා ඊට වඩා හොඳයි පුළුවන් නම් පොඩි හිලක් කපලා අර ගෙනාපු පෙට්ටිය ඇතුළෙම දාලා පාවිච්චි.
1: Right, මේ දැන් අපි ඔන ෆෝන් ගැන මතක් කරා, සිංග එක ගැන කිව්වා, ඒ වගේම සිංග එකේ තියෙන අලුත්ම ෆ්‍රිජ් එක ගැන අපි මේ දවස්වල කතා කරනවා. ඒක ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එකක්. මම මේ
0: ෆ්‍රිජ් එකකුත් නෙමෙයි
1: රෙෆ්‍රිජරේටර්. මම මේක ගත්තා තර පිටරට මිනිස්සු ෆ්‍රිජ් පාවිච්චි කරන්නේ. ඒ විදිහට මම පාවිච්චි කරනවා අරින්ද නියමට ලස්සන කෑම බීම තියෙන්නේ. චීස් තෝ ලස්සන ලස්සන එකෙන් වෙජිටබල්ස් උනත් හරිම නිකන්
0: පාට පාට ෆ්‍රිජ් එක.
1: ඔව් ලස්සන වෙජිටබල්ස් තියෙන්නේ. අපි ගත්තොත් මොනවාද අර උදෙත් කිව්වා එක නම
0: බෙල් පෙප්පර්.
1: බෙල් පෙප්පර් බෙල් පෙප්පර් පාට
0: බෙල් පෙප්පර්මයි දාන්නේ.
1: ලස්සනට
0: දැන් උංගා වගේ දාන එකක් නැහැ නේ.
1: දැන් අපේ ෆ්‍රිජ් බලන්නකෝ, දෙහි බෑයයි කරපින්ත නැටි දෙකයි. තේ බෑනිනේ ෆ්‍රිජ් පාවිච්චි කරන්න. ඇත්තටම
0: ෆ්‍රිජ් එකට පුළුවන් නම් ගෙදර යනවා.
1: දාලා තියෙන දේවල් දැක්කම
0: ෆ්‍රිජ් එක යනවා ගෙදරින් පුළුවන් නම්. ෆ්‍රිජ් එක ඇතුළට දාන ඒවාත් ඉතින් ලස්සන ඒවා දාන්න පුළුවන් නම් හොඳයි.
1: හොඳයි. දැන් හිතනවා
0: පුළුවන් ඉතින් මේ කාලේ වල දාන්න.
1: දැන් පරිප්පු ඉතුරු වුණා.
0: ෆ්‍රිජ් එක නම් ගෙවන්න දෙනවා.
1: හරි.
0: ඇතුළට දාන බඩුත් ගෙවන්න දෙනවා නම් දාගත්ත හැකියි.
1: මම පොඩි වැඩක් කරනවා ගෙදර. ওই පරිප්පු එහෙම ඉතුරු නාම චුට්ටක් එහෙම මේ දැන් අන්තිම
0: පරිප්පු ගෙවන්න ගන්න බැරි.
1: අන්තිමට කණෙක් කනටනේ වලඳ හොදන්න වෙන්නේ. මම කරන්නේ ආහා මේ චුට්ටක් ඉතිරි වෙල චුට්ටක් බින්දුවක් කර ඉතන ෆ්‍රිජ් එකේ දානවා වලඳෙත් එක්ක.
0: මේවා නිකන් හරිය ලොකු ඒවා වගේ කියනවනේ නේද? අඩුම තරමේ අර තාත්තයි අම්මයි ওই නැහිලා පොල් ගාලා උයලා කරලා ගෙදර යනකොට තියෙනවනේ සුකිරි බටිල්ලට කන්න.
1: හරි හරි ඉතින්.
0: මිනිහෙකුත් තරන් ඉන්න නියමම ඉතින් අපරාධ කියන්න බෑ.
1: ඈ? තකට තක.
0: අර මිනිස්සු තනේ තින් නේද?
1: වෙන පැත්තකට
0: කියන්නේ. වෙන පැත්තකට තමයි යන්නේ.
1: මට ඕනේ
0: අඩුම තරමේ උයලා පිහලා තියෙනවා වළඳ පිඟාන හොදන්නවත් නැද්ද ගෙදර?
1: හරි හරි බලමු බලමු.
0: කාපු පිඟාන ෆ්‍රිජ් එකේ දාන පරිප්පු චුට්ටක් ඉතුරු
1: කරගන්න. කියනවා ඕව කරන්න.
0: පරිප්පු චුට්ටක් ඉතුරු කරලා කකා හිරුම පිඟාන ෆ්‍රිජ් එකේ දාන.
1: ඒකෙන් වහන්නේ.
0: ඔව්. හෙට උදේට ඕකට බෙදාගෙන කනවා.
1: ලස්සන පාවිච්චි කරන්න ඕනේ අනේ.
0: ඉරහඳ පායනවද? පායනවා නේද? තාම ඉරහඳත් පායනවනේ.
1: මෙච්චර කරලා. එනවානේ තාම අපි මේ පොඩි
0: කාලයක් එනවා තමයි ඉරහඳ පායන්නේ නැති බලන්නකෝ.
1: ජෙන් 100 කෙනී තාම ඉන්නේ.
0: ජෙන් 100 කෙනී ඉන්නේ.
1: අම්මිලා කරලා දෙන්න ඕනි. ලකු ලකු.
0: ජෙනරේටර් එකක ගන්නක ඉන්නේ.
1: අපි කතා කරමු මේ අලුත්ම ෆ්‍රිජ් එක ගැන. මේක ගත්තා, මේක හරි ලස්සනයි. ඒක කියන්නේ මේ හරි ලස්සන ෆ්‍රිජ් එකක්. මේක අරන් ගියාමත් ලස්සන විදියට අපි පාවිච්චි කරමු. මේකේ හොඳට කලමනා දාන්න හොඳ ඉඩ තියෙනවා. මේකේ කැපැසිටි එක ගත්තොත් තියෙන ලීටර් 276ක්. ඒ කියන්නේ ආයදා මට පැහැදිලි කළ කවනේ ලීටරේ බෝතල් 276ක් දාන්න පුළුවන් කැපැසිටි එකක් තියෙන ෆ්‍රිජ් එකක්.
0: සයිස් එක හිතාගත්ත හැකිද? වතුර ලීටරේ බෝතල් 12ක් හිතන්නකෝ.
1: ඕ.
0: එකට පැක් කරලා තියෙනවා දැකලා තියෙනවා නේද? ලීටරේ බෝතල් 12ක සයිස් එක දැකලා තියෙනවා.
1: Yes.
0: එතන 12යි. එතකොට
1: 226
0: කියන්නේ ඒ වගේ පැක්ස් 20 ගාන. නෝ සයිස් එකක් ඒක.
1: ඕ. මරු.
0: අලියෙක් කොහොනත් දෙපාරකට දැම්ම හැකි ෆ්‍රිජ් එක.
1: ඇයි දෙපාර? තුන් පාර.
0: දෙපාරකට දාන්නේ. භාගෙ වගේ දාන්නේ.
1: ෆ්‍රිජ් එක අරිනවා, අලියව දානවා, ෆ්‍රිජ් එක වහනවා. පියවර තුනයි.
0: පියවර තුනයි උනාට දාගන්න අමාරුයි.
1: හරි, විශේෂම කාරණාව කියන්න ඕනේ මේ ෆ්‍රිජ් එක 50%ක් විදුලිය ඉතිරි කරලා දෙනවා.
0: අන්න ඒක තමයි අපේ පොයින්ට්
1: එක. පොයින්ට් එක, yes.
0: ෆ්‍රිජ් නම් තියෙනවා. ඔయిత වඩා මේ ඈ ගෙදරම තියෙන බඩු මුට්ටු එකතු කරලා දාන්න පුළුවන් සයිස් එකේ ෆ්‍රිජ් තියෙනවා.
1: හරි.
0: ෆ්‍රිජ් එක ලොකු වෙනකොටත් ඒකේ විදුලිය පරිමස්මේ වෙනසක් වෙනවා. ලොකු වෙන විදුලි පරිභෝජනේ වැඩි.
1: හරි.
0: මම හිතනවා ලීටර 276 කියන්නේ ගෙදරකට ඕනාවටත් වැඩි සයිස් එකක්. ඒ ඇති. ඒක 50% විදුලිය ඉතුරු කරන එක තමයි අපිට තියෙන අනාගත වාසිය.
2: හරියට හරි.
0: පරණ ෆ්‍රිජ් එක දීලා ගත්තත් කමක් නැහැ. මොකද ඉලෙක්ට්‍රිසිටි ඉතුරු වෙනවා මාර විදිහට මේ අලුත් ෆ්‍රිජ් වල. මොකද මේකනේ අලුත් ගෑස් එක, අලුත් ඩිජිටල් ඉන්වර්ටර් එක. ඊට අමතරව කම්ප්‍රෙසර් එකට මං හිතන්නේ අවුරුදු
2: 20ක
0: වගකීමක් දීලා තියෙනවා. මේ ඔක්කොම අලුත් ගැජමැටික්ස්. එවෙන් ආපුවාම ඔබට විදුලිය පරිමාණ එක නිසා පරණ ෆ්‍රිජ් එක දීලා ගත්තら කමක් නැහැ.
2: කමක් නැහැ.
0: කමන්නේ අපිට නම් කොහොමද කමන්නේ
1: මේ ඔයාට කියන්න අරවින්ද මාව හම්බ වෙන අම්මා ඉන්නකොට එදා අපේ ගෙදර ලැම්බෝගිනියවත් මොනවත් නැළු වාහන හරිද ඊට පස්සේ දැන් අම්මිට එකපාරට අමාරු වෙලා දැන් මාව හම්බ වෙන ඇවිල්ලා ඊට පස්සේ ති තාත්තට අග්ගාල පාරට දුවලගෙන මේ මත දානකොට
0: අපේ ෆෙරාරි
1: නෑ බජාජ් ත්‍රිවිල් එකක් තමයි හම්බ වෙලා තියෙන්නේ. ඉතින් අම්මේ
0: ඒක තව ටිකක් ඉඳලා අපේ ෆෙරාරි එක එනවා වෙලාවට.
1: නෑ ඉතින් අපිත් අර ඔක්කොම ගිහිල්ලා ආච්චිලා සීලා ගමන් ගිහිල්ලා ඒගොල්ලන්ට ගානක් වෙලා
0: නෑ. මලගේ වල්ලල ගියා.
1: මං ඉපදෙන්නේ නෝ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැලු හරිද? ඊට පස්සේ කොහොමරි බජාජ් ත්‍රිවිල් එක තමයි මාව හොස්පිටල් අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ගාලා ඉතින් මං ඉපදිලා ලස්සන බබෙක්ලු හරිද? ඒකයික වෙන කතා. ඒක අපේ වෙන දාස කතා කරා.
0: ඔයා ඉපදෙන දවස් ඉතින් ඔයා ආනලා තියෙනවා. ඉපදුනාට පස්සේ මුළු ගෙදර ආනලා තියෙනවා. අදටත් එහෙම තමයි
1: යන්නේ. අද රටමානනවා.
0: මුළු රටමානනවා අද.
1: හරි ඉතින් බලන්න.
0: ඔයාව මාරුනේ නැද්ද ඉස්පිරිතාලේ? අනේ හොඳ දෙමව්පියන ඔයගොල්ලන් ඉන්නේ. මං හිතන්නේ ඉස්පිරිතාලේ ඔයා මාරු වෙලා කියලා.
1: ඇඩ් වලට මිල්ලනොලු චුටි කාලේ මාව. අම්මි දීලම නැහැ.
0: ඇඩ් වලට ඉල්ලනවා. ඇඩ් වලට. බිලි දෙන්න වෙන්නේ.
1: හරි හරි මේ දැක්කම මගේ ඉපදීමේ ඉඳලම
0: ඇඩ්වලට
1: කතා නෑ. බජාජ් ත්‍රිවිලක ඉඳලා තියනානේ. හරිම මං හරි ආස ඇත්තටම. මං ඇත්තටම ආස වාහනයක් තමයි බජාජ් ත්‍රිවිලක කියලා කියන්නේ.
0: ඔව් වීල් එකේම දම්මුනේ.
1: නෑ නෑ හොස්පිටල් එකේ. අරගෙන ඇවිල්ලා තියන්නේ මේ බජාජ් ත්‍රිවිලක. මට කවදරේ අංකල්ව හම්බුණත් මං එයාට say hi.
0: ඒ මනුස්සයාට කිසිම සතුටක් නැතුව ඇවිල්ලා මේ වගේ වැඩකට දායක වුණේ කියලා.
1: ඉතින් බලන්න ගිහලා අලුත්ම ත්‍රිවිලක සමාරකිට ඔබ
0: තාම දුනානේ මේක.
1: ඇයි මොකද?
0: හොඳයි. අපිට ලොකෝ දන්නේ නැහැ ඒකට හොඳයි. මේ එහෙම තියනවා ඉතින් මිනිස්සු හදිස්සියකට ත්‍රිවිලකක් කතා කරගන්න එක තමයි මිනිස්සු කරන්නේ.
1: ඒක තමයි සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය දෙයක් වෙලා දැන්.
0: ගෙදර කොච්චර වාහන තිබුණත් පොඩි ෂෝර එකක් තියෙනවා ත්‍රිවිලක ඊට වඩා ඉක්මනට
1: ගමන යන්න පුළුවන්. හරියට හරි. පොයින්ට්.
0: පොඩි ඉඩයිනේ ගන්න. ටග්ගාල යන්න පුළුවන් මේ ඉස්සරම ආපු ඉතින් ත්‍රී වීලර්ස් ඉතින් මේ දැන් අලුත් එක තරම් කම්ෆර්ටබල් නෑ මං හිතන විදිහට.
1: අලුත්
0: එක හරිම කම්ෆර්ටබල්.
1: හා ඔකේ.
0: ඒකට මන් දන්නේ අලුත් සස්පෙන්ෂන් සිස්ටම් එකක් තියෙනවද කියලා. ෆුවල් එෆිෂන්සි එක නම් හොඳයි කියලා අපි දන්නවා. එන්ජිම ලොකු වුණාට මොකද ඉන්න? ඒවට hina වුණාට කියන්නේ නෑ ඒව ගැන මොනවද? ඇයි කියන්න උනොත්?
1: සද්දයක්
0: වත් එනවා මම කියන්නේ නැතු ඉන්නවා
1: නෑ සද්දයක් වත් එනවාද කියන්නේ ගාන එහෙමවත් ඉන්නුනේ
0: නැහනේ ආවනම් බලන්න තිබ්බා
1: තට්ටික වැඩේ ඇයි අනිත් එක ඔයා
0: මගත ෆුවල් එෆිෂන්සි එක හොඳටම හොඳයි එන්ජින් එක 236 cc
1: yes
0: අලුත් ත්‍රිවිල් එක ගන්නකො එන්ජින් කැපැසිටි අරවම වැඩක් නැහැ ගහන පෙට්‍රල් ටිකෙන් හොඳ දුරක් දුවා ගන්න පුළුවන් විදිහට මේ පාර භාණ්ඩය ඇදලා තියෙනවා එතකොට තාම මොනවද කියන්න තියෙන්නේ මම සැප පහසෝ ගැන කතා කරා සැප පහසෝ කියන කිතාම වැදගත් මොකද ගොඩක් වෙලාවට ත්‍රිවිල් එකක් ගත්තාම හැමෝම දුවන්නේ පොඩි ටැක්සි සර්විස් එකක් නේ දුවන්නේ.
1: ඔය
0: යන මිනිහට මොකද එකක් තියෙන්නේ නැති පොඩ්ඩක් සැපක් සනීපයක් ගැන එක නේද?
1: සීට් එකේ පවා ඒ සැප ටික තියෙනවා.
0: තියෙනවා. අනිත් එක දැන් අර ඔක්කොම ඩිජිටල් මීටර් හයි කරලා ඒවනම් ඉතින් ඩ්‍රයිවර්ට වැදගත් ඒවා.
1: හරි.
0: නමුත් ඉතින් හොඳ සෙටප් එකක් දාලා ලැබිලා තියෙනවා. ඒක ෆැක්ටරිම ෆිට කරලා ලැබිලා තියෙනවා.
1: හරි.
0: පොඩි මියුසික් බාරක් දාගෙන යනකොට ඉතින් මේකක් තියෙනවා. මම හැමදාම කියන්නේ බජාජ් ත්‍රිවිල් එකට AC එකක් එන දවස වැඩි ඈතක රිනේ කියලා තමයි මට
1: හිතෙන්නේ.
0: නියමයි. මේ කෑල්ල විතරයි ත්‍රිවිල් එකේ අඩු. ඒකයි තව රෝ දෙකෝයි අඩු.
1: එන කාර් එක.
0: ඔව්. දැනට තව AC නෑ. රෝ ද 3යි තියෙන එක රෝ දෙකක් අඩු. ඒකත් આવත් එහෙම කාර් එකක් තමයි.
1: හරි. ගෙදරට එන මිනිස්සුෙකුට කොහමද සලකන්නේ? තේ එකක්වත් දෙනවද? මම මේ වගේ අහන්නේ අර.
0: ඒව කතා කරනවා මිස.
1: ඒ ලස්සනට වෙනවා. Very good. Very nice.
0: මිනිස්සුන්ට සලකන ඒවා ගැන මිස් කතා කරන්න විශේෂයෙන් ඔයා කතා කරන්න එපා ඒවා වෙලා ඒවා කතා කරන්න එපා මම අර හිඟන්නේක් කවත් සලකලා යවන්නේ
1: මොකද එහෙම
0: හිඟන්නේක් කවත් සලකනවා ඒක වාට ඔයාට අද්දකීම් තියෙන දැන් ඔයා ආපුවම අපි වන්න උසලකා හිටියද
1: ආ මන්ට අප්සෙට්
0: නෝසලකා හිටියද
1: ඉතිෙදරටාවම අපේ පොඩි චාරිත්‍රයක්ත්තින අපි සමනෙන් තේකක් තමයි දෙ හනොම කූල්ල එකක් ගන්නද තේකක් බොනවද කියලා අන අයි කූල්ල එකක් ඉන්නම වතරක ලිපේ තියලෙන තේ දෙන්නමයි අපිට ඕමනාවන අපේ හැටිය අපි අසයි කිරි තේකක් හදල දෙන්න
0: ලාම කොකා කෝලක ලිපි
1: ඉති ඒ තේ
0: එන්නයියා කොකා කෝලක ලිපි
1: දෙන්නඕන එකක් තිනේ ය කූල් ්‍රින්ක මොන හරිම දුවන්න මදි වගේ එකක් තියෙනවා තේකක් දුන්නා හොඳට සැලකවා කිරිතේකක් හොඳට සැලකවා කියලකක් තියෙන ඉති ඒවගේ රහට කිරිතේකක් හදාගන්න විදිහ දැන්දන්නවනි පාවිච්චි කරන්න ඕනි පැල්වත් කිරියක මේක තමයි මාකට්කේ තියෙන අඩුම ගානට ගන්න පුළන් කිරේක අපි හැම තිස්සම මතක් කරනවා මේක මේ ප්‍රොසෙස්සක තියන මොක්කර හිදන්න මේ අඩුම ගන්නට දෙන්න පුළන් වෙලා තින කියෙන හදර නිෂ්පාදන ක්‍රියාවලි දෙයක් ඉදන්නේ නිෂ්පාදන ක්‍රියාවලි ජාත්‍යන්තර ප්‍රමිතින්වලට අනුකූලවම තමයි එක කෙරෙන්
0: මෙහමයි සමහරයව තියෙන ටෙක්නෝජි මේ හෙනට දියුණුනා කියලා
1: හරි
0: ඒ ප්‍රොසෙස් වෙනස් වෙන්නේ දියර කිරිය එකක් පෞඩ මිල්කයක් කරන්න ලෝක පාවිච්චවෙන ටෙක්නෝලජික එකයි එකම ටෙක්නෝලජික ඉතින් කොහේ තිබුණත් ටෙක්නෝලජයක ඒ මේ ටෙක්නෝලජයකම තමා ඒකම තමයි පැල්වත්ත පාවිච්චි කරන්නේ
1: ඒකන
0: පැල්වත්ත කිරිය අරංගිල්ල පැදුරේ දාලා වේලලා වනේ දාලා කොටල කුඩු කල්ල පවඩර
1: මැසින්
0: එකමයි ඒගොල්ලොත් හදන්නේ ලංකාවෙන් කිරිටික සෝස් කරගන්නේ ගොලන්ට පුළුවන් නිසයි වැඩිම කිරි ප්‍රමාණයක් ලංකාවෙන් එකතු කරගන්නේ පැල්වත්ත නිසයි ඒගොල්ලන්ට අඩුවටම කිරිපිටි පැකට්ටක දෙන්න පුළුවන් වෙලා තියෙන එක ලොකු මැජික්කයක් නෑ ඔය බිස්නස් එක අපි කරත් අපිට ඔය වැඩේ කරන්න පුළුවන් මොකද ඒගොල්ලන්ට ඕන කරන යටිතල පහසුකම් ටික නියමෙටම තියෙනවා
1: රයිට් ඕකේ
0: ඒගොල්ලන්ට ඉතින් අර ප්‍රයිස් එකෙන් නම් චැලෙන්ජ් කරන්න කාටවත් ලේසි නෑ කියන එක කියන්න ඕනේ ඒ වගේම තමයි ඒකේ රහත් පාවිච්චි කරපු කෙනෙක් ආපහු ආපහු වෙන පැත්තකට හැරෙනවා හැරෙන්නේ නම් නෑ ලේසි
1: හරි කිරි පිටි එක තියෙනවා නන් ෆැට් එක තියෙනවා ඊට පස්සේ අයිස්ක්‍රීම්ද යෝගට්ද මුදෝපු කිරිද ගීද බටර්ද ඒ හැම ප්‍රොඩක්ට් එකක්ම පැල්වත්ත බ්‍රෑන්ඩ් එකෙන් ඔගලන්ට ගන්න පුළුවන් අපිට අපේ ප්ලැටිනා එක බජාජ් ප්ලැටිනා ගැන කතා කරන්න මේක 100ද කොහොමද මේක කියන්නේ
0: මේක 100cc
1: කියලා කියන්නේ නේ
0: ඔව් මාකට් එකේ 100cc බයික් එකක ඔබ ස්ටයිල් එක හොයනවාද නිකන් ගියාම මදි වගේ යන්න පුළුවන්
1: හරි
0: එහෙම බෑ ඔබට ඔබට ලස්සන ඕනේ
1: ඕකේ
0: අපි බයික් එකක යද්දි විශේෂයෙන්ම අලුතෙන් ගත්ත දවස්වල එහෙම අපි හිතන්නේ මිනිස්සුන්ටත් වෙන වැඩක් නැහැ අපේ බයිසිකලේ දිහා තමයි ඔය ඔය ඔය ඔය ඔන්න මන්න ඕම් ඔන්න මැනික අපේ බයිසිකල දිහා ඔය බලන්න. ඔය බලන්න අපේ බයිසිකල දිහා පේන්නද පේන්නද?
1: හිතට යම් වැඩ දාලා.
0: අපිට හිතෙන්නේම නේද? අපිට හිතෙන්නේ නිකන් නැවතුවාම එහෙම ට්‍රැෆික් එකක නැවතුවාම වටේ ඉන්න මිනිස්සු බලනවා තමයි. බලනවා කියලා මම හිතෙන්නේ. අපි ආසයි මේ පෙනුමට. අපි ආසයි. ආති එහෙම පෙනුම තියෙන 100cc බයික් එකක් හොයනවා නම් බජාජ් ප්ලැටිනා. මේ මේක ඉතින් ටෙක්නොලොජි පැත්තත් ටිකක් පොඩ්ඩක් දැනගන්න පළවෙනිම දේ තමයි මේකේ ලීටරයකින් කිලෝමීටර 65 70වත් අතර දුවනවා කියලා
1: කියන්නේ. හා රයිට්.
0: එතකොට මේකේ තියෙන්නේ EFI ටෙක්නොලොජි නිසා ඒ නිසා තමයි ලීටරයකට එච්චර ප්‍රමාණයක් දුවන්නේ.
1: ඒ කියන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවය බෙස්ට්.
0: ඊටාම හොඳයි.
1: හරි.
0: අනිත් එක එන්ජින් එක DTSI engine එකක්. අපි DTSI engine ගැන කතා කරා. ඒක අයිති බජාජ් ටෙක්නොලොජි වලට තමයි DTSI කියන කෑල්ල අයිති.
1: හරි, okay.
0: Right? ඉතින් ඇත්තටම කරන්නේ මේක දෙපාරක් ignite කරනවා කියලා කියනවා. මොනවද ඔය කියන්නේ? මොනවද? මේ පුතේ මොනවද මේ කියන්නේ පුතේ? අපි දන්නවනේ මේ එන්ජිමක තියෙනවනේ piston එක. piston එක ඇතුලේ මොනවද තියෙන්නේ? වාතය සහ ඉන්ධන කලවම් කරපු මික්ෂර එකක් තමයි මේ ගිනි ගන්න.
1: හරි.
0: DTSI එන්ජින් වල මේ මික්ෂර එක දෙපාරක් පත්තු කරනවා. ඒ නිසා ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි.
1: හරි, ඕකේ.
0: බලය වැඩි. දෙපාරක් ඉග්නයිට් කරන නිසා බලය වැඩි. මේක ඉලෙක්ට්‍රොනිකලි තමයි මේක කන්ට්‍රෝල් වෙන්නේ. ඒ නිසා ඇකියුරසි එකත් වැඩි. නිවරද්‍යතාවය වැඩි. ඉතින් ඒක ඔක්කොම වාසිය එන්නේ බයිසිකලේ අයිතිකාරයන්. පෙට්‍රල් ලීටරයක් ගහගත්තාම මේක ආයේ මුකුත් නැහැ මුළු සංසාර ගමනම ලීටරින් යන්න පුළුවන්.
1: නියමයි.
0: මේක තමයි මේක හදලා තියෙන්නේ.
1: හරි, ඕකේ.
0: මේක තියෙනවා ඇන්ටි ස්කිඩ් බ්‍රේක් සිස්ටම් එකක්. නිකන් අපි කියන්නේ එහෙම තමයි. ඇන්ටි ස්කිඩ් බ්‍රේක් සිස්ටම් එක තියෙනවා. බයික් එකක තියෙන ප්‍රවේශම සම්බන්ධව බයිසිකල් පදින මිනිස්සු දන්නවා. අපි හදිස්සියට බ්‍රේක් පාරක් ගහපුවාම බයික් එක හිටි වනම නතර වෙන්න රෝද නතර වෙලා ගියොත්.
1: හරි.
0: බයික එක පිටිපස්සේ මෙහෙම ඇදිලා ලිස්සන්න බලනවා. ඒකට අපි කියනවා ස්කිඩ් කරනවා කියලා. බජාජ් ප්ලැටින එක හදලා තියෙන්නේ අන්නේ වගේ හදිසි අවශ්‍යතාවයකදී ඔබ හෙන්න බ්‍රේක් පාරක් ගැහුවොත්. මෙලෝ සිහියක් නැතුවනේ සමාලයට අපි යන්නේ. ගිහලා අල්ලනවා මෙන්න. අල්ලනවා. අලියෙක් ඉස්සර අලියාව පෙන්නලා නැහැ. එහෙමනේ සමාලයට. පරික පාරක් ඇක්සිඩන්ට් එකේ දවන්නේ. මොකද මිනිහ අලිව හැප්පුවේ? එහෙම නේද මම දැක්කේ නැහැ. අලියාව දකින්නේ නැහැ කියන්නේ. ඇත්ත. සමහර අපි යන කල්පනාවල අලියෙක්ගේ ඇඟේ හැපුණත් අපි දකින්නේ නැහැ. ලාස්ට් මිනිත් දැක්කාම තමයි අපි එකපාරටම හදිසි බ්‍රේක් පාර ගහන්නේ. ඒ ගහපු වෙලාවට තියෙන රිස්ක් එක තමයි බයිසිකලේ රෝද දෙක සම්පූර්ණයෙන් නැතරුණාට පස්සේ පාර දිගේ බයික් එක ඇදිලා යන. සමහර වෙලාවට පිටිපස්සේ රෝදි තමයි ඇදිලා යන්නේ. අනිවාර්යෙන් වැටෙනවා. අනිවාර්යෙන් වැටෙන මේක බයිසිකල් පදින අය දන්නෝ. විශේෂයෙන්ම පාර නිකන් හරි ලිස්සන සුළු තත්ත්වයක තිබුණා ගැන්. ආයෙනක පැකට් වෙනවා නිකන්. පැකට්. ඔව්
2: නේද?
0: ආන්න ඒකයි ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් එක ඇවිල්ලා තියෙන්නේ. ඒක තියෙනවා බජාජ් ප්ලැටින එකේ. ටෙක්නොලොජි පැත්තේදී බයික් එකක මිනිස් විල්ලන ටික පේන් පොයින්ට්ස් එක බලලා තියෙනවා. අනිත් එක මේක ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ගැනත් වචනයක් කියන්න ඕනේ. 1400කට වැඩිය 1400කට ලංකාව පුරා අලවිසහ සේවා මධ්‍යස්ථාන ජාලයක් තියෙනවා. ආෆ්ටර් සේල් සර්විස් එක කවර්ඩ්. ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් කවර්ඩ්.
2: කවර්ඩ්.
0: EFI කවර්ඩ්. DTS එන්ජිම කවර්ඩ්.
2: ලස්සන
0: කවර්ඩ්. ගන්න තමා තියෙන්නේ.
2: ගත්තට පස්සේ ඒකත්
0: කවර්. ඒකත් කවර්.
2: මෙවරයි නිදහස්. මම බැලුවා මේ ඕස්ට්‍රේලියාවට කොච්චර දුරයිද කියලා. දැන් කිලෝමීටර් 5300 ඉඳන් 8700 වෙනකන්. ඒ කියන්නේ අර මට එම ගත්තට පස්සේ
0: බෝඩරේට ගන්න ඕන. ළඟම බෝඩරේට 5000 යන්න තියෙනවා. ඔය ටිකම යන්නේ මුහුදේ.
2: එහෙම රිස්ක් එකක් මිනිස්සු ගන්නවද ආරෙ? මේව සර්ච් කරලවත් බලන්න නැද්ද ඔය මිනිස්සු?
0: දවස් කීයක් යනවද කියලා නිකන් හිතන්න.
2: ඕ ඒකනේ.
0: කාගරි බෝට්ටුවකට නැගලා යනවා. ඩිමාන්ඩ් කිරලි නෑ. බෝට්ටුවට නැග්ගද පස්සේ ඉතින් කියන හැටියකට
2: වෙන
0: දෙයක් බලාගෙන ඉන්න ඕනේ. අනිත් එක මේ ඕවා හැන්ඩල් කරන්න නිකන් මේ හෙන මට සිලුටු.
2: හරි
0: ආදරේ හිතෙන පොයට සිල් ගන්න මිනිස්සු නෙමෙයි නෝවා කරන්.
2: ආ හිතනද බෝට්ටුවේ නෑ හොස්ටර්ස්ලා.
0: ආ උපාසක. ඒ කියන්නේ බෝට්ටුවේ බෝට්ටුව ගැන කැප්ටන් උපාසක මහත්තයා.
2: බෝට් හොස්ටර්ස් ඇවිල්ලා
0: සුදු ඇඳන් ඇවිල්ලා පිරුවටේ දාන් ඇවිල්ලා ෆිෂ්ද චිකන්ද එහෙම දානවා දෙන දෙයක් කාපන් කියලා
2: දෙන්නේ.
0: ඔය ගමන ගිහිල්ලා බෝඩරේ දහුවෙච්ච අය ඉන්නවා. බෝඩරේට යන්න බැරි වෙච්ච අයත් ඒ තරම්ම ඉන්නවා. මගදී මැරිච්ච මිනිස්සු ඕන් තරම් ඉන්නවා. අදරත් සමහර මිනිස්සු ඉන්නවා ඒ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යනවා කියලා ගෙදෙට්ට කියලා ගිය මාස ගානකට පස්සේ තාරංචියක් නැති. අපි දන්නෙත් නෑ මොනවා වුණාද කියලා. කවුරුත් කොහෙවත් රෙජිස්ටර් කරලා වීසා ගහගෙන
2: හරි
0: GPS සිස්ටම් ඇතුලේ යනවා නෙමෙයිනේ. ඒව ඔක්කොම ඕෆ් කරගෙන යන්නේ. මහා මොහොත මැද කුණාටු අහුවෙනවා. මහා මොහොත මැද මොහොත රෆ් වෙනවා. මේ ඒවට වරුත්තු දෙන මේ සද්දන්ත ගණේ නැව් නෙමෙයි මේ යන්නේ. මේ ලොකු බෝට්ටු යන්නේ. ඒ වරුත්තු දෙන්නේ නිකම් මේ මහා මොහොතට පොල්ලෙලි දැම්මා වගේ ඒවා.
2: ඕනේ.
0: ඒ රිස්ක් එක ඔබ අරන් යන්නේ. යනවට වඩා ෂුවර් එකක් තියෙනවා ඔබ යන්නේ නැහැ කියන එකට. එහෙ ගිහිල්ලා පැනලා ඉන්නවට වඩා ෂුවර් එකක් තියෙනවා ඔබ අහුවෙනවා කියන එක. ඒත් යනවනම් පුතා යන්න. මීට වඩා යන්න එපා කියන්න බෑ. කිව්වනා අහන එක අපිට මොකද කියන්නේ? උඩින් ගියත් එකයි බෝට්ටෙන් ඔස්ට්‍රේලියාවට ගියත් එකයි කියලා හිතාගෙන අපි අද සමුගන්නේ.
2: හරි.
0: දුකයි
2: ඇත්තටම.
0: දුක කතාගෙන කබට අමුත් අපි සමුගන්න. හරි. ඔයගොල්ලෝ බෝට්ටේ ගෝ දැක් කරගන්න.
2: එපා යන්න.
0: එපා කිව්වහමත් යන මිනිස්සුන්ට මම මේ කියන්නේ.
2: ඇත්තටම නේ.
0: අනේ මේ පගම උන්ට පිස්සු කියලා බෝට් වෙනා කියලා. ඒකයි මං කියන්නේ.
2: එනං අපි හෙට හම්බෙමු. හෙට ෆ්‍රයිඩේ බ්‍රෝ. හෙට ෆ්‍රයිඩේ.
0: යස්. ඒ දුකයි. කාම් වියදම් වැඩි වෙනවා හෙට.
2: සුබ දවසක්.
0: සුබ දවසක් මම ආරවින්ද.
2: මාෂාරියා.

0: ඩ්‍රයිව් එක පෙර ඩුවාක්සියා ලීටරකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: Apple මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක්. ආ තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි අර Hush 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකක් දානවා. පිස්සුනේ.
1: Hush 15 පිස්සුවක්ම තමයි.
3: Commercial bank නුඹේ ස්ථාවර තැන්පත් වලට වැඩිපොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
4: දිමොවිතින් අලුත් Tata Passenger Vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කුන්දේසි සහිතයි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line.
7: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ dealer වරුන්ගෙන්
8: 98.2 98.4

0: රයිනපුරා
1: උදේ 10 විනාඩි 18යි දැන්
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: Theatre Top Story.
1: මාදල් හිමියන්ගෙන් රජයට චෝදනා. මාදල් හිමියන්ගේ ගැටලුවලට රජය නිසි විසඳුමක් ලබා නොදීම හමුවේ මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා මාදල් හිමියන්ගේ සංගමය පවසනවා. මාදල් භාවිතයෙන් මුහුදු ජීවීන්ට සහ මුහුදු පැලෑටිවලට සිදුවන හානි පිළිබඳ සලකා නරා ආයතන මගින් නව විසඳුමක් ලබා දෙන බවට රජය පැවසුවද මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දී නොමැති බවයි එම සංගමයේ කම් දිල්රුක් ප්‍රනාන්දු පැවසුවේ. මෙම සතිය තුළ නිසි විසඳුමක් නොලැබුණහොත් එළමෙන සඳුදා දෙන දෙහිවර ජනතාව යළි විරෝධතාවක් ආරම්භ කරන බවයි ඔහු පැවසුවේ.
2: පරීක්ෂණය කරනත් මාස දෙකයි ඉතිපස්සෙත් මාස දෙක අදට මාස හතරක් අවසන් වෙලා තියෙනවා. තුරු නැගෙන රැකියාව පටන් අරගෙන තියෙනවා. තාම අසරණ තත්ත්වෙට මාදල් හිමිව පත් වෙලා තියෙනවා. ඉතින් ඒත්තරම මේ කර්මාන්තය දැන් මේ කරගෙන යන්න පුළුවන් රටට අවශ්‍ය පෝෂක සම්පත මාළු මිල ඉතාම ඉහළට නැගලා තියෙනවා. ඉතින් ඔබතුමා පාරිභෝගික ජනතාව මේ සම්බන්ධව දන්නවා ඇති. මාළු මිල කීයද සාලය සූර්යා ගෙනද ගත්තාම උපරිම මිලකට ගිහිල්ලා තියෙනවා. රුපියල් 201 රුපියල් 1400 සාලය සූර්යා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ මිලක් තියෙන්නේ. ඉතින් අපි දැන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපේ මේ මාස දෙක අවසන්
1: මැදපෙරදිග යුදමය වාතාවරණයට රාජතාන්ත්‍රික විසඳුමක් අවශ්‍ය බව එක්සුචෝතින්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් පවසනවා. සිය එක්ස් කිනමෝසේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ මැදපෙරදිග යුදමය තත්ත්වය තවත් උග්‍රවීමේ අවධානමක් පවතින බවයි. ඊට පෙර රාජතාන්ත්‍රික විසඳුමක් සඳහා සියලු පාර්ශ්ව කටයුතු කළ යුතු බවත් ඉන් බැලකී සිටීමට නිදහසට කරුණ නොතිබිය යුතු බවත් ඇන්ටෝනියෝ ගුටෙරස් පැවසුවා. ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඇමරිකානු මාධ්‍යම අනදෙන නිලධාරී බලකාය සඳහන් කළා. එම බලකාය පැවසුවේ ඉරානය පුරා සන්නිවේදන පද්ධති සහ ගුවන් ආරක්ෂක ස්ථාන ඉලක්ක කළ බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.4

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ்
1: අනුනවයේ සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amathanna 0111732000 NIPM the city university the place to be
3: දරුවෙකු ඉපදී පැය 24ක් ඇතුළත ලබා දෙන එන්නත මොකද්ද? 1 BCG 2 MMR
4: 1 BCG
5: 100% pocket money අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ පාදුක්කින් විහාරි හංසිකා
6: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
7: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න
8: සියත පොකට් මනි
9: හෙටත් උදේ 5යි කාලට සියතහන්න
10: අනුග්‍රහය
11: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න අදම 13.19ට කතා කරන්න ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
12: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ චල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන

0: රැපයර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රැපයර් කරලා දෙන්නේ
1: නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එකට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000.
0: රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
2: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19% කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
3: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න ලොව හොඳම කල්චර් ගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනා කිම්පිරියලේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7, 0.476, 0.700. මාධ්‍ය ශක්තිය, සියත TV, සියත FM, KISS FM.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
2: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වටවුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දුවක්. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
3: මතක් කරලා බලන්න ඔයාලට 97-98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97-98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒව අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
4: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට එන්නේ මතකයක් නෑ අපෝ.
3: ඒ කාලේදී ඔයාට මේ ඊ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙ නේ. ඒක සිහි කල්පනාවක් නෑ.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
6: සෙනසුරාද උදේ 8ට
7: අදහුණා හොර. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පෝස්ටර් අලවන්නේ නේද?
8: අනේ සර් පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
7: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
8: ආ මේක නම් ඉතින් මේ පෝස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
7: ඈ?

0: උදේ 11 විනාඩි 1යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: शशि के अभ्याचने वतट අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුව මහා තඩයට එරෙහිව ශෂි වීරමංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ වෙනිසුරු මංජුල තිලකරත්න සඳහන් කළේ විත්තිකාරියට එරෙහිව කොළඹ බහිස්රත් අධිකරණයේ විසින් දුන් තීන්දුව ස්ථිර කරන බවයි. එම චෝදනාවට වරදකරු කෙරුණු ශෂි වීරවංශ 2022 වසරේ කොළඹ බහිස්රත් අධිකරණයේ විසින් වසර දෙකක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයමක් නියම කර තිබුණා. එම දඬුවම් වලින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් කොළඹ මහාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කරනු ලැබුවා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා අෆ්ගනිස්තාන හා ඉන්දියාවේ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා. තරගයේ පැවැත්තෙන්නේ ඉන්දියාව සහ අෆ්ගනිස්තාන ඒ කණ්ඩායම් අතරයි. තරගයේ පළමු පන්දුවට පහර දෙන ඉන්දියාවේ කණ්ඩායම කඩුලු දෙකක් තැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 100ක්. වෛභව සූර්යවංශී ලකුණු 44ක් ලබා සිටියදී දැවී ගියා. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

අතේ මිටේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.

0: Anna da sudu kottigena e Disney.
1: Danin Anna. Sathi dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා.
7: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
11: 98.2 98.4

0: වෙතගෙනන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපාරටවල් 10කටත් යවන නිසයි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: 98.4 මෙගාවාට්ට සියතා FM.
1: උදේ 11:21 දැන් වෙලාව. ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකක් කොහරි පැත්තකට එනවා කියන්නේ මේ පැත්තේ අයට ගොඩාක් දේවල් ලේසි වෙනවා. පළවෙනි එක තමයි දැන් ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකෙන් අන්තිමටම ඕපන් කරපු අවුට්ලට් එක තමයි එයාලගේ කුරුණෑගල අවුට්ලට් එක. ඒකත් එක්ක දැන් ඔන්න කුරුණෑගල කට්ටියට ඉලකවර්ධන සෙලියුල් එකක් තියෙනවා. ඒත් එක්කම ඉලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකක් තියෙනවා. ඉලකවර්ධන සෙලියුල් එකට ගියොත් ඔබට ඔය ස්මාර්ට් ෆෝන්ස්, මොබයිල් ෆෝන්ස් ඔය හැම එකටම ඕන කරන දේවල් ටික ගන්න පුළුවන්. සහ හොඳම දේ තමයි එතනින් ස්මාර්ට් ෆෝන් එකක් ගන්නව නම් ඔබට ගෙවන්න ගන්න පුළුවන්. ඒකෙන ඔය ස්මාර්ට් ෆෝන්ස් වල අවශ්‍යතාවය ඔන්න තිලකවර්ධන සෙලියුල් එකත් එක්ක ඔබට සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකට ගියොත් ඔන්න ඔබට ගෙදර ජීවිතේ ලේසි කරගන්න ඕන කරන හැම දෙයක්ම එතනින් ගන්න පුළුවන්. නිකමට කියනවා ගාඩන් එකේ ඉඳන් බෙඩ්රූම් එකට එනකන් ඕන කරන හැම දෙයක්ම එතන තියෙනවා. ඔබට තෝරලා බේරලා තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකකට ගියොත් ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් දැන් ෂොප් එකකට යන්න ඕනේ නැහනේ. එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එක තියෙනවා. ඔබට එතනින් ෂොප් කරන්න පුළුවන්කම තියෙනවා. www.tilakawardena.com වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබට ෂොප් කරන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම WhatsApp message එකක් දාලා නම් දැන් තිලකවර්ධන එකත් එක්ක ඔබට ෂොප් කරන්න පුළුවන්කම තියෙනවා. මම නම් එක මතක් කරන්නම් ඔබට 0706056560 0706056560 තමයි නම් එක. පොඩි දෙයක් කරන්න තියෙන්නේ මුලින්ම යන්න ඕනේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට. එතනට ගිහිල්ලා ඔබ එතනින් කැමති අඳුමක් තෝරගන්න හරියද? ඊට පස්සේ ෆොටෝ එක save කරගන්න ෆෝන් එකට. අර කිව්ව නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ෆොටෝ එකයි ඒ අඳුමෙන් ඔබට ඕන කරන size එකයි කොච්චර අඳුම් ප්‍රමාණයක් ඔබට ඕනද? ඔබේ address එක. වැදගත්ම දේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් දෙන්න හරියද? සමහරලාට ඔය WhatsApp පාවිච්චි කරන නම්බර් එක ඔබේ normal calls ගත්තොත් වැඩ කරන්නේ නැහනේ. එකිනෙ වැඩ කරන ෆෝන් නම්බර් එකක් දෙන්න. ඊට පස්සේ ඔබට කෝල් එකක් දීලා කියයි මෙන්න මේ වෙලාවේදී ඔබේ ඕඩර් එක ගෙනත් දෙනවා කියලා. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකෙන් ඔබ ෂොප් කරනවා නම් ඔබ ඉන්නේ කොළඹ කිරිබත්ගොඩ අවට නම් ඔබ ඕඩර් එක දාලා පැය 3ක් ඇතුළත එයාලා ඔබට ඕඩර් එක ගෙනත් දෙනවා. එහෙම නැත්නම් ඔබ ලංකාවේ කොහේ හිටියත් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකෙන් ෂොප් කරන්න පුළුවන්කම දැන් ඔබට හදලා දීලා තියෙනවා.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: සෝඩියම් කියන එක අපේ ශරීර නිෂ්පාදනය කරන එක නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන්වල ලේවාය වල දාන්න ඕනේ නේද? අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතෙන් විතින් දැන් ලබාගත හැකි.
8: සුබ දවසක්
9: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තැගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: .4 මේ කමුවට සියත FM.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: විනිසුර වරුන්ගේ විශ්‍රාම වයස ගැන තීරණයක් ගෙන නැහැ රජයෙන් ප්‍රකාශයක්. පැය 24කදී ඩෙංගු රෝගීන් 701ම වයි. මාදල් දිවිවරයෙන් යලි විරෝධතාවයකට. එක්සත් ජාතීන්ගේ මහලේකම රාජතාන්ත්‍රික විසඳුමක් ඉල්ලයි.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්ව

0: ඔබත් ඒලෙවල් අවසන් ක්ලාසෙස් වෙක්ද NIBM the City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 1000 NIBM the City University the place to be
1: honor samaga 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011 22 200 Fitch rating A- LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි

0: දැන් වෙලාව තමල් 12 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස ගැන තීරණයක් ගෙන නැහැ රජයෙන් ප්‍රකාශයක්. පැය 24කදී ඩෙංගු රෝගීන් 701ම වයි. මාතල් දිවරින් ජලි විරෝධතාවයකට එක්සත් ජාතීන්ගේ මහලෙකම රාජතාන්ත්‍රික විසඳුමක් ඉල්ලයි.
0: දේශීය සියත, ලෝකල් නිවුස් ඔන් සියත.
1: රුපියල්ට සාපේක්ෂව අමරිකානු ඩොලරයක තව තුරටත් ඉහළ කොස් තිබෙනවා. මේ වන විට අමරිකානු ඩොලරේ විකුණුමකේ දැක්වෙන්නේ රුපියල් 337.82ක් ලෙසයි. ගැනුමකේ රුපියල් 327.67ක් ලෙස දැක්වෙනවා. මේ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අමරිකානු ඩොලර් 100 ඉක්මවා ගියහොත් ලබන ජූලි මාසයේ වන විට තවත් මිලියන 45ක ජනතාවකට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවන බව ලෝක ආහාර වැඩසටහන පවසනවා. එහි වැඩ බලන විධායක අධ්‍යක්ෂ කර්ල්ස් කව් සඳහන් කළේ ඉන්ධන මිල ඉහළයාම මේ වන විටත් ශ්‍රී ලංකාව, සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය වැනි රටවලට බලපෑම ඇති කර ඇති බවයි. පවතින වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගියා. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව මේ වන විට බැරලේක මිල ඉහළ කොස් ඇත්තේ අමරිකානු ඩොලර් 93.98ක් දක්වායි. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලේක මිල අමරිකානු ඩොලර් 91.015ක් ලෙස සටහන් වුණා. මේ අතර ලබන ඔක්තෝබර් මාසයේ සහ නොවැම්බර් මාසවලදී මෙරට ආර්ථිකයට පීඩනයක් එළවනු ඇති බව සබර්කමු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනිල් ශාන්ත පැවසුවා.
2: අපනයන ඉපරිම් වල සැලකිලි වර්ධනයක් වෙලා නැහැ. විශේෂයෙන් මම හිතනවා ඉදිරියේදී අපේ තේ අපනයන ආදායම බොහෝ විට අඩු වීමක් වෙන්නට පුළුවන්. මොකද හේතුව තේ සඳහා විශේෂම කුඩා තේ ඉඩම් හිමියන් එවැගේම අතු සමාගම් සඳහා මේ තේ සඳහා තියෙන පොහොර සැපයුම සපයා ගන්න බැරි තත්ත්වය නිසා තේ සැපයුම විශාල වශයෙන් 130 කින් විතර පහළ බහින්න ඉඩ තියෙනවා. එතකොට අපිට තේ අපනයනෙන් ලැබෙන ආදායමත් සැලකිලි මට්ටමින් අඩු වීමක් වුණත් අනිවාර්යයෙන්ම ඔක්තෝබර් නොවැම්බර් විතර වෙනකොට රටේ ආර්ථිකයට දැඩි පීඩනයක් ඇති වෙන බොහෝ විට ඉඩකඩ තියෙනවා.
1: මේ අතර සමෘද්ධි ව්‍යාපාරය විකිණීමේ කිසිදු සූදානමක් නොමැති බව ග්‍රාමීය සංවර්ධන, සමාජාරක්ෂණ සහ ප්‍රජා සවිපල කැන්වීමේ අමාත්‍ය උපාලි පන්නලගේ පවසනවා. ලක්ෂ 4ක ශ්‍රම හිඟයක් මෙරට තුල පවතින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුනෙති ප්‍රකාශ කළා.
3: පාවහන්, ලෙදර් ප්‍රොඩක්ට් ඉන්ඩස්ට්‍රි, ෆුඩ් ඇන්ඩ් ෆුඩ් බෙවරේජ් ඉන්ඩස්ට්‍රි සහ විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තවල තාක්ෂණයේ ඉහළම ඒගොල්ලෝ පාවිච්චි කරන ගණක තාක්ෂණය අර ගාමන්ට් සංකල්පය දැන් නැහැ. ඇත්තටම 80 දශකයේ ගාමන්ට් එකට යනවා කොහොම පස්සේ ඇති වෙන සංකල්පේ නැහැ. ආයතනවල ඊට වඩා දියුණු තාක්ෂණික මෙවලම් පාවිච්චි කරන වැඩ කරන හැට පහසුයි. හුඟක් කේවල් දීලත් මේ ශ්‍රමිකයෝ නැති ප්‍රශ්නේ පත් අතර තියෙනවා. අද ලක්ෂ 4ක 5ක ප්‍රයිවට් සෙක්ටර් එකේ ලොකු හිගයක් තියෙන මේ මොහොතේ ශ්‍රමිකයෝ නැහැ. ඒ වගේම උපාධිධාරීන්ගේ ඉඳලා හුඟක් දෙනෙක් රැකියාව විරහිතවත් ඉන්නවා. එතකොට මේ හිඩස කොහොමද අපි මම හිතන්නේ උපාධිධාරීන්ට අර සුදු කරපටි රස්සාම හොයන මානසිකත්ව වෙනුවට වැඩ කරමින් ඉගෙන ගන්න ඒ ක්‍රමයට යන්න ඕන.
1: අධිකරණවල පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ගන්නා පියවර කවරේදයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් විමසා සිටියා. ඒ පාර්ලිමේන්තුව අද රැස්ව අවස්ථාවේදී
4: දැන් අද වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දූර 8ක් හිස්ව තිබෙනවා. ඒ වගේම මහාධිකරණෙත් පුරප්පාඩු තියෙනවා. දැන් මේ පුරප්පාඩු මාස 6ක් විතර තිස්සේ පුරවන් නැතුව ඉතිහාසයේ කවදක්වත් නැති තරම් අධික ප්‍රමාදයක් තියෙනවා. මේ තත්ත්වය නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන නීතිඥවරුන්ගේ වෘත්තීය ජීවිතය පිළිබඳ ඒ ප්‍රගතිය ගැන ලොකු ගැටලුවක් මතුවලා තියෙනවා. ජාතික ප්‍රශ්නයක්. ගරු අධිකරණ ඇමතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ රජ්‍ය අධි නීතිඥවරුන්ගේ වෘත්තීය ප්‍රගතිය පිළිබඳ බලපාලා තිබෙන පොදුවේ රටේ යුක්තිය පසුදලීම පිළිබඳ ප්‍රමාදයට හේතු තිබෙන මේ පත්වීම් ඉක්මන් කිරීම සඳහා ඔබතුමා මැදිහත් වෙලා ගන්න පියවර මොනවාද?
1: අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඊට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසින්.
4: පාර්ලිමෙන්තු සභාවේ රීති අනුව අතුරු ප්‍රශ්න නැගිය හැක්කේ මූලික ප්‍රශ්නයෙන් පැනනගෙන දෙකට පමණයි. නමුත් ගිය අවස්ථාවේ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා හිතාමතාම මේ ආකාරයටම මාව ප්‍රශ්න කළා, අතුරු ප්‍රශ්නයක් ඇහුවා මූලික ප්‍රශ්නයෙන් පැන නොගෙනනගින. ඒ අවස්ථාවේ මම ඒකට උත්තර දුන්නේ නැහැ පාර්ලිමේන්තු රීති අනුව. කෙසේ වෙතත් අද මම මේකට උත්තරයක් දෙනවා. නමුත් ඔහු කරන්නේ වැරදි වැඩක් අපේ රීති අනුව. කෙසේ වෙතත් මම උත්තරයක් දෙන්නම්. අංක 1 නීතිපති දෙපාර්තමේන්තුවේ පමාවීම. ඒක නීතිපතිවරයාගේ වරද නිසා වෙන එකක් නෙමෙයි. ඔහුගේ සම්පත්වල තියෙන මානව සහ තාක්ෂණික සම්පත්වල තියෙන අවම්භාවය. දෙවෙනි කාරණාව ගරු නීතිපතිවරයා විසින් තව නීති නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා පවත්වනවා. ඒ අනුව ඔහුට අවශ්‍ය සියලුම සම්පත් අපි ලබා දෙන්න කටයුතු කරමු.
1: දැනට සේවයේ නියුත් වූ විනිසුරුවරුන්ගේ සේවා කාලය සැලසුමකින් තොරව දීර්ඝ කිරීම අධිකනීය ස්වාධීනත්වයට පටහැනි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.
5: දැනට සේවයේ නිරත විනිසුරුවන්ගේ සේවා කාලය සැලසුමකින් තොරව දීර්ඝ කිරීම විනිසුරුවන්ගේ ගෞරවයටද අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මහජන විශ්වාසයට අහිතකර බලපෑමක් එල්ල කළ හැකි බව ශ්‍රී ලංකා නීචිත්‍ය සංගමය විසින් ජනාධිපතිවරයා වෙත 2026/5/25 දිනැතිව දන්වා ඇති පසුබිමක් තුල ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ නිල ස්ථාවරයම සභාවට ඉදිරිපත් කරන්නේද? මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ සේවා කොමිෂන් සභාව, නීති ශාස්ත්‍රයේ වෙනත් වෘත්තිමය පාර්ශ්ව සමග විධිමත් උපදේශන ක්‍රියාවලියක් සිදු කර තිබේද?
1: ඊට පිළිතුරු ලබා දෙමින් අධික නමාත්‍ය හර්ෂණ නනා කරපවසුවේ විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයසෙහි හෙළ නැගවීම දීර්ඝ කිරීම සඳහා නිල වශයෙන් කැබිනට් අනුමැතියක් ගෙන නොමැති බවයි.
4: විනිසුරුවන්ගේ සහ අධිකරණ නිලධාරීන්ගේ සේවා කාලය විශ්‍රාමන වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එය තහවුරු කරමින් ඒ හොඳ පියවරක් බවටත් කරුණු ආණ්ඩුව වෙත ඉදිරිපත් වීම පවතිනවා. ඒ වගේම ගරු විපක්ෂ නායකතුමා කියපු ආකාරයට මේ හරහා යම් අයුක්තියක් අසාධාරණයක් යුක්තිශීලී කිරීමේ බාධාවක් අධිකරණයේ ස්වාධීනතාවට බාධාක් වෙයි කියලත් කරුණු දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරමින් සිටිනවා. ඒ සියලුම කරුණු අපි සලකා බලනවා. නමුත් මේ දක්වා නිල වශයෙන් මෙලෙස විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා කැබිනට් තීන්දුවක් අරගෙන නැහැ. එහෙම දීර්ඝ කරනවා නම් කොහොමද කරන්නේ? මොන ක්‍රමයක් කරද? ඒ කිසිවක් තීන්දුව කළා නැහැ. හැබැයි මේ වෙන විට වෘත්තිකයන් රාශියක් නොයෙකුත් කරුණු දක්වමින් ඉන්නේ. සමහර ඒවා සාධනීයයි, සමහර ඒවා දේශපාලනිකයි. නමුත් ඒ හැනදේම අපි සලකා බලනවා.
1: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්දස්සනායක
6: ලෝක ආහාර වැඩසටහනේ මේ අපි කියප එකක් නෙවෙයි, වෝල් ෆුඩ්. මොකද වෝල් ෆුඩ් කියන්නේ ඉතුරු ටික. ඒකෙන් කියලා දෙන්නේ මේ උපදේශක කෙනේ ළඟ ඉන්නවා මෙන්න මේ කියන්න ඕනවා. එතකොට ඒකෙන් කියලා දෙනවා 1.13 ලෝක ආහාර වැඩසටහනේ ඕගොල්ලෝ ආණ්ඩුව ගත්තට පස්සේ ආහාර ඉගේ 4.7ක ආහාර ඉගයක් තිබ්බ ලංකාවේ 4.7ක. ඒ අර 76 සාපේ කට්ටිය අපේ කාලේ නැතු ඕගොල්ලොන්ට මේක දාන්න බෑනේ හැම එකම. ඊට පස්සේ මේ ඊයේ පෙරේදා 1.3ක් ආයේ එකතු වෙලා අපි සෝමාලියාවයි අෆ්ගනිස්තානයේ අපි තුන තමයි දැන් ඉන්නේ කප් එකේ. ඒ නිසා ඕගොල්ලෝ ආවට පස්සේ දෙයියන්ගේ පිටයි ශ්‍රී ලංකාව සෝමාලියාව බඩට පත් වෙලා තියෙනවා.
1: මාතල් හිමියන්ගේ ගැටළු වලට රජයෙන් නිසි විසඳුමක් ලබා නොදීම හමුවේ මත්ස්‍ය මිල ඉහළකොස් ඇති බව සමස්ත ලංකා මාතල් හිමියන්ගේ සංගමය පවසනවා. මාතල් පැහැවිතෙන් මුහුදු ජීවිත සහ මුහුදු පළාටි වලට සිදුවන හානි පිළිබඳව සලකා නර ආයතනයේ මගින් නව විසඳුමක් ලබා දෙන බවට රජයේ පැවසුවද මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දී නොමැති බවයි එම සංගමේ ලේකම් දිල්රුක් ප්‍රනාන්දු පැවසුවේ.
7: පරීක්ෂණය කරනත් මාස දෙකයි, ඉතිපස්සෙත් මාස දෙකයි. අදට මාස 4ක් අවසන් වෙලා තියෙනවා. තුරු නැගෙනහිර රැකියාව පටන් අරගෙන තියෙනවා. තාම අසරණ තත්ත්වෙට මාදල් හිමියෝ පත් වෙලා තියෙනවා. ඉතින් ඒත්තරම මේ කර්මාන්තය දැන් මේ කරගෙන යන්න පුළුවන් රටට අවශ්‍ය පෝෂ්‍ය සම්පත මාළු මිල ඉතාම ඉහළට නැගලා තියෙනවා. ඉතින් ඔබතුමා පාරිභෝගික ජනතාව මේ සම්බන්ධව දන්නවා ඇති. මාළු මිල කීයද සාලය සූඩියා ගෙනලා ගත්තාම උපරිම මිලකට ගිහිල්ලා තියෙනවා. රුපියල් 200ක රුපියල් 1400 සාලය සූඩියා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ මිලක් තියෙන්නේ. ඉතින් අපි දැන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපේ මේ මාස දෙක අවසන්
1: නරායතනයේ ධීවර දෙපාර්තමේන්තුවේ ඇතුළු ආයතන කිහිපයක් එක්ව මාතල් කර්මාන්තයෙන් සිදුවන හානි පිළිබඳව පරීක්ෂණයක් සිදුකොට එම වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්නකමගේ සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ.
8: වින්චා ටක්‍රේ භාවිතා කිරීම පිළිබඳව පර්යේෂණයක් කිරීමට අදාළ ආයතනවලට අපි ගිහින් පැවරුවා. ඒ වගේම ධීවර දෙපාර්තමේන්තුව, නාර ආයතනය, වනජීවි දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කීපයකින් මේ පිළිබඳව දිගින් දිගටම පරීක්ෂණයක් කරලා දැන් මේ මොහොත වෙන විට වාර්තාව ජනාධිපතිතුමා වෙත බාර දීලා තියෙනවා. වාර්තාවේ ප්‍රතිඵලය අනුව ඉදිරි කටයුතු කරන්න අපි බැඳී ඉන්නවා. එකට අදාළ
1: සමාජ මාධ්‍ය භාවිතය සහ දුරකථන වැනි උපකරණ භාවිත කිරීම හේතුවෙන් දරුවන්ගේ මානසික ක්‍රියාකාරීත්වයට සිදුවන හානි පිළිබඳව සලකා බැලීමට විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශ මට්ටමින් ආරම්භ කර තිබෙනවා. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් සියත ප්‍රවෘත්ති වෙත අදහස් පළ කරමින් කියා සිටියේ ඩිජිටල් කටයුතු අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය එක්ව මෙම විශේෂ සාකච්ඡාව ආරම්භ කර ඇති බවයි. ඒවට කිහිපයකින් සමන්විත වනු ඇති. ඔන්ලයින් ක්‍රීඩා හේතුවෙන් දරුවන් සියදිවි හානි කර ගැනීම, අපචාර ක්‍රියාවන්ට යොමුවීම, සමාජ මාධ්‍යයන්හි සිදුවන හිංසනාදී කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවේදී දැඩි අවධානයට යොමු වූ බවයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය පැවසුවේ. රාකම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය මිරු චන්ද්‍රදාස පැවසුවේ දරුවන් අධ්‍යාපනයේ මෙන්ම සෞන්දර්ය කටයුතු වලට අවධානය යොමු කිරීමෙන් දුරකථනයට ඇබ්බැහිවීම අවම කරගත හැකි බවයි.
9: අපේ ලංකාවේ ළමා මනෝවෛද්‍ය සායනවල අපි නිතරම අධික ලෙස ස්මාර්ට්ෆෝන් දුරකථනයට ඇබ්බැහිවීම, සමාජ මාධ්‍ය වලට ඇබ්බැහිවීම, එවැනි කටයුතු නිසා අධ්‍යාපනයේ කඩාකප්පල් වීම, තමන්ගේ ක්‍රීඩා සෞන්දර්ය කටයුතු අතහැරලා ෆෝන් එකටම කාලය යොමු කරන දරු නිතරම බලනවා. ඒගොල්ල ගොඩක් වෙලාවට ස්මාර්ට්ෆෝන් එක නැති වුණාම ප්‍රචණ්ඩ වෙනවා, දුකටපත් වෙනවා, කනගාටුවටපත් වෙනවා, අම්මැලි ස්වභාවයෙන් වැඩ කරනවා. ඉතින් මෙවැනි යොවුන් මානසික තත්ත්වය අඩු කරගන්න නම් ස්මාර්ට්ෆෝන් දුරකථනයෙන් සමාජ මාධ්‍ය වලට යොමු වීම සීමා කිරීම සඳහා දරුවන්ට පුහුණුවක් ලබා දෙන්න ඕනේ.
1: මෙත්‍ර වයස අවුරුදු 16ට අඩු දරුවන් සහ යොවුන් වයේ පසුවන්නන් සඳහා සමාජ බාන්ධය භාවිතය තහනම් කිරීමට කැනඩා රජයේ නව පනතක් ඉදිරිපත් කර තිබෙනවා. එම පනත ඉදිරිපත් කර ඇත්තේ කැනඩා පාර්ලිමේන්තුවේ සංස්කෘතික අමාත්‍ය මාක් මිලර් විසින්. පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානු රජය මගින්ද වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරනු ලැබුවා. පැය 24කදී වාර්තා වී ඇති වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඒ ඩෙංගු රෝගීන් 742ක් වාර්තා වීමත් සමගයි. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපළන අධ්‍යක්ෂ කපිල කණංගර පැවසුවේ නිවාස පරීක්ෂා කිරීමේදී ඩෙංගු මතුරන් බොවන පරිශ්‍ර ලෙස හඳුනාගෙන නඩු පවර ඇති සංඛ්‍යාව 2401ක් බවයි.
10: මදුරුවන් බෝ වෙන කීටයන් ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා 5268ක් ඒ පරිශ්‍රවල. 3348කට රතු නිවේදන දීලා තියෙනවා. මේ රතු නිවේදන දීම තුළ ජනතාව එකට පෙළ ගැසෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද රතු නිවේදන කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා සතියක් ඇතුළත පිරිසුදු කිරීම. ඉතින් ඒකට ජනතාව උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
1: මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39108ක්. කුවේට්ටේ මත්ද්‍රව්‍ය චාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙක් ඇතුළු පුද්ගලින් හත්දෙනෙකු එරට ආරක්ෂකංශ විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ල පැවසුවේ ඉන්ටර්පෝල්හි සහාය ඇතිව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් ඇති බවයි. සැකකාර ශ්‍රී ලාංකිකයින් තිදෙනා මේ වන විට කුවේට්ටේ ආරක්ෂකංශ භාරය රඳවා සිටිනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ල පැවසුවේ කුවේට්ටේ ආරක්ෂකංශ සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලාංකිකයින් තුන්දෙනා පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගනිමින් සිටින බවයි. මේ අතර මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවීම සිදු කළ 7000කට වැඩි පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බහර නියුච්ච පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
11: අපි පැහැදිලිවම කියන බීලා එලවන්න එපා, විෂමද්‍රව්‍ය පාවිච්චි කරලා එලවන්න එපා. දැන් 7000කට කිට් වෙන්න අපි aran තියෙනවා. හරි, ගියවුරු සාපේක්ෂව ඒකිනුත් ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. මේ වෙනකොටත් අද වෙනකොටත් අපි දැන් තවත් බස් අත රියදුරු ඉස්සර කියන්නේ බස් අත රියදුරු දාදර දෙවි පිටයි ඔබ අතේ සියලුම ජීවිත කියලා තමයි බහන් නගින්නේ. අද එහෙම නෙමෙයි. අද සමහර ගොඩක් බොහෝ හොඳ රියදුරු මහතුන් ඉන්නවා. අද යන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා. දැනුත් මේ මොහොතෙත් අපි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහරගම ප්‍රදේශයේ ජාතික ප්‍රහණ වෛද්‍ය ආයතනයේ වෛද්‍ය කණ්ඩායම සමග ඒ කාර්ය මණ්ඩලය සමග මේ මොහොතේ පරීක්ෂා කරනවා.
1: අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරෙනු වසර දෙකක සිරදනුව මහා දඩේටෙරේව ශෂි විරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහදිකන විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කළේ විත්තිකාරයට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව ස්ථිර කරන බවයි. එම චෝදනාවට වරදකරු කෙරුණු ශශි වීරවංශ 2022 වසරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර දෙකක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබුණා. එම දඬුවම් වලින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඇවිසින් කොළඹ මහාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කරනු ලැබුවා. මැද පෙරදිග යුදමය වාතාවරණයට රාජතාන්ත්‍රික විසඳුමක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරස් පවසනවා. සීඑක්ස් ගිනුමෝස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ මැද පෙරදිග යුදමය තත්ත්වය තවත් උග්‍රවීමේ අවධානමක් පවතින බවයි. ඊට පෙර රාජතාන්ත්‍රික විසඳුමක් සඳහා සියලු පාර්ශ්ව කටයුතු කළ යුතු බවත් ඉන් වැලකී සිටීමට නිදහසට කරුණු නොතිබිය යුතු බවත් ඇන්ටෝනියෝ ගුටරස් පැවසුවා. ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් එල්ල කළ බව අමෙරිකානු මාධ්‍යම අණදෙන නිලධාරි බලකාය සඳහන් කළා. එම බලකාය පැවසුවේ ඉරානය පුරා සන්නිවේදන පද්ධති සහ ගුවන් ආරක්ෂක ස්ථාන ඉලක්ක කළ බවයි. මෙම ප්‍රහාර නතර කරන ලෙස ඉරානයේ ඉහළ නිලධාරීන් තමන්ගෙන් ඉල්ලා සිටි බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ. ඉරානයේ නව ගිවිසුමකට එළඹෙන්නේ නැතිනම් හෙට යලි ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවා සිටිනවා. පාපන්දු ලෝක කුසලානය හෙට ආරම්භ කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම්. වසර හතරකට වරක් පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය ජූලි මස 19 වනදා දක්වා පැවැත්වෙන්නේ ඇමරිකාව, මෙක්සිකෝව, කැනඩාව යන රටවල් කේන්ද්‍ර කරගනිමින්. රටවල් තුනක පාපන්දු ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දෙන පළමු අවස්ථාව මෙයයි. පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සමාරම්භක උත්සව තුනක් පැවැත්වීමටද අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පිවරගෙන තිබෙනවා. ඒ අනුව මෙක්සිකෝ දකුණු අප්‍රිකා ලෝක කුසලාන සමාරම්භක තරඟයට පෙර අද මෙක්සිකෝවේදී සමාරම්භක උළෙල පැවැත්වෙනු ඇති. ලෝක පාපන්දු කුසලානය වෙනුවෙන් මෙවර තරඟ වදින කණ්ඩායම් ගණන 48ක්. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස ගැන තීරණයක් ගෙන නැහැ රජයෙන් ප්‍රකාශයක්. පැය 24කදී ඩෙංගු රෝගීන් 700ක්ම වයි. මාතල් දෙහිවරේ යලි විරෝධතාවයකට එක්සත් ජාතීන්ගේ මහලේකම් රාජතාන්ත්‍රික විසඳුමක් ඉල්ලයි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේනෝ විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය පස්වරු 6:30ට. එතෙක් රැඳී සිටින අපගේ පැන් පැපොත් සමඟ.
12: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: sound. ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ලංකාවේ ප්‍රොඩියුස් කරපු සූර්යසුනඟ මූවි එක පහුගිය දා රිලීස් වුණා.
1: ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතුව ඇති. අක්කෙක් හරි නංගියෙක් හරි නැතුව ඇති. හැබැයි අම්මා කෙනෙක් ඉන්නවනේ.
2: මේ සුපර් ඇක්ෂන් මූවි එක ගැන අපි ඩිරෙක්ටර් ප්‍රියන්ත කොළඹගේගෙන් අහුවා.
0: කොහොමද ෆිල්ම් එකට හම්බෙන ෆීඩ්බැක් එක?
3: මගේ අත්වෙනි සිනමා නිර්මාණය හරියටම අපි ගිය සතියේ තමයි රිලීස් කළේ. පළවෙනි සතියේ පළවෙනි සෙන්සුරා තමයි අපිට කොළඹ PVR එකේ හවුස් හෝල් බෝඩ් එකට දාගන්න පුළුවන් වුණා. සහ ඊළඟ ඉරිදා අපි සිනමාට නතුනක අපිට දාගන්න පුළුවන් වුණා. මේ චිත්‍රපටියක් පහසුවෙන්ම දින 100 තනියි කියලා මට හිතෙනවා.
4: පිට හුස්ම ගන්නවට නැඩ කියනක වැඩගත් වෙන්නේ පිටත් මහත්යයි පිටත් මහත්යගේ පවුලයටයි මිසක්
2: අපි දන්න අය ෆිල්ම් එකේ වෙනස්ම විදිහකට දැක්කා.
3: දැන් ඉස්සරහ ගත්තොත් එහෙනම් ඉස්සරහ මේ චිත්‍රපටය අඳුරන්න බෑ. අතන මේ මෙතෙක් කරපු සියලුම චරිතවලට වැඩිය වෙනස්ම චරිතයක් තමයි මේ සූර්යසුනඟ චිත්‍රපටයේ ඉස්සරහ රඟපාන්නේ. ඒ වගේම අශාන්ඩයිස් ගත්තොත් එයාගේ සිනමා දිවියේ වෙනස්ම චරිතයක්. ඒ මොන සම්පූර්ණ වෙනස් කරලා තියෙනවා. මගේ මන්දාරයකට වැඩිය 500 කට වෙනසක් තේමී නියු කියනවා. සමහරවිට මේ අපිට ඉතාමත් ආකර්ෂණීය සිත හොඳ ඇක්ෂන් හීරෝ කෙනෙක් මේ චිත්‍රපටයෙන් අපි මේක අරහා එළියට දානවා.
0: ෆිල්ම් එක තාම බලපු නැති කෙනෙක් මොනවද කියන්න තියෙන්නේ?
3: Netflix බලන, Amazon බලන ප්‍රේක්ෂක හරියට ලංකාවේ දැන් ඉන්න. ඒ අයට ගොඩාක් ලං වෙන්න පුළුවන් චිත්‍රපටයක් තමයි සූර්යසුනඟ. ඉතින් ප්‍රේක්ෂකයන් ආරාධනා කරනවා ඇවිල්ලා චිත්‍රපටිය බලන්න සූර්යසුනඟ.
5: ඉතින් තමුසේ තීරණය කරනවා තමුසේ ගෙදර යන්නේ කෙලින් අතටද නැත්නම් හරස් අතටද කියලා.
0: Talk of the town.
6: Targeted Chhatrapati Shivaji Maharaj.
2: 2008 November 26 මුළු ලෝකෙම කම්පා කරපු මුම්බයි ටෙරරිස්ට් ඇටැක් එක ගොඩක් දෙනෙක්ට මතකයිනේ.
0: හැබැයි දැන් අපි කියන්න හදන්නේ එදා රෑම සිද්ධ වෙච්ච ගොඩක් දෙනෙක් නොදැක්ක කතාවක් ගැන.
2: ටෙරරිස්ට් ඇටැක් එකෙන් පස්සේ හොස්පිටල් එක ඇතුලේ ડોක්ටර්ස්ලා, නර්ස්ලා, ස්ටාෆ් එක සිය ගානක් ජීවිත බේරගන්න කරපු සටන තමයි
0: ಭಾರತ භාග්‍ය විධාතා මූවි එකෙන් අපිට පෙන්වන්නේ.
2: කංගනා රනෞත් තමයි ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක කරන්නේ.
0: Tamange baya amata කරලා අනිත් අයගේ ජීවිත බේරගත්ත මිනිස්සුන්ගේ මේ ට්‍රූ ස්ටෝරි එක ජුනි 12 වෙනිදා රිලීස් වෙනවා. Talk of the Town. 98.2
7: 98.4

0: ఉంటారు.
1: తిలకవర్ధన టెక్స్టైల్స్
2: ఫినిషింగ్ వహలక్లేస కలర్ అప్లో వెజబెనా
3: సిప్పెదగని కల్ భవతి అవలక్షణ నోవి ఓయత్ వాలెట వర్షివెన్న
4: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ප්‍රීමා ෂණික නූඩල්ස් ඉතිරි රුපියල් 85යි හොත්මලේ චෙඩා චීස් ඉතිරි රුපියල් 260යි මැලිබන් ක්‍රීම් ක්‍රැකර් බඩි ඉතිරි රුපියල් 70යි පැන්ඩා බේබි සබන් ආමන්ඩ් මිල්ක් සහ ඔලිව් ඉකෝ පැක් එක ඉතිරි රුපියල් 215යි කාගෙල් ෆුඩ් සිටි
5: ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amatanna 011732 NIBM the city university the place to be
6: honor samaga 5G revolution ekata ekatu wanna rupiyal 69999 sita powerful 5G phones hamotum ekak tiyenawa vegavat shaktimat idiri dawasata soodanam danma singahu balelat niyojitayan gen miladi ganna ඔනා ශ්‍රී ලංකාවේ 5G නායකයා
7: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
8: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
9: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න
10: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ බොරු තරන්නේ නැණි කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට් self start me
11: 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ ඕන් එන්ජින් අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ
12: රිපෙයාර් කියන්නේ සල්ලි මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ
11: නැහැ වැදගත්ම දේ ගන්න අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ වොරන්ටියට නම් ගන්නේ නෝ අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000 රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ 011-217000ට කෝල් එකක් ගහන්න ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි
13: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස
14: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසි. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දුවක්. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ අපි LTL ගැලනයිසර් මුළු රටම ගැලනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න 0771 4747 4747 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
3: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7 0.476 0.700. මාධ්‍ය ශක්තිය 100 TV 100 FM KISS FM.
4: මතක් කරලා බලන්න ඔයාලට 97-98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97-98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒව අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
5: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ.
4: ඔව් ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ. ඒක සිහි කල්පනාවක් නෑ.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
7: සෙනසුරාද උදේ 8ට
8: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
9: අනේ සර්, බස් හෝල් ටිකේ හැමදැනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
8: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
9: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්.
8: ඈ?
10: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
11: මැක්සියට
12: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: දැන් වෙලාව දවල් 1:02.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: पुलिसेन पानीविडाक හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 141,981ක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුඩ්ලර් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
2: හෙරොයින් වැටලීම් 65,000කින් කිලෝග්‍රෑම් හෙරොයින් කිලෝග්‍රෑම් 1,557ක් ඒ වගේම ග්‍රෑම් 63ක ප්‍රමාණයක් අතුරුණු ගන්නට ඒ වගේම අයිස් වැටලීම් 76,981කින් කිලෝග්‍රෑම් 2,096ක් අතුරුණු ගන්නට කොකේන් වැටලීම් 178කින් කිලෝග්‍රෑම් 288ක් තරඟුවට ගන්නට ඒ වගේම ගංජා වැටලීම් 45,000කින් කිලෝග්‍රෑම් 5,974ක් තරඟුවට අරගෙන මේ වැටලීම් ඉතාමත්ම ප්‍රශංසනීය ලෙස තීව්‍ර කරලා හුදෙක් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා.
1: දැන් විදෙස් පුවතක්. කුවේට් ගුවන් අවකාශය අලිවිවෘත කර තිබෙනවා. ඉරාන ප්‍රහාරවලින් පසු කුවේට් ගුවන් අවකාශයේ තාවකාලික වසතමා තිබුණේ අද පෙරවරුවේ සිටයි. ගුවන් අවකාශය විවෘත කළද පැය 24 පුරාම තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවයි කුවේට් රාජ්‍ය නිවේදනය කළේ. කුවේට් ජෝර්දානය සහ බහරේනේ අමරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් ඉරානය අදාළියොමද ප්‍රහාර එල්ල කර තිබුණා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.4 දිවයි

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඩොලර් ලක්ෂ 25 හැකර් වාර්තාව කරුණා කරලා මේ මොහොතේ සභාගත කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
2: මතක තියාගන්න ගරු විපක්ෂ නායකතුමා 27-2 යටතේ අතුරු ප්‍රශ්න නෑ.
3: IMF එක මෙයා මාසේ මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවා. මොකද තීන්දුව?
4: විදේශ ගෙන්න නැත්නම් මාලකට නිසන්නේ තේ පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: මම අභියෝග කරනවා ඕනෑම කෙනෙක්ට නැගිටලා මගේ තර්කය වැරදි කියලා කියන්න.
6: ඒකෙන්ද ඔබතුමාලා මෙතන ඇවිල්ලා නිකන් බොරුට කියවනව වෙනුවට මම හිතන්නේ විතරම මේ විවාද කිරීම පළක් නැති වෙලා තියෙනවා මේ විපක්ෂයත් එක්ක ඕන එක්ක ඇවිල්ලා කියලා යනවා.
3: බය නැතුව මේ ආණ්ඩුවේ විශ්ලේෂණය කරන්න පුරවැසි ඔබට ඒ සඳහා අයිතිය තියෙනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-7777.
10: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
11: පුතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන්, නැත්නම් පැනපන් මුහුදට.
12: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරුවට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
13: අයියා, මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
13: අයියා, මට මල් ගොඩාක් දීලා.
3: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
13: හච් 15 පිස්සුවක්ම තමයි.
14: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් Bad dignity.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා මේ පැයේ හිත කැමති නගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්
3: අලුත් වෙලා
9: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ.
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
0: අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ.
0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනප.

0: නියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය. ඔබත් ඒලවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Anshikin Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIBM, The City University, The Place to Be.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
3: 98.2 98.4

0: හවස දෙකයි වෙනාඩි තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: जनपद के निलधारी उपदेशक ඉදිරිය ඇතිවිය හැකි එල් නිනෝ තත්ත්වය 2016 2017 වර්ෂවල ඇතුළු තත්ත්වයට සමාන විය හැකි බව නිලධාරීන් දැනුම් දී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජල කළමනාකරණ සැලසුම් ඒ අනුව සකස ඇති බවයි නිලධාරීන් සඳහන් කළේ. සාකච්ඡා පැවැත්වුණේ එල් නිනෝ තත්ත්වයේ හමුවේ එල් විය හැකි බලපෑම සහ ඊට මුහුණ දීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා බැලීමේ අරමුණේ. ආහාර සුරක්ෂිතතාව පානීය ජලය සහ බලශක්ති ක්ෂේත්‍රයේ කෙරෙහි ඇති කරන බලපෑම සහ එම ක්ෂේත්‍ර කළමනාකරණය කර ගැනීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව සාකච්ඡා වුණා. ජලාශවල ජල ධාරිතා කෘෂි කර්මාන්තයේ පානීය ජලය සහ බලශක්ති ක්ෂේත්‍රයේ ඇතිවිය හැකි තෙරපුම කළමනාකරණය කර ගැනීමට ගත යුතු පියවරද සාකච්ඡා වූ කරුණු අතරට අය. මේ අතතේ 2026 වසරේ යලකන්නේ මාස එකහමාරකට පමණ පෙර ආරම්භ කිරීමට පියවරගෙන ඇති බවයි නිලධාරීන් කියා සිටියේ. ඉදිරි මාස කිහිපය තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු සහ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාමද අවධානය යොමු කරනු අතරට අයත්. විදුලි නිෂ්පාදනයේ මෙන්ම යලකන්නේ ඇතුළු කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපීම සහ පානීය ජල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

මෙයාව පොඩ්ඩක් වඩා ගන්න. මෝහිනී ආවා. සියත මෝහිනී. Hey, good afternoon. මොකද මෝහිනී කියලා කිව්වම හිනා වෙන්නේ? හා? ළමයා වඩා ගන්න කියලා කිව්වේ මේ පොඩි බෝනික් එක ගෙනාවා. අද ස්ටුඩියෝ එකට. හරි කැට අම්මගෙත් නේද අනේ? ඔබත් ඉතින් ওই පැත්තට වෙලා මේ වහන් ඉන්නවා නේද? ඕකේ. දැන් ඉඳන් ඉතින් පැය 3ක් එක දිගට අහන් ඉන්න ඕනේ. අතර මැද්දේදී මාව දාලා යන්න හිතන්නවත් එපා. පස්සෙන් එලෝගෙන එනවා හරිද? WhatsApp message එකක් දාන්න බබා. 0711982847ට හවස 5ට කලින් සින්දුවක් කිල්ල ගන්නව නම් මේක තමයි වෙලාව. සුදු කොච්චිගේ දවල් ෂෝ එක.

0: ඔබත් ඒලවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University The Place to Be.
1: Commercial Bank නුඹේ ස්ථාවර තැන්පතුවලට වැඩිපොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදමොබි ආයෝජනය ආරඹන්න.
2: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ස්ථාන.
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
5: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් බෙගාවට්ටම්. Fortune Sunflower Oil ඉතිරිය රුපියල් 525යි. Gold Supreme Chicken Sausages ඉතිරිය රුපියල් 260යි. වටවල තේ ඉතිරිය රුපියල් 310යි. Magic නුගා සහිත බටර් ස්කොච් ඉතිරිය රුපියල් 370යි. Kagels Foods
6: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV, Fridge, Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge laptop iphone නැතුළු තවත් තැගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි combank debit cards ගෙවන්න කෙවන්න දිනන්න
7: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම single හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා Yeah.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ் பிளாட்டினா 100 ஸ்டைலிஷ் பெண்மை மைலேஜ் ஜகை டெகம ஏகம ரைட் டெகே DRL ஹெட்லைட் ஆன்டி ஸ்கிட் பிரேக்கிங் சிஸ்டம் சஹ எலக்ட்ரானிக் ஃபியூல் இன்ஜெக்ஷன் தாட்சண்ய சமகி பிளாட்டினா 100 ஹெட் ஆஃப் வெட காரயா David Peters Motor Company Private Limited with the
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 201 ස්ථාවර තැන්පතු සඳහා 9.79 ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින්
2: දරුවෙකු ඉපදී පැය 24ක් ඇතුළත ලබා දෙන එන්නත මොකද්ද 1 BCG 2 MMR
3: 1 BCG
4: සියදස පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ පාදුක්කින් විහාරි හංසික
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
4: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න
6: සියත පොකට් මනි
4: හෙට උදේ 5යි කාලට සියතහන්න
7: අනුග්‍රහය
8: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න අදම 13.19 කතා කරන්න ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් PLC 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
9: 98.2 98.4

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: අමරිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.

ලෙට්ට නුගේ කොට සැනික් ස්නැක් බායකේ යස්සිරු මෙසේජ් එකක් දාලා තියෙනවා. මාව අහගෙන තමයිලු හැමදාම ඒගොල්ලෝ වැඩ කරන්නේ. එකතු කරගන්න කියලා තියෙනවා කුමාර අයියා, රුවන්, ආරුන්, දිනේෂ්, පාල, සීයා. ඇත්තටම සීයා කෙනෙක්ද? බොරු නේද? අහිංසකයාව නිකන් වයසට යවන්නනේ ට්‍රයි කරන්නේ. සීයා කෙනෙක් බලෙන් නේ, බලෙන් සීයා කෙනෙක් කරන්න හදන්නේ නේද? මේ ෆොටෝ එකේ ඉන්නේ කවුද? දෙන්නයි ඉන්නේ. කුමාරය, රුවන්, ආරුන්, දිනේෂ්, පාල, සීයා කියලා කිව්වම ඔයත් එක්ක හයක් ඉන්න ඕනේ. ඔය දෙන්නෙක්ගේ විතරක් ෆොටෝ එවුවාම හරි නෑනේ සුද්දා. ඉතුරු හතර දෙනාවත් ෆොටෝ එකට අරගෙන ලස්සන ෆොටෝ එකක් එවන්න බෑ?

අනිෂ්ක, ඔයාට පුදුම හදිස්සියක් තියෙන්නේ නේද නම කියව ගන්න? හැබැයි ඔයා හරිම ලකී හොඳේ. මොකද සමහර අය ඉන්නවා දෙකයි ගානට මෙසේජ් එකක් දැම්මහම මම ඒගොල්ලන්ට සින්දුවක් දෙන්නේ, ඒගොල්ලන්ගේ නම් ටික කියන්නේ තුනෙන් හතරෙන් පස්සේ. හැබැයි ඔයාට විනාඩි 10ක් 15ක් ඇතුළත චාන්ස් එක ලැබුණා. මොකද මගේ ඇහැ ගැටුණා ඔයාගේ මෙසේජ් එකේ. හායි මෝහිනී කියලා පටන් අරන් තියෙන්නේ නේද? කොහෙද ඉන්නේ? වැඩද? ඔය හිටියත් කමන්නේ, ආදරෙන් එකතු කර ගන්න. වැඩ කළාට කමන්නේ, මාව අහගෙන කරන්න ඕනේ. හරිද? දුම්බර ලාලි, ඔයයි වාගේ ලස්සන චූටි දෝණි, අයේ ශවත් එකතු කර ගන්න.

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරත්
1: තමයි මේක තමයි විස්තරේ දන්න ඕන පත්තරේ

0: අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට ඇද දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්නාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අමතන්න Prime Group 1322.
3: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එක නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111217000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
4: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි ඉක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කප්රුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනාගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනවලටත් වඩා ඉහලින් පොරොන්දු ඉටු කළ කප්රුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි.
5: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

මාත් මිසිස් පෙරේර කෙනෙක් වෙන්න හිතාගෙන හිටියේ. වැඩේ එක නූලෙන් දෙකෙන් මිස් වුණා. එනිසා මං තාම අත්තු කෝරලා. මම නෑනේ නේ. බලමු ඉතින් නේද? සමහර විට මේ වෙලාවේ මේ අහගෙන ඉන්න කවුරුම හරි කොළු පැන්ෂෙක්ගේ සර්නේම් එකක් මගේ නමේ අගට වැටේ. මොකද මං කියලානේ තියන්නේ. කවදාහරි මම කසාද බැන්දොත් බඳින්නේ මේ ප්‍රෝග්‍රෑම් එක අහන කෙනෙක්ම තමයි. හරිද? ඒ නිසා බලාපොරොත්තු අත්හැර නොගන්න. දිගටම තරඟ කරන්න. හරිද? දේශාන්, මොකද හදිස්සි? ඔයා කියලා තියෙනවා එක එක කතා ගොඩක් නේද? මගේ තියෙන කැටයන් නෑලු ඇම්බැක්කෙවත්. ඒක නම් ගොඩක් අය කියනවා. කොරියා සෙට් එක මේකතු කරගන්න කියලා තිනවා දේශාන්. හැමදාම නම කියන්න බෑලු. මතක තියාගන්නලු. හරි වැඩේ. ඔයා හැබැයි නම එවන් නැතුව ඉන්නකෝ දවසක. හරිද? එදාට තමයි ඔයාට තරු විසික් වෙන්නේ. මේ වට්සප් මෙසේජස් දාපු අයට ආදරෙන් මතක් කරන්නේ. ඔක්කොම මේ චූටි කටින් එපයි කියන්න. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න. මං දෙන්න සින්දුවක් නොදෙන්නේ. හැබැයි කියන්න පොඩ්ඩක් පරක්කු වෙයි. හරිද? ඉවසලා ඉන්න ඕනේ. සුපුන් ඔයත් ඇවිල්ලානේ. තරඟයක් නෑ මමනේ ඔයාගේ සිහින කුමාරයා කියලා.

0: Det är det.
1: මං ආස නෑ. සීන දැක දැක ඉන්න කොල්ලෙක්ව කූද්දල නැගිට්ටවන්න. හරිද? එනිසා ඔයාගේ සීනේ ඔයාට දකින්න ඉඩ දීලා මං කටපියා ගන්නවා.

ෆෝන් එක දීපන් ළමයෙකුට. අර ආන්ටි අර ලස්සන වචන වලින් බනින්නේ ෆෝන් එක දීපන් ළමයෙකුට කියලා. ඒ ඔයාට නේ මට වීඩියෝ එක මතක් වුණා මේ ඔයාගේ නම දැක්ක ගමන්. ඉතින් දුන්නත් ෆෝන් එක ළමයෙකුට. ඊට පස්සේ ආයේ ඔයා ගත්ත ෆෝන් එක අතට නේ මට මෙසේජ් එකක් දාන්න. කට්ටිය ගොඩක් ඉන්නවා කියලා තියෙනවා. ෆර්නැන්ඩෝ සර්, ඊළඟට උඩුගම සංජු, ඒ වගේම සම්පත් බ්‍රෝ. උස නිවාඩු ගියා කියලා තියෙන මොකද්ද? පැහැදිලි නෑ.

0: ප්‍රියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙන. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ. අපි LTL ගැලනයිසර් මුළු රටම ගැලනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.

0: commercial bank නුඹේ ස්ථාවර තැන්පත් වලට වැඩිපුරියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තැකි
1: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මන්
4: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: මතක් කරලා බලන්න ඔයාලට 97 98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97 98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒව අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
7: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ අපෝ.
6: ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ නේද? ඒක සිහි කල්පනාවක් නෑ.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
9: 98.4 මේකමුවට සියතා FM
2: විරාජ්. හලෝ, රොම්බැට් එකේ කොල්ලො සෙට් එක මහගෙන ඉන්නේ නේද? ඕකේ, මේ මෙඩ්ලි එක ඔගොල්ලොන්ට ඊළඟට සම්පත් මන මෙසේජ් එකක් දාලා තිබ්බා. ඒ වගේම PLJ හලෝ, ඔයාවත් එකතු කර ගන්නවා.

දේශාන් අහලා තියෙනවා එයාගේ සර්නේම් එක මගේ නමේ අගට දාගෙන කොරියාවෙන් ආස නැද්ද කියලා. ආසයි පැටියෝ. මොකද සර්නේම් එක දේශාන් මෙතන කෑ එවන්න බලන්න. සර්නේම් එක බලලා තමයි ඉතින් කැමැත්ත දෙන්නේ.

0: වෙලාව හවස තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඇතා ටොප් ස්ටෝරි
1: සලේගේ පෙත්සම කල්යයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම සඳහා නිකුත් කර ඇති රැඳවුම් නියෝගයේ බල රහිත කරන ලෙසලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සම ලබන ජූලි 10 වනදා දක්වා කල් තබා තිබෙනවා. ඒ වැඩි දුර කරුණු සලකා බැලීම වෙනුවෙන් පෙත්සම අද අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු රහතපේ සූරිය සහ ප්‍රියන්ත ප්‍රනන්ද යන විනිසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබුවා. පෙත්සම් කාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙකු සිරියාවට ගොස් ISIS සංවිධානයට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. මේ පිළිබඳව හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වන විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර ඇති බවයි ඔහු පැවසුවේ. නීතිඥවරයා කියන් සිටියේ මවනල ප්‍රදේශයේ බුදු පිළිම වලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී ඒ පසුපස විදේශීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක දෘෂ්ටිවාදයේ පවතින බවට තොරතුරු අනාවරණය වූ බවයි. එවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ශානි අබේසේකර ඒ පිළිබඳ නිසි විමර්ශන සිදු නොකළ බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ. පෙත්සමට අදාළ වැඩිදුර කරුණු දැක්වීම ජූලි මාස 10 වනදා දක්වා කල් තැබීමටද අභියාචනාධිකරණය තීන්දුව කළා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛ

හවස තුනයි වෙනඩි තල හයි වෙලාව. මේ කවද මගෙන් ඉල්ල තිබේ හනාගේ සින්දුවක්. කවරහරි ඉල්ල තිබ මට දැන් හදිස්සියට හොයාගන්න බෑ ඉල්ලපු එක්කෙන. තාන්න බලන්න මෙසේජ් එකක්. ඒ අතරේ ඒන්සිය කොලෝනියල් එකේ කොල්ල ටික අහගෙන ඉන්නවා කියලා නාමල්මට මෙසේජ් එකක් දාලා තියෙනවා. බණ්ඩාරගම තියෙන්නේ එකනේ ඒන්සි කොලෝනියල්. ආදරෙන් එකතු කරගන්නවා ඔයාලගේ සෙට් එකම ඊළඟට. කවුද මෙයා? මගේ සර්නේම් එකට ඔයා කැමති වෙයි. අද කොල්ලෝ හරියට සර්නේම් එවනවා මේ මගේ හිත ගන්න. ඇත්තටම මේ මම මේ නමත් පොඩ්ඩක් බලනවා. සර්නේම් එකත් කොහොමත් බලනවා. මට මේ යෝජනාවක් ආවා පහුගිය දවස්වල. අවුරුද්දක් විතර ඇති. අහගෙන දන්නේ නැහැ දැන් මේ වෙලාවේ. එයාගේ නම චමින්ද. මං ඉතින් එයාට බෑ කිව්වා නම චමින්ද නිසා. දැරණියගල චමින්ද, ඔයා අවුල් වෙන්න එපා හොඳේ. ඔයාට නෙමෙයි කිව්වේ. මට තියෙන්න ඕන නිකන් හොඳ ලස්සන නමක් රයන් වගේ. නැත්තං ෂෙහාන්, ෂිහාන්. එයා පොෂ් නමක් තියෙනවනම් මං කැමති. සර්නේම් එකත් ඒ වගේම ලස්සන වෙන්න ඕනේ. මේ මේ ළමයාගේ සර්නේම් එක කෝබලන් මං එවන්න කියලා කිව්වා. එවල නෑනේ. දමිත් නේද ඔයා? සර්නේම් එක මරාගෙන කන ගියලු. බෝ බයත් බෑ. අපි ඒක වෙනස් කරමු හොඳේ. ලස්සන සර්නේම් එකක් දාගමු. නැත්තම් ඔයා දාගන්නකෝ මගේ සර්නේම් එක. අතු කෝරල කියලා. හාද ෂාන්, හලෝ. ඔයාට අග්ගාර නම ෂාන් කියලා දැම්මා. ඔයා හිතුවා මම මේ ෂෙහාන් කියන නමට ආස වගේම ෂාන් කියන නමටත් ආසයි කියලා. ඔය ෂාන් කියන නම් තියන අය ඉන්නව නේද? ඒගොල්ලොන්ගේ නම් වලට ඉස්සරහින් මොකක් හරි තියෙනවා. එක්කෝ නිෂා වගේ එකක්. එතකොට නිශාන්ත අපිත් ඉන්න එක්කෙනෙක් හරිද? එමෙ නැත්තං ප්‍රියශාන්ත. ඒගොල්ලෝ ෂාන් කියලා තමයි නිකන් කෙටියෙන් නම කියන්නේ. තව ඉන්නවා. තව නම් මට උදාහරණ ගලාගෙන එනවා. සමහර නම් කියන්න බෑ. ප්‍රශ්න එතකොට. තව මගේ යාළුවෙක් ඉන්නවා. එයාත් ෂාන් කියලා කියන්නේ. එයාගේ නම ඉරෝෂාන්. දැන් ඔයා මොන ෂාන්ද? ආ, ඔයා දේශාන් නේද? කලින් කියන්න බෑනේ. සර්නේම් එක මොකද්ද කිව්වේ? ලස්සන සර්නේම් එකක් තියෙනවා කිව්වා හැබැයි. සියඹලා පිටිය. සර්නේම් වලින් නම් නේ ඔයයි මමයි මැච් වෙනවා. සියඹලා අතු. මම අතු කෝරලනේ. මරුවානේ. හරි ෂෝක් මේ කොල්ලෝ කෙල්ලෝ ටික. මාවත් හිනස්සනවා. ආදරේ. මං අද එක කිස් එකක්වත් දුන්නේ නැහැ නේ මම මේ කල්පනා කළේ. ඇත්තටම මේ මට අමතකුණා. කවුරුත් ඉල්ලලා තිබෙන්නේ නැද්ද කොහෙද දුම්මා එකක් දෙන්න කියලා? වත්තල එක්සිම් හවුස් එකේ කටිය තහගෙනලු ඉන්නේ රංජය ඉන්නවා, ඩිමෙල්, සුපුන්, ඒ වගේම ප්‍රදීප්. වැඩපලේ කටිය ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ලක්ෂිත තමයි මං හිතන්නේ මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට මේ කාලිකට පස්සේ මෙන්න මොරටුවේ නිරුෂාන්, සුනිල්, ඉෂාන්, මනෝජ් මෙසේජ් එකක් දාලා තියෙනවා. සෑහෙන කාලෙකින් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ආදර සැමරුම් සින්දුව දෙන්න පුළුවන්ද? මේ නම් මං හිතන්නේ දරණීගල චමින්ද වෙන්න ඕනේ. ඕ යස්, ඔයා ගානට චමින්ද කියලා කියනකොටම ආවනේ. කොහෙදෝ ඉඳන් ආදර සැමරුම්. ඒක තියෙනවා මේ AI වර්ෂන් එකක්. මට මතක විදිහට මම බලන්නම්. ඒක හොයාගන්න පුළුවන් වුණොත් මම අනිවාර්යෙන් දෙන්නම්. මොකද මේ ඔරිජිනල් සින්දුව පොඩ්ඩක් ක්වලිටි මදි. ගොඩාක් පරණ සින්දු අපිට ප්ලේ කරන්න බෑනේ. ඒ නිසා මම බලන්නම් AI වර්ෂන් එක හොයාගන්න. හරිද? තාම් බැරුණා
මට හනාගේ සින්දු ඉල්ලුවේ කවුද කියලා හොයාගන්න. කමන්නේ. ඉල්ලපු එක්කෙනා අහගෙන නෑත්තේ නේද? පස්සේ නම කියන්න. සින්දු අහන්නකෝ.

0: ශෂික, ඔයා ඉල්ලු එනේ හනාගේ සින්දුව දැන් දැක්කේ. ශෂික කියලා තියෙනවා මැණික, ඔයාගේ කටහඬ නම් පිස්සුවක්. මගේ යාළුවා වික්‍රමසිංහ පිස්සු වැටිලා ඉන්නේ ඔයාට කියලා තියෙනවා. අනේ
1: in my own space couldn't true
0: වික්‍රමසිංහ කියුවේ මොන මට වික්‍රමසිංහල කීප දෙනෙක් මතක්
1: වුණා.
0: මිකේ කියලා කියමු අපිනේ. එයාවත් ආදරෙන් එකතු කරගන්නවා. දැන් චූටි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ අපි ආයෙ සින්දුව අහමු. හවස 3:00 වෙනාඩි 21.

0: ආසම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, අයිෆෝන් ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ ෂොපින්, බිල් පේමන්ට්ස්, ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Anshikin Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIBM, The City University, The Place to Be.
3: Honor Samaga 5G Revolution Ekata Ekatuanna. Rupiyal 69,999 sita. Powerful 5G phones hamotum ekak tiyenawa. Vegavat shaktimat idiri dawasata soodanam. Danma Singahu Balela niyojitayan gen miladi ganna. ශ්‍රී ලංකාවේ 5G නායකයා
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
5: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo ඉලෙක්ට්‍රික් 3 රෝද රථය David Pieris E-Mobility වෙති 011-4700-750
6: යනවා හලෝ යන්න තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටලා එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නවා.
7: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: සුබ දවස.
9: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: ඇයි වැඩි වෙලා?
10: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
9: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.

0: ගීත දිවයින පුරා
1: මේ පැයි හිත කැමතිම ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
5: ෆෝන් එකේ බුද්ධික. හයි. ඔයා කියලා තිනවා සින්දු එපා. දිගටම කතා කර කර ඉන්නලු මට. එහෙම බෑනේ සුද්දා. ඔයා කැමති වුණාට මං කතා කර කර ඉන්නව අහන්න. එමෙ හැමෝම කැමති නේ. එම අකමැති කෙනෙක් කියන්නද? අපේ බොස්සා. එයා ආස්නේ මම වැඩි කතා කරනවට. එයා කියන්නේ සින්දු ප්ලේ කරන්න කියලා. එයා දන්නේ නැහැ නේ ඕගොල්ලෝ මෙහෙම කියනවා කියලා. මම ඇහෙන්නත් එක්ක කියන්නේ. පූල් එකේ බුද්ධිකත් එක්ක ඉන්නවද අලුත් යාළුවෙ? අලුතින් මාව අහන එක්කෙනෙක්. කෝසල මල්ලි. Hello.

0: හසල මල්ලී, ඔයාව කවුර කරලා ගන්න කියලා මට බුද්ධිකයිය කියලා තිබ්බා. මට ඉතින් ඔයාව කොර කරනවා නම් උම්ම එකක් දීලා තමයි ඉතින් පුළුවන්. තව එකක් දෙන්නද?
1: Yes.

හඳ ලංකාවේ තරුණි චුට්ටක් පරක් වුණා හොඳේ නම කියන්න සින්දුවක් දෙන්න මේ සින්දුවට ආව එකතු කරගන්න හෝමග මාන්ටි දයානි ඔයත් අහගෙන නේද ඔයවත් එකතු කරගන්නවා

අපේ හන්න රොෂාන් ප්‍රනාන්දුගේ සින්දුව. ආ නෑ නෑ, සඳුන් පෙරේරාගේ සින්දුව. මතේෂ, ආවත් එකතු කරගන්න.

0: දෙකුම්
1: ඩුබයි වල මංජුල හබීබි ඔයාටම සෙට් වෙන සින්දුවක් දුන්නේ හොඳේ ආතරෙන් එකතු කරගන්නවා එතකම චුටි බ්‍රේක් එකක් ගන්නවා ඊට පස්සේ ආයි සුපිරි සින්දු සෙට් එකක් අහමු ඔහොම මින්න බ්‍රේක් එකෙන් පස්සේ ආයි හම්බෙමු හවස 3:35

0: විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive.

0: Sieta FM.
1: Yeah, you already know who it is. We're taking it higher.
2: නමක යන්න දෙකෙක් ඉන්නවා. ඊයේ ඉඳන් මේ සින්දු ඉල්ලනවා. අද නම කියනවද? සින්දුවක් දුන්නානේ. ඉස්සල්ලා හබීබි සින්දුව යනකොට කොල්ල ඇවල තියනවා ඩෙසර්ට් එක යන ගමන් ඉන්නේ.

සිින්දුව ටයිටල් එක් හොම දන්නවා දෙයක් කියලතෙන්. මට ඕනෑ දෙයක් වෙච්චාවේ. අහස්ස කඩාගෙන වැටුනාවේ. මට නෙවෙයි යනේ වෙන ඕන දෙයක් හඩද. මේක නම් මාරම සිින්දුවනේ. සුපිරියටම මැච් අපිට.

0: Renacci.
1: Pradeep Kumar, hello. අද ඔයාගේ ජනම්දින් මුබාරක් එක කියලා මට මේ ඔයාගේ යාළුවට කියලා තියෙනවා. ඉතින් සුබම සුබ උපන්දිනයක් වේවා. ලොකු උම්ම එකක් ඔයාට දෙන්න කියලා තිබ්බ යාළුවා ටික. ඉෂ් කරලා ඉවර වෙලා.

අටම සිින්දු ටිකක් දෙනවා කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුදානේ? ආ, ඔගොල්ල ගැන කිව්වනේ මං. මට නිකන් අද නිකන් ෆ්‍රයිඩේ වගේ. මගේ අතින් ප්ලේ වෙන්නෙත් නිකන් ෆ්‍රයිඩේට සෙට් වෙන සිින්දු. කොහොමද මට මේ වෙලා තියෙන්නේ? අද තර්ස්ඩේ හොඳේ.

لپاسه مخونده مرسم هنگوم اوبای آدری دیمیتری می سیندو که انا ویاد دکیل حالا دینو آنو نو نو نو نو دیمیتری آگے گینولا می آٹا کیا انا නම කියන්නද කවුද කියලා එපානේ එයාගේ සුදු මැණිකට කියන්නේ චුටි බ්‍රේක් එක ගමු හවස 4ට ළඟයි තව තියෙන විනාඩි 10යි

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
3: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින්. ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited with
4: this වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.

0: කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
1: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 07.476.700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, කිස් FM.
2: මතක් කරලා බලන්න, ඔයාලට 97-98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97-98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. මේ අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
3: ඒ කාලේ නම් මම හරහට වඩන කාලේ. මට හින්දි මතකයක් නෑ.
2: ඔව්, ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවා හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ. ඒක හිම සිහි කල්පනාවක් නෑ.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
1: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
3: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියතෝ පොකට් මනි.
6: තාත්තා තමයි අපේ ජීවිතේ වීරයා.
7: අපචර ප්‍රින්සිපල් කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. බයි ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කැම දෙන්න පටන් ගත්තා.
6: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
7: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කැම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
6: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
7: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් අම්මයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
8: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් වට්ස්ඇප් කරන්න.
6: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
8: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
9: අවිසා වේලට 98.4 FM.
10: Hello, Chami. ඔයා සින්දුවක් මතක් කරලා කියන්නම් කිව්වා නේද? ඔයා කියන්න කලින් මම ඉස්සර වුණා. මන් දන්න ඔයා මේ සින්දුවට කැමතියි කියලා. ඔයා මට දවසක් කිව්වා. බලන්න මගේ මතකේ. අන්නේමයි සුදු කොච්චි හරිද? දෙයක් කිව්වොත් හිතේ තියාගෙන ඉන්නවා. මේ සින්දුව ඔයාට

අද චමිල ජීවන්තගේ බර්ඩේ. අද සෑහෙන බර්ඩ්ඩේස් තිබනේ. ඉතින් චමිල ජනම්දින් මුබාරක්. සුබම සුබ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සපිරි සුපිරිම එකක් වේවා. හරිද? මේ මැසේජ් එක දැම්මේ කවුද කියලා මම මේ කල්පනා කරන්නේ. කොමාරි චමිල ජීවන්තට අදට අවුරුදු 35යිලු. අසාද බැඳලද? 35 කියන්නේ බැඳලා ඇති නේද? හා කුමාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් යාළුවෝ සෙට් එකත් එක්ක අද හොඳට සෙලිබ්‍රේට් කරන්න.

0: හවස 4යි වෙනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: පලාත් තුනකට හෙට වැසි බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලට හෙට මිලිමීටර 75ක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල මාතර නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මිලිමීටර 75ක වැසි ඇතිවිය හැකි බවයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුර සහ උතුරු මැද පළාත්වලට පැයට කිලෝමීටර 40-50 අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටද පැයට කිලෝමීටර 40-50 අතර තද සුළං ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව පැවසුවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැයට කිලෝමීටර 30-40 අතර තද සුළං ඇතිවිය හැකි. දැන් ක්‍රීඩා පොතක්. බටහිරින්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට පැතුම් නිස්සංක, ලසිත් ක්‍රූස්පුල්ලේ, පවන් රත්නායක, කමිදු මෙන්ඩිස් අයත්, දසුන් ශානක, වනිදු හසරංග, මහේෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඉෂාන් මාලිංග හා දිල්ෂාන් මදුසංක කණ්ඩායමට ඇතුළත්. දෙරට අතර පළමු 20-20 තරගය හෙට පැවැත්වීමට නියමිතයි.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්ව

මන්දන්න අය කෙනෙක් ඉන්නවා. එයා ඔය තීක්ෂණගේ සින්දු ඒකට ආසයි. එයා හිතාගෙනදලා තියෙන්නේ හේනක ජීවත් වෙන කොල්ලෙක්ගේ කතාවක් තමයි ඒ සින්දුවෙන් කියන්නේ කියලා. එයාට ඇහෙන්නේ මං තාමත් මගේ තනි හේනේ කියනවා. චම්ස් හලෝ. ඔයත් ඒකට ආසයි කියලා මං අද නිදන්නේ. මාත් ආසයි ඇත්තටම. තීක්ෂණගේ සින්දු වලින් ඒ කාලේ ආපු ඒවා මරුනේ. ඔබ තරම් ඊළඟට බසා යන්නකෝ. තව තියෙනවා අමාවි ලස්සන සින්දු සෙට් එකක් තියෙනවා. සුදු රෝස මලත් පරිස්සමට තියාගෙන රොටක්ස් කම්පනි එකේ GE 29.80 මොනර කිරෙල්ලි එක්ක කළුතර බලා යන ගමන් අහගෙන ඉන්නේ කියලා රංග මෙසේජ් එකක් දාලා තියෙනවා. උම්ම එහෙම නැතෙයි කියලා අහලා තියෙනවා. ඕනද පරිස්සමෙන් යන්න ඕනේ.

නේද සින්දුටික? ගොඩාක් පැතිවලට වහිනවා කියලා මට මෙසේජස් ඇවිල්ලා තියෙනවා. ඉතින් වැස්ස වෙලාවේ මේ සින්දු සෙට් එක අහගෙන නේ සමහරු ඩ්‍රයිව් කරන්න ගමන් වෙන්න පුළුවන්, සමහරු ඔෆිස් එකේ අන්තිම පැය කීපය ගෙවනවා වෙන්න පුළුවන්, නැත්නම් ගෙදරට වෙලා හොඳ උණුත එකක් හදාගෙන බොන ගමන් වෙන්න පුළුවන්. ඉන්දි ඇත්ත එහෙමද? මට හිතෙනවා ආද ගෙදර කියලා නේද? ආදරෙන් එකතු කරගන්නවා ආනෑලු අදත් පාරේ නේද? කො ඉන්නවද ෂේරා බබා? නෂෝන් ඔක්කොමල්ලා ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. ඒක ෂේරාටයි.

දැන උන්නනම් විඳවන තරම් සමුගන්නේ නෑ මගේ රත්තරන්. ලස්සන වචනනේ මාරයි. ඊළඟට මේක හමු. සින්දුටික ලස්සනයි කියලා ගොඩාක් අය කියලා තියෙනවා. මමනේ ඉන්නේ ඉතින්. මම ඉන්නකොට කොහොමත් එහෙම තමයි. සින්දුටික ලස්සනයි.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා $25,000,000 හැකර් වාර්තාව කරුණාකරලා මේ මොහොතේ සභාගත කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
2: මතක තියාගන්න, විපක්ෂනායකතුමා 22 යටතේ අතුරු ප්‍රශ්න නෑ.
3: IMF එක මෙයා මාසේ මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවා. මොකද තීන්දුව?
4: විදේශක වෙන්නේ නැත්නම් මාලකට නිසන්නේ තේ පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: මම අභියෝග කරනවා ඕනෑම කෙනෙක්ට නැගිටලා මගේ තර්කය වැරදි කියලා කියන්න.
6: ඒකෙන්ද ඔබතුමාලා මෙතන ඇවිල්ලා නිකන් බොරුට කියවනව වෙනුවට මම හිතන්නේ මෙතන මේ විවාද කිරීම පළක් නැති වෙලා තියෙනවා. මේ විපක්ෂයත් එක්ක ඕන දෙයක් කියවිලා කියලා යනවා.
5: බය නැතුව මේ ආණ්ඩු විවේචනය කරන්න පුරවැසි ඔබට ඒ සඳහා අයිතිය තියෙනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
8: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
9: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
11: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
12: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
13: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492. 0718 132 77.
14: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114 700 550.
15: පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම.
16: ඔබ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
17: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
18: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and unshaking sampurna karanna aduma amathanna 0111 732 1000 NIPM the city university the place to be
19: shaktimat samagamaka buddhimat ayojanaya dina 200 ka sthavara tanpatu sadaha sir 9.79 ka asama samapoliyak lb sthavara tanpatu amathanna 0112 200 200 fitch rating a-lka outlook stable liyapadinchi mulle samagamaki
20: mokakkari ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
21: මොකක් හරි නෙවෙයි, ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
22: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රි රෝද රථය David Pieris Motor Company Private Limited within.
23: දරුවෙකු ඉපදී පැය 24ක් ඇතුළත ලබා දෙන එන්නත මොකද්ද? 1 BCG 2 MMR
24: 1 BCG.
25: සියතස පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ පාදුක්කින් විහාරි හංසිකා.
26: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
27: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152ට දැන්ම WhatsApp කරන්න.
28: සියත පොකට් මනි.
29: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
30: අනුග්‍රහය.
31: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජේෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25ක පොලියක් 11ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
0: මේ පැයේ හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: සමහර ආදර කතාවලනේ අවසානය ඕක තමයි. දෙන්න එක්කෙනෙක්ට නවතින්න ඕනෙ වෙනවා. එතකොට ඉතින් ගොඩාක් දුක් විඳින්නේ නවතින්න අකමැති කෙනා. ආදර රේඛා වගේ නේද? මට දමිත් ලස්සන කවියක් කියවලා තියෙනවා. අදාර සර්නේම් එක ගැන කතාවක් ගියානේ. මං කිව්වානේ ලස්සන සර්නේම් එකක් තියෙන කොල්ලෙක් තමයි මම බඳින්නේ කියලා. මේ ප්‍රෝග්‍රෑම් එක අහන ලස්සන සර්නේම් එකක් තියෙන කොල්ලෙක්. දමිත් එවලා මෙන්න මෙහෙම කවියක්. වාසගමට එපා නුඹේ සිත දෙන්න. පණ වගේ රකින්නම් ඔය ආදරෙ දෙන්න. හැමදාමත් ආදරයෙන් ළඟ ඉන්න. පුළුවන්නම් ආදරයෙන් ලං වෙන්න. ඌලලා
1: අබ් හැ ජුදායි කා මෞසම්.
0: Thank you දමිත්.
1: දුප්පල් කා මෙහමා
0: ආදරයෙන් ළඟලා ඉන්නේ.
1: කෑසේ නා ජායේ ගන්ධේරා.

වට්සප් චැට් කර කර ඉන්න කොල්ලො ගොඩ දෙනෙක් මට ඔය අන්තිම පේලි එවල තියෙනවා. ඔය දෑත මට දෙන්න මම ගන්නවා කියලා. හම්බෝ, ලොකු තරඟයක් වගේ නේද? ඉන්නකො මම ටක් ටික් ටුක් ගහලා කවහරි තෝරගන්න. හැබැයි දැම්ම නෙවෙයි, තව මාස කීපකින්. එතකං ඉවසීමෙන් ඉන්න ඕනේ. දැන් ගන්නවා චූටි බ්‍රේක් එකක්. තව විනාඩි 20යි තියෙන්නේ. ඒ විනාඩි 20ත් ලස්සන සින්තු ටිකක් අහමු. ඊට කලින් මේ බ්‍රේක් එක. හවස 4:00, විනාඩි 40.

0: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයිනපුර අපේට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: ඔබ මේක ප්ලේන් එක කියලා සැප ගන්න. මේව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
2: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරුවල් රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22.
4: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ප්‍රීමා ශනික නූඩල්ස් ඉතිරි රුපියල් 85යි. හොත්මලේ චෙඩා චීස් ඉතිරි රුපියල් 260යි. මැලිබන් ක්‍රීම් ක්‍රැකර් බඩි ඉතිරි රුපියල් 70යි. පැන්ඩා බේබි සබන් ආමන් මිල්ක් සහ ඔලිව් ඉකෝ පැක් එක ඉතිරි රුපියල් 215යි. කාගෙල් ෆුඩ් සිටි
5: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97. කොන්දේසි සහිතයි.
3: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු ලබ නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා
7: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
8: ජීවිතයම

0: කරන සංවර්ධන ලොතරැයි.
1: කමර්ෂල් බැංක නුබේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරම්භන්න.
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60,000ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එක නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2700 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
3: අනුවටයි 0.4 කලුතරට FM.

නැගුම් ඔයා නිසාම. නුවන් ගම්පහයිද මෙසේජ් එකක් දාලා තිබ්බා. ඊළඟට පෙට්ටෑල් ලංකාවේ කට්ටිය ඒගොල්ලෝ තහගෙන ඉන්නවා කියලා තියෙනවා. සාරංග, සෙනුරි, දිනුෂී ඔක්කොම අල්ලාගෙන ඉන්නවලු. ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට. පොඩි කාවත් ආදිතී අම්මට තෑන්ක් කරලා තියෙනවා. මෙච්චර ලස්සන සින්දු ටිකක් ප්ලේ කරලා සතුටින් තියෙනවට, කට්ටියව සතුටින් තියෙනවට තෑන්ක් කරලා තියෙනවා. අනේ ආදරේ.

0: සියද පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැළපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයිනපුර පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
8: කමර්ෂල් බැංකුවලින්

0: Platina 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samagin Platina 100 hada weda karya David Peters Motor Company Private Limited with it
1: taatta tamai ape jeevithe veeraya
2: පචිත ප්‍රින්සිපල් කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. බයි ස්කෝලේ ළමයි එන්නේ නැයි ස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
1: හැබැයි තාත්තා ආදරේ කලේ අපිට විතරක්ම නෙමෙයි.
2: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කලේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
1: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
2: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් අම්මයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද කියලා.
3: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
1: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
3: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
4: 98.2 98.4

0: පුරා
1: අන්තිමට දෙන්නේ මොන සින්දුවද කියලා සෑහෙන්න කල්පනා කළා. මොකද මෙච්චර වෙලා දීපු සින්දුත් එක්ක නේද? ආයෙත් අඩුවපාඩුවක් තියෙන්න බෑනේ. ඊට පස්සේ මං හිතාගත්තා මේ සින්දුව අන්තිමටම ප්ලේ කරනවා කියලා. WhatsApp messages ගොඩාක් ඇවිල්ලා තිබ්බා. අද වෙනදටත් වඩා වැඩි. ආදරෙන් එකතු කරගන්නවා අන්තිම සින්දුවට මහනුවර ජයනාත්. ඔයත් ඉඳලා නේ දැන් දැක්කේ.

නැත්තම් මං එනවා හෙටත් හවස දෙකට. යන කලින් අලවෝ මුල්ලේ රන්වින් එකේ කොල්ල ටික ඉතාලිය රාපඩා. ඊයේ පෙරේද මොකද උනේ ඔයාට? ආවේ නෑනේ, ලොකු කමනේ. හරි හරි, ආදරෙන් එකතු කරගන්නවා. එහෙනම් හෙට හම්බෙමු.

0: ප්‍රඥාවත් හවස 5යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
0: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: ගම්මන් පිල සාක්ෂි දේ. ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර අලවියෙන් රුපියල් මිලියන 20ක මුදලක් සාපරාධී විශ්වාසය කඩකළේ යයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන් පිලට එරෙහි නඩුව අද කොළඹ මහාධිකරණයේ හමුවේ විභාගයට ගත්තා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුදුරුගොඩි ඉදිරියේදී සාක්ෂි දුන් විත්තිකාර උදය ගම්මන් පිල සඳහන් කරේ ව්‍යාපාර කටයුතු සිදු කිරීමේදී ඕස්ට්‍රේලියා ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් හා තමන් අතර අමනාපකමක් ඇති වූ බවයි. දේශපාලන හේතුන් මත තමා සමග අමනාපයෙන් සිටි පාටලී චම්පික රණවක තමන්ට විරුද්ධව මෙම අසත්‍ය පැමිණිල්ල ගොනු කර ඇති බවයි ඔහු කියා සිටියි. උදය ගම්මන් පිලගේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කළ මහාධිකරණය විත්තිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සඳහා මෙම නඩුව ජූලි පළමුවනදා යළි කැඳවන ලෙස නියෝග කළා. දැන් විදෙස් පොතක්. අමරිකාව එල්ල කළ නීති විරෝධී සහ සාපරාධී ප්‍රහාර හෙලා දකින බව ඉරානය පවසනවා. සටන් විරාමයේ නිෂ්ඵල බවයි ඉරානය සඳහන් කළේ. එරට විදේශ මාත්‍යංශය පැවසුවේ අමරිකාවේ ප්‍රහාර ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බවයි. සිය රටට එරෙහි ආක්‍රමණශීලී ප්‍රහාර වැළැක්වීම සඳහා කටයුතු කරන බවයි ඉරානය කියා සිටියේ. ඉරානය සහ අමරිකාව නැවත සාකච්ඡා සඳහා එළඹිය යුතු බවට තුර්කිය සඳහන් කළා. සම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කරන පකිස්තානය සමග සමීපව කටයුතු කරන බවයි තුර්කිය සඳහන් කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30.
0: සියත ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්ව

0: Ladang.
1: ඇන්ජලා ඇන්ජලා
2: මොකද සැන්ඩි මෙතනේද්ද ඇන්ජලා ඇන්ජලා කියලා කෑ ගහන
1: ඇන්ජලා ගැන තමයි කතාවක් තියෙනවා කියන්න
2: හා
1: ඇන්ජලා ගැන කියන්න තියෙන කතාවක්
2: හවුඩි හවුඩි හවුඩි
1: ඒක තමද ගුණා
2: ඇන්ජලා
1: ඉතින් හවුඩි සැන්ඩි
2: හවුඩි හවුඩි හවුඩි කොචාලි
1: ඉන්නේ විතරව ගණන් ගන්න
2: ඒකනේ
1: හවුඩි හවුඩි
2: ඉස්සන මුල් කාලේ ගණන් ගත්තා
1: ඔව් පස්සේ පස්සේ උඩ තේරෙන්නේ නැති මෙතන ගණන් ගන්න ඕනේ කාවද ඒවනේකෙත්
2: එනාට ඉතින්
1: මුලින් ආවම හැම හාල් කැලලක්ම ගණන් ගන්නවා
2: පුරුද්ද
1: හරි ඊට පස්සේ ටික දවසක් ඉඳකොට හිටකොට තේරෙනවා මම ගණන් කරගෙන කිව්වේ වන්ද ඇවි
2: වැඩක් නැහැ
1: ඇති වැඩක් නැහැ මුන්ට වලිගි වරන්නේ මොකට ඉබම් එහෙම තේරෙන්න ගන්නවා
2: ඕකේ
1: ඒකද චාලිට ටික ටික
2: තෝරගෙන
1: යාට කියනවා මෙහෙමයි දැන් හෙට ඉඳන් ඔයා රස්සාවට එන්න පුළුවන්ද එන්න පුළුවන් ඔයාට දින යුනිෆෝම් එකක් අඳින්න හැබැයි ඔයා ඇඳගෙන ඇඳුම් ඇඳගෙන මේ රස්සාව කරන්න බෑ.
2: ඊට පස්සේ
1: ඔව් ප්‍රශ්නයක් නැහැ. මොකද්ද යුනිෆෝම් එක කිව්වම පොරට දෙනවා ඇඳුමක් ගෝරිල්ලෙක්ගේ ඇඳුමක්.
2: හා
1: හරි. ඒක ඇඳව ගෝරිල්ලෙක් වගේ.
2: ඔව්.
1: හරි මිනිහානෝ දැන් මේ ඇයි මම මේ ගෝරිල්ලෙක්ගේ ඇඳුමක් ඇඳගෙන මොකද්ද බට කරන්න තියෙන රස්සාව?
2: ඔව්.
1: කියලා හෝ මැනේජර් කියනවා මේ මොකද අමුදුවේ කරන්න දෙයක් නැහැ. තමුසේ තියෙන ඕක ඇඳගෙන ගෝරිල්ලා කූඩුවටලා ඉන්න
2: තියෙන. හා.
1: ඒ කියන්නේ අයිස ගෝරිල්ලා මලා.
2: එතකොට තව ගෝරිල්ලෙක් ඕනේ.
1: තව ගෝරිල්ලෙක් ඕනේ. තව ගෝරිල්ලෙක් ගේන්න තව කල් යනවා. මේ සත්තු අතරේන ගොඩාක් මිනිස්සු එන්නේ ওই ගෝරිල්ලාව බලන්න. තමුසේ තියෙන ඕක ඇඳගෙන ගෝරිල්ලා වගේ හැසිරෙන්න කූඩුවට වෙලා.
2: ආ.
1: එච්චරයි කරන්න තියෙන්නේ. කෑම බීම ඔක්කොම හම්බෙනවා. පඩිත් ගෙවනවා. තමුසේ ගෝරිල්ලා වගේ ඉන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ හා කියලා දැන් ඉන්නෝ මිනිස්සු එනවා බලන්න ගෝරිල්ලා පොඩ්ඩක් ගෝරිල්ලා කියන්නේ අපේ මේ තරුණ ඈ පොඩ්ඩක් නැගිටලා හෙට මෙහෙට ඇවිදලා අතපය වනලා ඌ වව් වව් වව් වව් වව් වව් වව්
2: කලපපොට ගහගෙන
1: පළමු අත්තා නෑ නෑ ඒකේදී
2: ඒක බිම බැඳලා කියන්නේ
1: ගෝරිල්ලා කියන්නේ නෑ කිව්වත් අවුවෙනවනේ ගෝරිල්ලෙක් නෙවෙයි කියලා. ඒ දේව කියන්නේ ඔය බිමට වඳිනවා පපුවට ගහ
2: ගන්නවා
1: කියලා කියනවා. තේරුණාද වාට?
2: තේරුණාද
1: වාට? පපුවට කියලා. එහෙම ඉන්නවා. ඉන්නවට මිනිස්සු අප්පුඩි ගහනවා, කෑම දානවා, ෆොටෝ ගහනවා, වීඩියෝ කරනවා.
2: පර්ෆෝමන්ස් හොඳයි.
1: පර්ෆෝමන්ස් හොඳයි. දැන් අපේ තරුණයාට ෆුල් චූන් නේ. දැන් තව ටිකක් වැඩ දානවා කියලා හිතාගෙන තරුණයා දුවනවා, උඩ පයින්නවා, අතුවල එල්ලෙනවා, ගස්වල අතුවල එල්ලිලා කැරකෙනවා. ඒව කැරකෙන්න ගිහලා අත්ත කඩාගෙන ගෝරිල්ලා දැන් වීසි වෙලා යනවා උඩින්. වීසි වෙලා ගිහලා වැටෙනවා දබස් ගාලා. සිංහයා ඉන්න කූඩුව දැන් මල හූනේ වයිහර දැන් තරුණයාට ඉන්නේ ගෝරිල්ලා වගේ ඇඳන් හිටියට දැන් මේකා සිංහයා ඉන්න කූඩුවට මුල්ලකට වෙලා ගුලි වෙලා බෙරියක් දෙන්න පටන් ගන්න සිංහයා මෙහෙම නැගිටලා බලලා දගඩස් බගඩස් ගාලා ගලක් උඩින් පැනලා ගෝරිල්ලා ගාවට ඇවිල්ලා ගෝරිල්ලා ලතෝරි දෙන
2: ළඟට එනවනේ
1: ඔව් ළඟට ඇවිල්ලා හෝ අත තියලා පපෝඩි කගහන්න පහරක මම මැනේජර් පරණ කතාවක් ඔයා ඔය දැන් අහලා වගේ බොරුවට ඉරා වෙන්න බෑ
2: මං අහලා තියෙනවා
1: කවුද ඔය කතාව අහන්නේ අපරාධයේ කතාව කියන්න ගිය වෙලාව සින්දුවක් දාන්න ඕනේ
2: ඔයාට සපෝට් කරන්නත් දෙමෙ දැන් මං හිනා වෙලා හිටියේ නැත්නම් අපරාධේ
1: නෑ නෑ අද සත්තු වත්ත ගැන
2: කතාව
1: zoo එක ගැන තමයි අද කතාව ඒකයි
2: මම ඕකේ ඕකේ
1: පටන් ගත්ත
2: ඒත් එක්කලම අපි FC ගැනත් කතා කරනවා හවස 6 හමාර වෙනකන් සත්තු වත්තේ තුරුතුරු දැනගන්න සවන් දෙන්න මේ ඔබ
1: ඈ ඇන්ඩිට ඇඳලා ඇවිල්ලා තියෙන්නේ වෙන සතෙක්ද?
2: මේ වාතරේ කරන ප්‍රෝග්‍රෑම් එක ලඩංගු.

0: හවස පහයි විනාඩි 17යි.
1: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
2: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ ෂොපින්, බිල් පේමන්ට්ස්, ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න දිනන්න.
4: අවසන් ක්ලාසස් වෙත NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000. NIBM, The City University, The Place to Be.

0: తిలక వర్ధన టెక్స్టైల్స్.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
2: අයියා මට මල් ගොඩාක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
3: ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
4: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
5: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. David Pierce Motor Company Private Limited within.
6: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය busy. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නෙති.
7: 98.2 98.4

0: පයිනපුරා මේ පැයි හිත කැමතින ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: 라당.
1: 마클로.
2: 에?
1: 댄 සත්තුවත් ගැන කියනවා කිව්වොත් කලින් එන්ජලා කියලා කෙනෙක් ගැන කිව්ව මොකද්ද දෙමල් පැටලිලා තියෙන්නේ?
2: ඔය අට මොකවද්ද පැටලෙන්නේ? වල පොනෝ පැටලෙනවා.
1: ඔය එහෙම එකක් ස්ක්‍රිප්ට් එකේ කිව්වේ නෑනේ දැන් මට අර එහෙම කියන්න කියලා.
2: මම කිව්වේ? ඔයා පැටලවන්න හරිලෙස්. දැන් ඔයා කල්පනා කරන්නේ මේ ඇන්ජලා කවුද කියලා නේද?
1: ඔව්.
2: රයිට්. ඇන්ජලා කියන්නේ ඇන්ජලා හිටියේ චීනේ.
1: චීනේට ගැලපෙන නමක් නෙවෙයි.
2: චීනේට ගැලපෙන නමක් නෙවෙයි. චීනේ සත්තුත්ක තමයි ඇන්ජලා හිටියේ. හරි. ඇන්ජලාගේ ඡායාරූපයක් වෛරල් වුණා එක කාලෙක මේ ඇවිල්ලා 2023.
1: ඇන්ජලා කියන්නේ
2: වලහෙක්. චීනේ සත්තුත්ක හිටපු එයා ඇවිල්ලා මාලයන් සන්බෑ කියන වර්ගයේ වලහෙක්. එයාගේ පින්තූරයක් ගියා නිකන් මිනිස්සෙක් වගේ කෙලින් අතර හිටගෙන අත උස්සලට ඡන්දි ඉල්ලන්න වගේ අතවනාගෙන ඉන්න පින්තූරයක්. ඒක හැමතැනම ජනප්‍රිය වුණා. සහ එක වෙලාවක මේ සත්වත්ත බලන්න ආපු මිනිස්සු කම්ප්ලේන් කරන්න පටන් ගත්තා. ඇන්ජලා කියන්නේ නම් වලහෙක් නෙවෙයි.
1: ෂුවර් එකටම
2: මේ නම් ෂුවර් එකටම අර ගෝරිල්ලට හදපු තරුණයා. එදා සිංහයට බය වෙලා කෑ ගැව්වට පස්සේ ආයි ගොරිල්ලාට ඇදගෙන ඉන්න බෑනේ. මේ කතා දෙකක් මම මේ පටලවන්න යන සිරා ගන්න එපා ඈ. මිනිස්සු හිතන්න පටන් ගත්තා මේ ඇන්ජලා කියන්නේ මිනිහෙක්. මිනිස්සෙක්ව අන්දලා
1: වලහෙක්ට
2: අපිව රවට්ටනවා. මේ සත්තුත්ෙන් මර්සියක් දාන්නේ කියලා හා හෝව පැතිරිලා ගියා. ඒ මදිවට ද සාමාන්‍යයෙන් මාලයන් සන්බයා කෙනෙක්ගේ උස මීටරයක් විතර වගේ තමයි
1: වෙන්නේ.
2: ඒ කියන්නේ අඩි 3ක්. සහ ඒ ආසන්න උස අඩි 3යි අඟල් 3-4ක් තමයි උස. අඩි 3යි අඟල් 3-4ක් උස මිනිහෙක් කියලා කියන්නේ ඒ බොහෝ දුරට ළමයෙක් වෙන්න පුළුවන්. එතකොට මේ සත්තුත් වලහෙක් වගේ අන්දලා මිනිස්සෙක්ව දාලා මිනිස්සු රවට්ටනවා මදිවට
1: ළමෙක්.
2: ඒ වැඩේට පාවිච්චි කරන්නේ ළමයෙක්ව. මේක චයිල්ඩ් ලේබර් කේස් එකක්. දැන් වැඩේ දැන් තව දරුණුයි ඈ. එන්නට දැන් මේ සත්තුත් අතර ලොකු විරෝධයක් එන ගන්නට වැඩේ යනවා. සත්තුත් කට්ටිය මොකද කළේ? ඒගොල්ලෝ ලියුමක් ගහලා එළියට දැම්මා. හරියට ඇන්ජලා ලියනවා වගේ මේ ලියුම. හරිද? ඇන්ජලා දැන් ඇන්ජලාගේ ලියු බෑ. මේ ඇන්ජලාගේ ලියුමේ තියෙනවා මේ ඕගොල්ලෝ ඇයි මෙහෙම කරන්නේ? ඕගොල්ලෝ මෙහෙ මාව මෙහෙම සැක කරන හින්දා ඊයේ මට සත්තුත්තේ ලොක්කා කතා කළා. කතා කරලා මට හොඳටම බැන්නා. ඔයා මොකද්ද මේ කම්මැලිකමට පැත්තකට වෙලා හැංගිලා ඉන්නවා මිනිහෙකුට වලහෙක් ඇදුමක් අද්දලා ඔයා වගේ රඟපාන්න කියලා? කියලා දැන් එහෙම මං එහෙම කළේ නෑ. මං හැමදාම ඔයාලා මාව බලන්න එනකොට හරි සතුටින් මං ඇවිල්ලා ඔයාලට අතවන්නලා යන්නේ. මං අහිංසක මාලයන් සන්බයා කෙනෙක්. මං එහෙම වංචාකාරයෙක් නෙවෙයි. අනේ මං ගැන එහෙම හිතන්න එපා කියලා ලියුමක් ප්‍රසිද්ධ කරනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් දවසකට ඒ සත්තුත් බලන්න එන සංඛ්‍යාව 20,000කින් විතර වැඩි වුණා කියලා තමයි කියන්නේ. කොහොම හරි ඇත්තටම ඇන්ජලා කියන්නේ ඇත්තටම ඇන්ජලා.
1: සතෙක්.
2: එයා ඇත්තටම
1: වලහෙක්
2: මාලයන් සන්බයා කෙනෙක්. එයා මුකුත් එහෙම ඒ සත්තුත් මුකුත් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් අරක කතාවක්නේ.
1: ඔව්.
2: සත්තුත් ගෝරිල්ලට අන්දලා මිනිහෙක්ව දාලා තියනවායි කියන එක ඒක කතන්දරයක්. ඒක ඇහුවම ඕන කෙනෙකුට තේරෙනවානේ.
1: කතන්දරයක් කියලා.
2: ඒක බොරු පජයක් කියලා ඒක. ඒ වුණාට වාට කියන්නේ ඒ වගේ ඇත්තටත් වෙලා තියෙනවා.
1: ඕනේ.
2: ඔව් දැන් මේ ඇන්ජලාගේ සිද්ධියේදී එහෙම එකක් වෙලා නැහැ. ඇන්ජලා ඇත්ත වලහෙක්. හැබැයි මම තව ටිකකින් කියන්නම්. ඇත්තටම zoo වලින් එහෙම මිනිස්සුන් අන්දන ප්‍රොජෙක්ට් කරලා තියෙනවා. ඇත්තටම zoo වල ඉන්න සමහර සත්තු මුළු zoo එකම අන්දන වැඩ කරලත්
1: තියෙනවා.
2: අහගෙන ඉන්නකෝ.

0: ලයිස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට ්‍රයිව් එක පෙරඩවාක්සියා ලීඩරකට කිලෝමිට විසිපාකට වැඩි දුරක් සමඟ මිලරුපියල් අසූ දෙලක්ෂ පනස් දහසකට තිවයින පුරාපේට යුනිමෝ එන්ටප්‍රයිසස් ප්‍රදර්ශනා ගරහරහා පෙර පැවති බිලටම ලබාගන්න.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය තින හාරසියක ජේෂ්ඨපුර වැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමේ
2: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
3: කොල්ල කෙල්ල

0: ग्लोटराइन मंडले है।
1: स्टाइलिश पेन माई माइलेज जगाई देखा मैं एक मराई देखे। इलेक्ट्रॉनिक फ्यूल इंजेक्शन ताक्षणिक समग्री। प्लैटिना 100 हेड ऑफ बेड कार या। डेविड पीरिस मोटर कंपनी प्राइवेट लिमिटेड
2: में। सहेली हैप्पीली की अन्नो को यार लगे कैशबैक का ताव। फैब्रिकेटर के कोटेशन ने का स्विस टेक के गड़ व्हाट्सएप करा।
3: मिलियन देखा हमारा दक्वा कैशबैक लबा गन्न उबे स्विस टेक एल्युमिनियम कोटेशन ने का बिंदुआई हत्ते हाय हत स्यासुआई हत दहात व्हाट्सएप करा
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි. සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22.
5: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.

0: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
2: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
3: මේ දෙකක් දාගෙන ඉන්නද?
4: ඇයි කන් දෙක පුරවල කන්නද?
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
4: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
3: නෑනේ අරේ වා
2: සින්දු සියතයා.
5: ගියත් සපයි දවලේ.
2: එකම ආටිස්ට්ගේ සින්දු

දශම දෙකෙන් 98.4 න් සියත දිවයිනපුරා

0: මකලෝ
1: ඕ
0: මට මගේ ජීවිතය වෙනස් කරගන්න ඕනේ. හැබැයි ඉක්මනට
1: ජීවිතේ වෙනස් කරගන්න.
0: වෙනස් මට දැන් මේ මේක ඇත්ති. මේ ජීවිතය.
1: ජීවිතේ මොකද කරගන්න ඕනේ? වෙනස් කරගන්න.
0: වෙනස් වෙනස්. නැති කරගන්න නෙවෙයි.
1: නැති කරගන්න නෙවෙයි.
0: නෑ නෑ. මට වෙනස් කරගන්න.
1: යාගෙන එනකොට මට බුදුම සතුටක් ආවේ. මං හිතුවා බකලෝ මට මගේ ජීවිතේ වැඩක් නැහැ. මට මේක නැති කරගන්න ඕනේ කියලා. මං උදව් කරන්න හැදුවේ ඩක්
0: ගාලා. නෑ නෑ. ඔයාට එච්චර ඉක්මනට සතුට වෙන්නේ මම ඉඳ තියන්නේ.
1: නෑ නෑ. එහෙම සතුටක් දෙන්නේ නෑ නේ මට.
0: අනේ බොරු. මං හින්ද සතුට නැද්ද ඔයාට?
1: ඔයා දන්නවනේ මං බොරු
0: බොරු කරන්නේ කියලා.
1: ඔයා හින්දා ඔයා හින්දා මං කොච්චර සතුටක් විඳිනවා වගේ පෙන්නනවද කියලා ඔයා දන්නවනේ.
0: අනේ මකලෝ. හරි අපි කතාවට එමු. මට ඕනේ මගේ ජීවිතේ වෙනස් කරගන්න.
1: ආයි ඒක නම් ටෝන් එක ඒ ටෝන් එක වරක මට ඕනේ මගේ ජීවිතේ නැති කරගන්න.
0: හැබැයි නැති කරගන්න නෙමෙයි වෙනස් කරගන්න.
1: ඔය කීර ටෝන් එකේ ජීවිතේ නැති කරගන්න කමයි මට.
0: හැබැයි මට පැයෙන් වෙනස් කරගන්න ඕන.
1: අමාර ඩිමාන්ඩ් නේද?
0: ඔව්.
1: වා මේ මෙහෙමද පැයෙන් වාගේ ජීවිතේ වෙනස් කරලා දෙන්න ඔය හිතුවද මං AFC එකගේ?
0: පැයක් කොච්චර වටිනවදනේ?
1: පැයෙන් ජීවිතේ වෙනස් කරගන්න ඕන නම් 13:20 එකට කතා කරන්න. ඔයා මේ ලාඩම් ගහලා ජීවිතේ වෙනස් කරගන්න අඩුව පැයකමාරක් කරන ප්‍රෝග්‍රෑම් එක පැයකමාරක් තියෙනවා. පැයෙන් නම් මොකුත්ම කරන්න බෑ මැඩම්.
0: ආ.
1: පැයකමාරක්වත් ඇරෝ.
0: පැයෙන් කරගන්න පුළුවන් විදිය තමයි AFC එකට කෝල් එකක් දීලා බලන එක. ඇත්තට මේ AFC එකෙන් ත්‍රිවිල් දෙනවා, බයික් දෙනවා.
1: නෑ නෑ නෑ නෑ. ඔන්න බොරු කියනවා.
0: මං කියනවා ත්‍රිවිල් එකක් හරි බයික් එකක් හරි ගන්න යනවනම් ලීසින් පහසුකම හදා ගන්න පුළුවන් AFC එකෙන්. ඒගොල්ලෝ පැයෙන් ලීසින් අනුමත කළා.

0: තැන් ලීසින් දෙනවා. ඒගොල්ල දෙන්න මෝට සයිකල් සහ
1: ඒක
0: තම කවුද හෙමකි විනේද චාල බකිවද චාලිහෙම නෑන ම ඔයාකිවෙද
1: නැහැද
0: ඔයාකිවට පාට හෙන්න අරිත්තක තව එකොල්ලු ලීසි එක දෙනවට අමතරව මෝට සයිකල් ලීසින් එකක් නංවා ගන්නේ හෙල්මට් හෙකුයි ජකට් හෙකුයි දෙනවා.
1: නොමිලේ
0: ඒක දෙනවා නොමිලේ ලීසින් එක වාට දෙන ඔයා ඉතින් කොයෙන් හරි ත්‍රීවිල්ලකයි මෝට සයිකලේ ගණ්ඩෝ
1: ලීසින් එක
0: ඒ ඉතින් අවුරුදු 30ක් විතර කාලයක් තිස්සේ ඉඳන් ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත නගා සිටුවන්න ඉතාම සුහදශීලී කාර්යක්ෂම සේවයක් සලසලා දීපු ආයතනයක්. තවදුරටත් ඒගොල්ලෝ ජනතාව එක්ක එහෙම නැත්නම් පාරිභෝගිකයෙක් එක්ක කොච්චර ළඟින් ඉන්නවද කියලා පෙන්නන වැඩක් තමයි මේ පැයෙන් ලීසින් එක හදලා දෙන වැඩේ.
1: තිරසාර මෝල්ලිකරණය තුළින් වඩාත් හිතකර ලවක්
0: ජීවිතය වෙනස් කරන පැයක්.

0: 라당.
1: 산디, 자리, 당가 라스트는 앞에 앉으라 지네.
2: 오케이, 오케이. 하리, 마 라스트.
1: 지네. 지네 사투 왔다 그러다 마 앞에 당면 나와 닿다. 안네. 내가 빌라메. 앞에 안네 메. 앞에 안네. 지나 프라시드.
2: 지나 마하 프라카레.
1: 네네네. 로카 프라시드 하게.
2: චීන ප්‍රසිද්ධ
1: පැන්ඩෙක් බලන්න තමයි අපි
2: අන්න පැන්ඩා
1: චීනෙනේ උඟ පැන්ඩෝ ඉන්නේ ඉතින් අපි යන්නේ මේ පැන්ඩෙක් බලන්න මේ පැන්ඩා චීන ප්‍රසිද්ධයි මොකද මේ පැන්ඩන්ගේ තියෙනවා පොඩි
2: පැන්ඩා ගතිය
1: ඕ පැන්ඩෝ නිකන් පැන්ඩෝ වගේනේ ඇවිද ගන්න බෑ පෙරලෙනවා කිසි වැඩක් පිළිවෙලකට කරගන්න බෑ කණ්ඩ දුන්නාම කෑම එක පේන්නේ
2: කියුට් ඒ උනාට
1: කෑම එක කටේව බණ්ඩෝනේ දැන් මේ පැන්ඩා සංරක්ෂණ වැඩසටහන් වල ඔයා දන්නවද මේ මිනිස්සු මාර මහන්සියක් ගන්න මේ
2: සංරක්ෂණය කරන්න
1: ඌට
2: ගානන්නේ
1: ඌට කිසිම උවමනාවක් නැහැ සංරක්ෂණය වෙන්නේ පැන්ඩාට කිසිම උවමනාවක් නැහැ ඔයා කියන්නේ මේ දැන් පැන්ඩා කියන සතා සාමාන්‍යයෙන් අවුරුද්දකට එක සැරයයි අවුරුද්දකට සැරයක් පැය 72ක වගේ පුංචි කාලයක් තියෙනවා පැන්ඩෙක් ගැබ් ගන්න පුළුවන්.
2: හහා.
1: පැන්ඩාවියන්ගේ. පැන්ඩාවියන්ගේ පැන්ඩාවියන් කියන්නේ බාලිකාවියන් වගේනේ.
2: පැන්ඩි.
1: පැන් නෑ පැන්ඩාවියන් ලස්සනයි. පැන්ඩාවියන්. පැන්ඩාවියන්ගේ සරු කාලය එන්නේ අවුරුද්දකටම පැය 72යි.
2: හා.
1: ඒ වෙලාවේ තමයි ඒ වෙලාවේ මේට් කළොත් තමයි අලුත් පැන්ඩෙක් උපදින්නේ.
2: හරි.
1: අනිත් පැත්තට ගත්තාම පැන්ඩු කියන සත්තු හරිම කම්මැලි මේට් කරන්න. හරිම කම්මැලි. උන්ට ඒකට
2: අයියෝ
1: ඒවත් කරන්න ඕනේ දප්පා වගේ තමයි උන් ඉන්නේ. මේ පැන්ඩා සංරක්ෂණ වැඩසටහන් වල කොටින්ම පැන්ඩන්ට වෙනත් පැන්ඩෝ මේට් කරන වීඩියෝස් පෙන්නනවා.
2: අනේ
1: උන්ට ආසාව ඇති කරවන්න. ඒ තරම් හරිම සංරක්ෂණය වෙන්න කිසි බූමනාවක් නැති
2: සත්තු
1: జాතියක් තමයි පැන්ඩා කියන්නේ. මේ එක සත්තුවත්තක චීනේ මේ චීන ප්‍රසිද්ධ පැන්ඩෙක් හිටියා එක කාලයක්. එයා හරි ඇක්ටිව්.
2: අනිත් පැන්ඩොත් එක්ක ගත්තාම
1: අනිත් පැන්ඩොත් එක්ක බැලුවාම හරි ඇක්ටිව්.
2: හා හා.
1: ඒ ඔක්කොම අතරේ එකම එක දවසක් එක දවසක මේ එකම එක දවසක් නෙවෙයි ඒ කියන්නේ වරින් වර මේ සූ එක බලන්න ගිය මිනිස්සුන්ට ඇහිලා තියෙනවා ඒවට සමහරු දැකලා තියෙනවා ඒ මොකක්ද වුනේ ඒ පැන්ඩා බිරුවද පැන්ඩා බිරුවද කියලා ඒතර අනිත්‍යම බල ට්‍රැක්ද පැන්ඩා බුරනවද පිස්සුද කියලා ඇහිච්ච කාටත් හිතා ගන්න බෑ ඇත්තට ඇහුණද
2: නැත්තම් නිකන් හිතේද
1: මගේ හිතලුවද්ද ඒවටත් බුරන වැහුනේ වෙන කොයි හරි වෙන කවුරු හරිද
2: වෙන බල්ලෙක්ද
1: වෙන බල්ලෙක්ද කියලා කාලයක් මේ සැකය තිබුණා පස්සේ අන්තිමට
2: සැකය
1: මේ සැකය දුරු වුණා නෙවෙයි ඒක එලිදරව් වුණා හරි මේ ඇත්තටම චීනේ ඉන්න චව් චව් කියන වර්ගේ බල්ලෙක්ව පැන්ඩෙක් වගේ පේන්ට් කරලා තමයි මේ සත්තුවත්තේ තියලා තිබිලා
2: තියෙන්නේ. අනේ.
1: ඒ සත්තුවත්තට පැන්ඩෙක් ඉඳලා නැහැ.
2: පැන්ඩා වගේ.
1: පැන්ඩා වගේ චව් චව් ඩොග් කෙනෙක්ව පේන්ට් කරලා තියෙන චව් චව් ඩොග් කෙනෙක් නිතර බුරන්නේත් නැහැ. රෑවෙලා හඳ පායන දවසක ගිහිල්ලා බලනකොට පැන්ඩා ඉන්නවලු අවෝ

0: නියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය. ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
2: කොමර්ෂල් බැංකුවෙන් ඔබේ

0: හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: Platina 100 stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින්. Platina 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited.

0: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක පෙර ඩුවා එක්සිය ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
3: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නෑ.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
5: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත pocket money.
7: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
8: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ. ස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
7: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
8: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝල් එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලෙන් ස්කෝලෙ බේරගත්තේ.
7: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
8: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙක හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
9: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711 982 984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
7: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
9: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
10: 98.2 98.4

0: අවසරයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: විමල්ගේ බිරිඳගේ දඬුවම ස්ථිර කෙරේ. සලේගේ පෙත්සම කල්යයි. විනිසුරු විශ්‍රාම වයස ගැන පාර්ලිමේන්තුවේ විවාද.
2: නීතිය උල්ලංඝනය කරන බැවින් මම මෙයට උත්තර දීමට බැඳී නැති බව සමාන් කරමින් ඉඳ ගන්නවා.
1: වසර 10කට පෙර ඇති වූ කාලගුණ විපර්යාසයක් යලි මෙරටට. පළමු 2020 සටනේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරේ.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: 라당.
1: 아니 밭 바우엘아래.
2: 밭 바우엘아.
1: 밭 바우엘 해면 인간이 하얀 느낌이었네.
2: 사우다.
1: 아 사두다에게 거해들방 하얀 낙딘.
2: 내 망게 맞잖아 맨다 꾸르히스.
1: 아우 해맞딘 너 사우다 사우다 와게 게나.
2: 사우다.
1: 해매요 하나 거닥뛰래 삼마떼. 삼마떼 길래게. 폴리스 이거
2: 사전 마떼.
1: 사전 마떼 길래 삼마떼 삼.
2: ஏட்டே
1: හයන්න මකලද
2: හයන්නක් මගේ තනේ මිනිස්සු
1: කියන්නේ මොනේ දවසක් තරා කාලෙක අපේ යාළුවෙක් ඇවිල්ලා කිව්වා මේ ඒ මාර වැඩේ ඈ තව හදෙක්ගේ නම කියලා ඒගොල්ලන්ගේ ගෙදෙට ඔරු පැනලා
2: ඔරු පැනලා පැන
1: ඇයි ගම් වතුර දෙන්න ගෙදෙට ඔරු පැනලා තියෙන
2: ඔරු
1: මේව තමාරු කියලාද ඒ වගේ පාත් පාත් පව් වෙලා පාත් පව් වෙලා මේක ඇවිල්ලා අපේ මේ ටෝක් සෙග්මන්ට් පා
2: පා
1: පාදේ දවි
2: පා ගන්නේ
1: පා තමා ගන්නේ අපි පා ගමු සේද
2: පා ගමු
1: පා ගමු බෑ මේක අමුතුම කතාවක්
2: රයිට්
1: සත්තුවත් එකෙන් ඇහෙන නියම රස කතාවක් මේක ෆුමන්චු
2: ෆුමන්චු
1: ෆුමන්චු කියන්නේ ඔරන් ඔටන් කෙනෙක්ගේ නමක්.
2: හහ්.
1: වටත් ලස්සරයි නම නේද?
2: අනේ මකලෝ මේ.
1: මං කියන ඔයා ඔරන් උටන් කෙනෙක් වගේ කියලා නෙවෙයි මං කියන්නේ.
2: මගේ නම සැන්ඩි. මගේ නම ඔරිජිනල් නමකුත්
1: තියෙනවා.
2: මට වෙන නම නේ.
1: ෆුමන්චු. හයි ෆුමන්චු.
2: හෑ.
1: කතාවටවත් එන්න. ෆුමන්චු.
2: හරි හරි.
1: I think ෆුමන්චු නේ. I think සැන්ඩි. දැන් මේ ෆුමන්චු.
2: ආ.
1: කියන ඔරන් උටන්. හරි. මෙයා හිටියේ ඔමහවල හෙන්රි ඩූලි කියන සත්තුවත් ඒකේ ඉඳලා මේ හරිම අමුතු දෙයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඔන්න එකපාරක් ෆුමන්චු පැනල යනවා එයාගේ කූඩුවෙන්.
2: ෆුමන්චු පැනල යනවා?
1: එයාගේ කූඩුවෙන් පැනල යනවා. සත්තුවත් කූඩුවෙන් පැනල යනවා. දැන් ඔන්න සත්තුවත්තේ වැඩ කරන කට්ටිය බලනවා ෆුමාන්චුගේ කූඩුව හිස්.
2: ෆුමාන්චු නෑ.
1: ෆුමාන්චු නෑ. දැන් මේ මිනිස්සු එහෙම දුවලා බලනකොට ඔන්න ෆුමාන්චු හම්බෙනවා කොහෙන් හරි සත්තුවත්ත කිට්ටුව එක්ක සත්තුවත්ත ඇතුළෙම කොහෙ හරි කාපාක් එකේ ඉන්නවා ෆුමාන්චු.
2: ඇවිද
1: ඇවිද ඉන්නවා. ඇවිද ඇවිද සත්තුවත්තේ නිකන් තියෙන ගහක නැගගෙන ඉන්නවා. එහෙම හම්බෙනවා. හම්බෙලා ගහලා ආයේ කූඩුවට දානවා. කූඩුවට දාලා ටික දවසකින් බලනකොට ආයි ෆුමාන්චු නෑ.
2: අනේ ෆුමන්චු
1: ආයි හොයනකොට මෙන්න මෙයා ආයි ඔය කොයි හරි ඉන්නවා. එහෙම හත් අට සැරයක් ෆුමන්චු කූඩුවෙන් පැනලා යනකොට යනකොට මේක වෙන්නේ කොහොමද කියලා හොයාගන්න දවසක් මේගොල්ලෝ
2: කැමරාවක් අටවලා
1: කැමරාට ඕගෙන රෑන් ඉදි මරාගෙන සේවකයෝ ඉඳලා ෆුමන්චු පැනලා යන්නේ කොහොමද කියලා හොයන බලනකොට ඔයා කිව්වට විශ්වාස කරන්න නැහැ සැන්ඩි කොහොමද කියලා මේ සතා පැනලා යන්නේ
2: කොහොමද මකලෝ
1: මේක කොහෙන් හරි හොයාගෙන හංගගෙන ඉන්නවා කම්බි කෑල්ල. මිනේ කූඩුව ඇතුලේ කොහෙද තැනක. ඒ කම්බි කෑල්ල අරන් ඇවිල්ලා ඉබ්බා මාරු කරන්න ඉබ්බට අර කම්බි කෑල්ල දාලා හරියට මිනිහේ කොරකමේ යනවා වාගේ ඉබ්බා හරිනවා කම්බි කෑල්ලේ.
2: ඇරලා ආයි වහනවත් දන්නේ
1: නැහැ. ඇරලා පොර යනවා. ආයි වහ වහ ඉන්න මෙහෙම මොකද? ඒතර අමාරුවක් නැහැ. ඔරංගොටන් යකාර කම්බි කෑල්ලෙන් ඉබ්බැරල කම්බි කෑල්ල කූඩුව ඇතුළට හික් කරලා දාලා ඔහේ යනවා එවිදි
2: මාර මොලයක් හිතෙන්නේ
1: නේද දන්නකෝ ඒ කියන්නේ දැන්
2: ඔය ඔරංගොටාලා වඳුරලා ඒ પરම්පරාවෙන් ඉතින් මිනිසුත් එන්නේ මකලෝ
1: ආයි කියන්නේ ඔරංගොටාලා වඳුරලා ෂා උතුම
2: භාෂාව
1: භාෂා ශක්්‍යතාවය තාලි අනේ අම්ම පප්
2: අර
1: ඔරන් අර ඔරන් ඔටන්ට පුළුවන් කම්බි කැල්ලෙන් ඉබ්බවරින් මේ වහද්දරාවට ඔරන් ඔටාලා වඳුරලා ක කියලා තමයි වචන කියන්න. ඒ මන් දන්නේ නැහැ බබ්බේ. අපි යන්න මේ තේරුම් ගන්න. අයියෝ.

0: ัง
1: මට බයයි මකලෝ.
2: ඇයි ඇයි වා බය වෙන්නේ? ඔහොම ගිහිල්ලා ගිහිල්ලා වට කතා කරන්න බැරුව යකි. මං ඇත්තටම කල්පනා කළේ බලහක්ක චාලි ඉතින් මේ චාලි චාලි චාලි මොකද කියන්නේ චාලිට චාන්ස් එකක් ආවොත් ඒ කියන්නේ බේරගන්න ඒ වටිනාකම අනුව රැකගන්න චාලි රැකගන්නේ
1: ඔරංගුටාන
2: කම්බියෙන් ඉබ්බ හරින ෆුමාන්චු නැමති ඔරංගුටාන්ද නැත්නම් මේ එකලක වචන දෙකක් කතා කරගන්න බැරි මේ එරන් කොටේද එරන් කොටේද ඔරංගුටාද කවද රැකගන්න චාලි චාලි නෝදර වලේ තියනවා
1: චාලි මුකුත් කියන්නේ
2: චාලි නෝදරට වලේ තියනවා චාලි මෙතනදි මුකුත් කියන්නේ සද්දරතු ඉන්නවා ඊළඟට වැඩේ කරන්න ඕනලාට ඔරංගුටාන් තමයි කියලා චාලි දන්න
1: හරි අපි FC ගැන කියනවද
2: කියන්න තු බෑනේ තින් නේද කිව්වරතයි මේ ක්ලයන්ට් තරහ වෙන්නේ නේද
1: මං හිතේ තවත් සතෙක් ගැන කියයි කියලා
2: ඔය දැන් එක සතෙක් ගැන
1: කිව්වනේ FC ගේ පැයින් ලිසින් වැඩේ ගැන අපි කතා කරමු සුහදශීලී කාර්යක්ෂම සේවාවක් FC එකට ගිහිල්ලා ඔයා පැයින් ලිසින් හදාගද්දි ඒගොල්ලෝ ළඟ තියෙනවා ඉතින් ළඟම තියෙන FC Alliance Finance ශාකාවකට යන්න ඔයාට බයික් එකක් ගන්නවා නම් ත්‍රිවිල් එකක් ගන්නවා නම් ලීසින් පහසුකම හදාගන්න හොඳම තැන තමයි Alliance Finance කියලා. කියන්නේ මොකද ඒගොල්ලෝ පැයින් ඔයාට ලීසින් අනුමත කරලා දෙනවා. වෙනද වගේ ඔයාට රස්තය අදු වෙවි, ડોකියුමන්ට්ස් හොය හොයා එහෙම කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. මේ කාලේ රන් හා සමානයි කියනවනේ. ඉතින් ඒ වගේ තමයි ඒගොල්ලෝ පැයින් ලීසින් අනුමත කරලා දෙනවා. අනිත් එක තමයි ඔයා බයික් එකකට ලීසින් අනුමත කරගන්න යනවා නම් FC එකට ඔයාට හම්බ වෙනවා හෙල්මට් එකකුයි ජැකට් එකකුයි නොමිලේ. මේ වාසි හැම එකක් එක්කම තමයි ඒගොල්ලෝ පැයනුත් ලීසින් අනුමත කරලා දෙන්නේ. 13:21 කතා කරලා තව විස්තර දැනගන්න.

0: ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV.
6: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine, multan ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
7: ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රියක පටන් ගන්න මට පුළුවන් වුණා.
8: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners. 0.7 1 2 3 4 7
9: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
10: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 7 8 7 වට්ස්ඇප් කරන්න.
11: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
12: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60,000ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනෙනු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.1 1 2 7 10 කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා මේ පැයි හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

0: Ladang.
1: Right, අද අපි මේ zoo ගැන කතා වුණේ නේ.
2: සත්තු අත්ත ගැන
1: තමයි කතා වුණේ. ඉතින් අපි වඳුරලා ගැන කතා වුණා. අපි
2: ඔරංගුටාල ගැන කතා වුණා.
1: එරන් කොටේ ගැන කතා වුණා. ඉතින් දේවල් කතා වුණා. මේ සමහරලාට සත්තු අත්ත වෙලා තියෙන අමුතුම කලබල, ඒ කියන්නේ මේ ඉතාම විෂසහිත
2: සර්පයෝ
1: එහෙම පැනලා ගිහිල්ලා කියලා, ඒ කියන්නේ සර්පයෝ කූඩුවෙන් ගිහිල්ලා කියලා. ඉතින් ඒක එනම ලෙඩක්නේ.
2: අම්මෝ.
1: තාම විෂගෝර සර්පයෝ පැනලා ගියාම එහෙම පැනලා ගිහිල්ලා මුළු ස්ටාෆ් එකම කලබල වෙලා සත්තු අත්ත ෂට් ඩවුන් කරලා, සත්තු අත්තට ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ව සත්තු අත්තෙන් ඉවැකුවේට් කරලා, අරේ මේ දඟල්ලා සත්තු අත්ත අවට පාරවල් වල පඳුරු අස්සේ කානු දිගේ ස්ටාෆ් එක දුවලා මේ සර්පය හොයලා ඔක්කොම කරලා බලනකොට සර්පයා ඒ කූඩුවේ හිටපු අවස්ථාවක් තියෙනවා. පැනලා ගිහින්නේ
2: ඌ හොයා ගන්න බැරුව
1: ඉඳලා එහෙම වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ ඔක්කොටම වැඩිය සහ මේ වෙනකන් අපි අද වැඩසටහනේ සත්තු අත්තවල් ගැන කියපු සියලු කතාවලට වැඩිය
2: හරි
1: රස කතාවක් තියෙනවා. රසම කතාවක්. මේක උනේ 2005.
2: 2005.
1: ලන්ඩන් වල සූ එක, ලන්ඩන් සූ එකේ තමයි මේ වැඩේ කළේ. ඒගොල්ලෝ හැදුවා එක්සිබිට් එකක්. ඒ කියන්නේ ඒව කිව්වම හරි නෑ වගේ හිතනවා නේද? ඒ කියන්නේ සත්තුවක් තියෙන හැම සතෙක්ම එක්සිබිට් එකක්.
2: ආ ඉතින් ඒක
1: කියලා තියෙන්නේ මේ බලන්නනේ.
2: ඒකනේ.
1: ඒක ප්‍රදර්ශන භාණ්ඩයක් හැටියට තමයි ඉන්නේ. ඒගොල්ලෝ දැන් අපිට කිව්වම හරි නෑ කියලා හිතනනේ. ඔන්න ඔය අදහස තමයි ඒගොල්ලෝ මේ වැඩේට පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ එක්සිබිට් එකක් හදනවා. ඒක හියුමන් එක්සිබිට් එකක්.
2: ඈ?
1: හියුමන් සෝන් කියලා එකක් හදනවා. ඒගොල්ලන්ගේ සූ එකේ තියා ලොකුවට කූඩුව හදලා මිනිස්සු කීප දෙනෙක් ගෙනියලා දාලා තියෙනවා ඒ කූඩුවල.
2: ඇත්ත මිනිස්සු ගෙවෙනවා ඇති ඒගොල්ලන්.
1: ඇත්ත මිනිස්සු කියන්නේ ඔයා වගේ අය. එඩ ලොකු වැඩක් ගන්න බැරි. ඔය වගේ වැඩක් තමයි ඉතින් ගත්තොත් කියලා හිතන කීප දෙනෙක් ගියා. හෙලා තලා කතා කිරීම හෙලා දකිනවා මේ
2: අවස්ථාවේ.
1: ඔයා මට තලා පෙලා කතා කරන්න ඕන. හෙලා දකිනවා මම
2: දවසක වාටත් ඒකම වෙනවා කියන එක අමතක කරන්න
1: එපා. අපි සැන්ඩිට නිසි ගරුත්වය ලබා දෙමින් සැන්ඩිය කූඩුව එළියට ගන්න. ලන්ඩන් සූ එකේ මිනිස්සු ටිකක් කූඩුවක දාලා තියලා තිබ්බ. ඒක ඇත්තටම ටිකක් එක්ස්පෙරිමෙන්ටල් වැඩක්. සත්තුවත්ත බලන්න සමහර මිනිස්සු ෂොක් වුණා කියලා කියනවා. සමහරු මෙහෙම බලාගෙන ඉඳලා අපිත් අර අනිත් කූඩුවල දාලා ඉන්න අනිත් වානර සත්වින් ප්‍රයිමේට්ස්ලා වඳුරු හොරිලා උගෝරිලෝ ඔරංගුටාලා වඳුරලා ඒ ඔක්කොම අපි එකයි නේද කියලා අනික් සත්තු ගැන ලොකු එම්පති එකක් සහකම්පනයක් ඇති වෙන්නත් ඒ එක්සිබිට් එක හේතු වුණා කියලා කියනවා. අනිත් පැත්තට සත්තු අත්ත කියන එක ඇතුලේ අපි කොයිතරම් සත්තුන්ගේ අයිතිවාසිකම් අහුරනවද, කොයිතරම් සත්තුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවද කියලා පොඩි ෂොක් එකක් හැමතැනම ඇති වුණා කියලත් කියනවා ඔය එක්ස්පෙරිමන්ට් එකේ. එහෙම හිතෙනවනේ ඇත්තටම. අපි දැන් හිතන්නකෝ, දැන් මම යනවා සත්තු අත්ත බලන්න. මම සත්තු අත්ත බලන්න යනකොට සැන්ඩි ඉන්නවා කූඩුවක දාලා බුකු බුකු.
2: නෑ බඩගිරි
1: මකලෝ බඩගිරි කොයි බඩගිරි කියකටද වඩින් කිඹුල බඩිස්සකක් දෙන්නකෝ මකලෝ. මාව ෂොක් වෙනවා නේද?
2: ඔයාන හිතඩින් අම්මෝ ලොකු දෙයක්.
1: ඔව් නෑ මම ෂොක් වෙන්නේ මෙහෙම දෙයියනේ. අපි මොන අසාධාරණයක්ද මේ සත්තුන්ට කරලා තියෙන්නේ? මේ සත්තු ඔක්කොම නිදාස් කරලා මේ හැම කූඩුවටම සැන්ඩි කෙනෙක් දාමු. එහෙම ඉදෙන්න
2: පුළුවන්. ඔයා මාරු සත්තු ටක් ගන්න යන්නේ.
1: අපි ඉතින් සතුටේ ඉන්න බෑ සැන්ඩි. මොන දේ සිද්ධ
2: වුණා? ඉතින් අර කතාව ෂොක් වුණා කියලා කියන කට්ටිය.
1: සමහරු ෂොක් වුණා.
2: හැබැයි ඉතින් ওই ෂොක් වුණාට පස්සේ වෙ මොකක් හරි වෙන දෙයක්
1: වුණා නේද? ෂොක් වුණාට
2: පස්සේ
1: ඒ හියුමන් එක්සිබිට් එක සත්තුත් එක්ක අයින් කරපු එක විතරයි. ඒක බොහොම කෙටි කාලයකට කරපු එක්ස්පෙරිමන්ටල් වැඩක්. කියන්නේ සමහරු ඒක මාක්කලා ඊටාම සෞන්දර්යාත්මක විදියකට පළවෙනි වතාවට අපි කියන්නේ වෙනදා අපි ඇවිල්ලා සත්තුවත් බලලා යනවා. අද පළවෙනි වතාවට සත්තුවත් අපි දිහා බලන් ඉන්නවා අපි දැක්කා කියලා කියන්නේ. කුඩු ඉන්න මිනිස්සුත් මිනිස්සු දිහා බලලා ඉන්නවනේ. මේ මිනිස්සු ඇවිල්ලා මේ අපි වන්න ආන් මිනිස්සු ඇවිල්ලා හොඳ නටලා හැම පෙන්නා. නැත්තම් සල්ලි අපිට ගන්නෑ. ඉතින් ඇත්තම මේ සත්තුවත් කියන්නේ
2: ඒ වගේ තැනක් ඇති.
1: ඒ වගේ තැනක් මෙහෙම සත්තු ගැන ඉගෙන ගන්න, සත්තු ගැන එක්ස්පෙරිමන්ට් කරන්න, සමහරලාට සත්තු සංරක්ෂණය කරන්න වගේ ප්‍රොජෙක්ට් වලදී zoo එක ඉතාම වැදගත්. ඒ වගේම වෙලාවකට මට හිතෙනවා අපි මොකද්ද මේ
2: සත්තුන්ට කරන්නේ?
1: කූඩුවල සත්තුන්ට කරන්නේකට වැඩිය මේ කූඩුවල දාලා ඉන්න සත්තු දිහා ගිහිල්ලා බලලා අපි ගන්න විනෝදය මොකද්ද? අපි ලබන තෘප්තිය මොකද්ද? ඒ කියන්නේ අපිට මාරයි සත්තු කූඩුවේ කියලාද අපි
2: සතුටු වෙන්නේ?
1: දැන් ඔයාව කූඩුවේ දාලා තිබ්බම මං ඇයි ඒක බලලා සතුටු වෙන්නේ?
2: ඔයා ඉතින් ඒක විතරක් නෙමෙයිනේ, කොච්චර දේවල් කරලා මට සතුටු වෙනවද?
1: ඔයාට හෙනයක් ගහුවත් මං සතුටු වෙනවා. ඒක වෙන මොකක්ද? සතුටු කර මං කියන්නේ වලට අපි දුක් වෙන්න ඕනේ.
2: හරි හරි බොරුවට අඳර නැතු ඉන්න.
1: සතුටුයි අය පැටලි ඉගෙනද?
2: අයනෝ.
1: පැටලෙද්ද කලි අපි
2: හෙට හම් වෙනවා.
1: මම්ම කලෝ අපි හෙටත් එනවා.
2: මම්ම සෑන්ඩි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: සලේගේ පෙත්සම කල්යයි බිරිඳගෙන් ශානිට ලිපියක්. විමල්ගේ බිරිඳගේ දඬුවම ස්ථිර කෙරේ. ජල සුරක්ෂිතතාවට සැලසුම් සකස් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්. අමරිකා ප්‍රහාරවලට ඉරානයෙන් ප්‍රතිචාර. පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උළෙල අද.
0: දේශීය සියත. Local news on theater.
1: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනති යටතේ රඳවා ගැනීම සඳහා නිකුත් කර ඇති රැඳවුම් නියෝග බල රහිත කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේ සලේ ඉදිරිපත් කළ පෙත්සම ලබන ජුලි දසවනදා දක්වා කල්තබා තිබෙනවා. ඒ වැඩිදුර කරුණු සලකා බැලීම වෙනුවෙන් පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන් තබිසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. පෙත්සම් කාර සුරේ සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු සිරියාවට ගොස් ISIS සංවිධානයට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි. මේ පිළිබඳ හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වන විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර ඇති බවයි ඔහු පැවසුවේ. නීතිඥවරයා කියා සිටියේ මාවනෙල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී ඒ පසුපස විදේශීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක දෘෂ්ටිවාදය පවතින බවට තොරතුරු අනාවරණ වූ බවයි. එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ශානි අබේසේකර ඒ පිළිබඳ නිසි විමර්ශන සිදු නොකළ බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ. 2016 වසරේ අප්‍රියල් මස 20 වනදා සිට 2019 වසරේ අප්‍රියල් මස 30 වනදා දක්වා කාල සීමාව තුළ සහරන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා 97ක් එවක පොලිස්පතිවරයා වෙත යොමු කර තිබුණා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක ඒ බව සඳහන්ව තිබූ බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ. ඔහු පැවසුවේ එවැනි අන්තවාදී ක්‍රියාකාරකම් වලට සහය දක්වන පුද්ගලයන් 129 දෙනෙකුගේ ලයිස්තුවක්ද ඉදිරිපත් කර තිබූ බවයි. මෙවැනි වාර්තා සම්බන්ධයෙන් එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ රවි සෙනවිරත්න නිසි විමර්ශන සිදු නොකළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා. ඔහු පෙන්වා දුන්නේ සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට ඉන්දිය බුද්ධිංශ විසින් 2019 වසරේ අප්‍රියල් මස 4 වනදා මෙරට බලධාරීන්ට දැනුම් දී තිබූ බවයි. එම කරුණු සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කර විමර්ශන සිදු කිරීමට වගඋත්තරකරුවන් කටයුතු නොකළ බවයි ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ. ඔහු පෙන්වා දුන්නේ එම ප්‍රහාරවලට සුරේ සලේ සම්බන්ධ වී ඇති බවට කිසිදු පරීක්ෂණයකින් හෝ පරීක්ෂණ කොමිසමකින් ඉදිරිපත් කළ වාර්තාවලින් අනාවරණ වී නොමැති බවයි. ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකර සහ රවි සෙනවිරත්නට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. මේ අතර පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට බාධා නොකරන ලෙස ඉල්ලා අද කටුවාපිටිය ප්‍රදේශයේදී විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ඒ ප්‍රහාරයේ වින්දිතයන් ඇතුළු පිරිසක් විසින්
2: සුරේ සලේ කියන කෙනාව අත්අඩංගුවට ගත්ත මීට මාස ගානකට ඉස්සෙල්ලානේ. දැන් මේ ගෝඨාභය මේ විදේශ ගත වෙන එක නවත්තන්න කියද්දි අරගොල්ලෝ ඔක්කොම මේ එයාලට නැති වුණාවා. සුරේ සලේ කන්නහැල්ලු, දැන් ලේ මොනාද වෙලාලු, අපේ අය ගැන කවුද මේ ලේ රත් වෙලා තියෙන අය කවුද හිතන්නේ?
3: උදේ ගම්මන්පල ඇමතුමාටත් වීරවන්ත ඇමතුමාට පුළුවන් මේ වගේ සත්‍යයග්‍රහණයක් මීගොම්ම තුල කරන්න කියලා පුළුවන් නම් ඇවිල්ලා. එහෙම ආවොත් ඓතිහාසික ඇල තමයි හැමිල්ටන් ඇල කියන්නේ. ඒ හරහා මූතරණකම්ම නාගෙන යන්න පුළුවන්.
2: දෙන්න වෙනුවෙන් අද මං ආවේ. මගේ නේදුව නැති වුණා, මගේ අනිද්දු අසනීපයි, මගේ අම්මා තාමත් ලෙඩෙක්. ඇයි දැන් මේ අවුරුදු 7ක් ගත්තේ මේ පාස්කු භාරේ නියුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න? අපිට නියුක්තිය සාධාරණ இல்லන්නේ.
1: මේ අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සුරේ සලේගේ සුවදුක් විමසීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ ලිපියක් යොමු කර තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙතයි. සුරේ සලේගේ සුවදුක් විමසීමට තමන්ට හා සිය පුත්‍රයාට හෝ දියණියට අවසර ලබා දෙන ලෙස ඇය ලිපියෙන් ඉල්ලීමක් කළා. තමන්ට නියම කළ වසර දෙකක සිරදරුවම හා දඩය ඉවත් කරන ලෙස ඉල්ලා විමල් වීරවංශගේ බිරිඳ වන රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්තිහිවත් ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනා පිත්සම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කළේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ස්ථිර කරන බවයි. ශෂී වීරවංශ වැරදිකාරිය බවට පත් වුණේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන්. ඇයට 2022 වසරේ මේ මස 27 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බරපතල වැඩ සහිත වසර දෙකක සිරදරුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කළා. එම දඩ මුදල නොගැවන්නේ නම් විත්තිකාරියට අමතරව මාස 6ක සිරදරුවමක් නියම කරන බවයි එම අධිකරණය නියෝග කළේ. එම සිරදරුවම සහ දඩ මුදල් වලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ශෂී වීරවංශ අභියාචනා පිත්සම කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න පැවසුවේ විත්තිකාරිය 1967 වසරේ පෙබරවාරි මස පළමුවනදා උපන් බව සඳහන් කරමින් ජාතික හැඳුනුම් පතක් ලබාගෙන ඇති බවයි. ඉන්පසුව 1971 වසරේ පෙබරවාරි මස 3 වනදා උපන් බව සඳහන් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවයි විනිසුරුවරයා පැවසුවේ. අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලෙස සැලකෙන්නේ සවද්‍ය තොරතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ලබාගත් විදේශ ගමන් බලපත්‍රයක්. 1967 වසරේ පෙබරවාරි මස පළමුවනදා උපත ලැබූ විත්තිකාරිය ඊට වසර 4කට පසුව ඉපදුණු බව සඳහන් කරමින් ආගමන හා විගමන පාලක වෙත ලබා දුන් විදේශ ගමන් බලපත්‍රය අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් බවයි විනිසුරුවරයා සඳහන් කළේ. ඔහු පැවසුවේ විත්තිකාරිය මෙම අවිධිමත් විදේශ ගමන් බලපත්‍රය උපයෝගී කරගනිමින් අවස්ථා කිහිපයකදී විදේශගත වී ඇති බවයි. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විත්තිකාරියට එරෙහිව ලබා දුන් තීන්දුව තහවුරු කරන බවත් විනිසුරුවරයා නියෝග කළා. මෙතර ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර අලවියෙන් රුපියල් මිලියන 20ක මුදලක් සාපරාදී විශ්වාසය කඩකළේ යයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහි නඩුව අද කොළඹ මහාධිකරණ හමුවේ විභාගයට ගත්තා. සාක්ෂි දුන් විත්තිකාර උදය ගම්මන්පිල සඳහන් කළේ ව්‍යාපාර කටයුතු සිදු කිරීමේදී ඔස්ට්‍රේලියා ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික් හා තමන් අතර අමනාපකමක් ඇති වූ බවයි. දේශපාලන හේතුන් මත තමා සමග අමනාපයෙන් සිටි පාටලී චම්පික රණවක තමන්ට

0: ආධිකරණෙත් පුරප්පාඩු තියෙනවා. දැන් මේ පුරප්පාඩු මාස 6ක් විතර තිස්සේ පුරවන්න නැතුව ඉතිහාසයේ කවදක්වත් නැති තරම් අධික ප්‍රමාදයක් තියෙනවා. අධිකරණ මැතිතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ රජ අධිනීතිඥවරුන්ගේ වෘත්තීය ප්‍රගතිය පිළිබඳ බලපාලා තිබෙන පොදුවේ රටේ යුක්තිය පසුදලීම පිළිබඳ ප්‍රමාදයට හේතු වෙලා තිබෙන මේ පත්වීම් ඉක්මන් කිරීම සඳහා ඔබතුමා මැදිහත් වෙලා ගන්න පියවර මොනවාද?
1: ස්ථාවර නියෝගවලට පටහැනි අතුරු ප්‍රශ්නයක් බැවින් ඊට පිළිතුරු ලබා දීම අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
2: පාර්ලිමේන්තු සභාවේ රීති අනුව අතුරු ප්‍රශ්න නැගිය හැක්කේ මූලික ප්‍රශ්නයෙන් පැනනගින දෙයකට පමණයි. නමුත් ගිය අවස්ථාවේ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා හිතාමතාම මේ ආකාරයටම මාව ප්‍රශ්න කළා, අතුරු ප්‍රශ්නයක් ඇහුවා, මූලික ප්‍රශ්නයෙන් පැන නොගෙන නැගින. ඔහු කරන්නේ වැරදි වැඩක් අපේ රීති අනුව.
1: කතානායක ජගත් වික්‍රමරත්නද පැහැදිලි කිරීමක් සිදු කළා.
3: ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමාගේ අවධානයට මම යොමු කරන්න කැමති 33.132 යටතේ එසේ වුවද අතුරු ප්‍රශ්න මගින් මූල් ප්‍රශ්නයේ ඇතුළත් නොවන කාරණා මතුකරන නොලැබිය යුතු අතර වාචික පිළිතුරකින් පැනනගෙන යම් කිසි කාරණාවක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්යසනා පමණක් භාවිතා විමසුම් ලැබිය යුත්තේ කියලා තියෙනවා. ඉතින් ඒතර දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ අහලා තියෙන වෙන කාරණා
1: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි.
4: ගරු කතානායකතුමා, දැන් ඔබතුමා 33 කියනවා 34 එක මම කියවන්නම්. ප්‍රශ්නේ නිසි ආරමුණ වේ යුත්තේ ප්‍රශ්නේ යොමු කරනු ලබන අමාත්‍යවරයාගේ විෂය දැනුමට ගෝචර කාරණා සම්බන්ධ තොරතුරු ලබා ගැනීම හෝ ඒ සම්බන්ධව පියවර ගන්නා ලෙස ඇයිද සිටිමේ. ඉතින් එතුමාගේ විශේෂ ගෝචර වෙන කාරණා ඇසීමේ අයිතිය 34 කියනවා 34
3: එක. ඒ අතුරු ප්‍රශ්න නෙවෙයි ගරු මන්ත්‍රීතුමා, ඒ ප්‍රශ්නය ඔබතුමාට ඒක තේරෙන්නේ නැහැ.
1: ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු වරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කළා.
5: අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් රට තුළ බරපතල සංවාදයක් මතුව තිබෙනවා. එබැවින් ජාතික වැදගත්කමකින් යුතු මෙම කාරණය සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම සඳහා රජය විසින් යෝජනාවක් හෝ නීති සංශෝධනයක් ගෙන කටයුතු කරමින් සිටින්නේද?
1: අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ විනිසුරු වරුන්ගේ විශ්‍රාමයාමේ වයස සම්බන්ධයෙන් මෙතෙක් නිල තීරණයක් ගෙන නොමැති බවයි.
2: විනිසුරුවන්ගේ සහ අධිකරණ නිලධාරීන්ගේ සේවා කාලය විශ්‍රාමයන වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එය තහවුරු කරමින් ඒ හොඳ පියවරක් බවටත් කරුණු ආණ්ඩුව වෙත ඉදිරිපත් වීම පවතිනවා. ඒ වගේම ගරු විපක්ෂ නායකතුමා කියපු ආකාරයට මේ හරහා යම් අයුක්තියක් අසාධාරණයක් යුක්තිෂ්ඨ කිරීමේ බාධාවක් අධිකරණයේ ස්වාධීනතාවට බාධාක් වෙයි කියලා කරුණු දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරමින් සිටිනවා. ඒ සියලුම අපි සලකා බලනවා. නමුත් මේ දක්වා නිල වශයෙන් මෙලෙස විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා කැබිනට් තීන්දුවක් අරගෙන නැහැ. දියණුව ගරු විපක්ෂ නායකතුමනි, එසේ නිල වශයෙන් තීන්දුවක් රජයේගෙන නොමැති බැවින් ඔබ විසින් ඉදිරිපත් කරන ලද අනිකුත් ප්‍රශ්න උද්ගත වෙන්නේ නැති බැවින් මා මගේ උත්තරය ලෙස කෙටියෙන් අවසන් කරනවා.
1: අධිකරණයේ විනිසුරු වරුන්ගේ පුරප්පාඩු සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාද ප්‍රශ්න කළා.
5: මම අහපු තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම යෝජනා කරනවා ගරු අමාත්‍යතුමාට ඒවට උත්තර දෙන්න කියලා. ඔබතුමාට සම්පූර්ණයෙන් ගත් කල ප්‍රශ්න 8ක් ඉදිරිපත් කළා තියෙනවා.
2: ඔව්.
5: ඔබතුමා ඒකෙන් බොහොම සරල උත්තරයක් දීලා ඒක අවසන් කළා තියෙනවා.
2: ඔව්.
5: දැන් මේ පස්වෙනි ප්‍රශ්නේ ඔබතුමා ඒකට උත්තරයක් දුන්නේ
2: නැහැ.
5: ඒකේ පැහැදිලිව තියෙනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 4 දෙනෙක් සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් 4 දෙනෙක් දීර්ඝකාලීනව පුරප්පාඩු පවත්වන්නේ ඇයි කියන එක මට
2: ඒකට උත්තර දෙන්න.
1: අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ විනිසුරු වරුන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයා සතු බවයි.
2: අභියාචකරුව විනිසුරුවන් 4 දෙනා පත්කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 4ක් පත්කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ ජනාධිපතිවරයා මිසක් අධිකරණ ඇමතිවරයා නෙමෙයි. ඔහුට අධිකරණ ඇමතිවරයාගේ අයිතිය අවශ්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් කරුණු දැනටමත් ජනාධිපති කාර්යාලයෙන් කෙරෙනවා ඇති. නමුත් මම ඒ සම්බන්ධයෙන් තොරතුරු හොයලා ගරු ඔබතුමාට ඉදිරියේදී වාර්තා කරන්නම්. ඒක මගේ අමාත්‍යාංශය යටතේ තියෙන එකක් නෙවෙන නිසා.
1: ශ්‍රී ලංකාව මේ වන විට දරුණු ආහාර අර්බුදයක් අභියස පසුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ.
6: ලෝක ආහාර වැඩසටහනේ මේ අපි කියප එක නෙවෙයි, වෝල් ෆුඩ් කියන්නේ ඒ ටික. ඒකෙන් කියලා තියන්නේ මේ උපදේශක කෙනේ ළඟ ඉන්නවා වෙන මේ කියන්න ඕනවා. එතකොට ඒකෙන් කියලා තියනවා 1.3 ලෝක ආහාර වැඩසටහනේ ඕගොල්ලෝ ආණ්ඩුව ගත්තට පස්සේ ආහාර ඉගේ 4.7ක ආහාර ඉගයක් තිබ්බා ලංකාවේ. 4.7 ඒ අර 76 සාපේ කට්ටි අපේ කාලේ නැතු ඕගොල්ලොන්ට මේක දාන්න බෑනේ හැමකම්. ඊට පස්සේ මේ ඊයේ පෙරේදා 1.3ක් ආයේ එකතු වෙලා අපි සෝමාලියාවයි අෆ්ගනිස්තානයේ තුන අපි තුන තමයි දැන් ඉන්නේ කප් එකේ. ඒ නිසා ඕගොල්ලෝ ආවට පස්සේ දෙයියන්ගේ පිටයි ශ්‍රී ලංකාව සෝමාලියාව බඩට

0: de latino.
1: ඉදිරියේදී ඇතිවිය හැකි එල්නිනෝ තත්ත්වය 2016-2017 වර්ෂවල ඇති වූ තත්ත්වයට සමාන විය හැකි බවට නිලධාරීන් දැනුම් දී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර් දිසානායක සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජල කළමනාකරණ සැලසුම ඒ අනුව සකසා ඇති බවයි නිලධාරීන් සඳහන් කළේ. සාකච්ඡාව පැවැත්වුණේ එල්නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණ දීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා බැලීමේ අරමුණි. ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය සහ බලශක්ති යන ක්ෂේත්‍ර කෙරෙහි ඇතිකරන බලපෑම සහ එම ක්ෂේත්‍ර කළමනාකරණය කර ගැනීම සඳහා ගතයුතු කඩිනම් පියවර පිළිබඳ සාකච්ඡා වුණා. ජලාශවල ජලධාරිතා, කෘෂිකර්මාන්තය, පානීය ජලය සහ බලශක්ති ක්ෂේත්‍රයේ ඇතිවිය හැකි තෙරපුම කළමනාකරණය කර ගැනීමට ගතයුතු පියවරද සාකච්ඡා වූ කරුණු අතරට අයත්. මේ යටතේ 2026 වසරේ යලකන්නය මාස එකහමාරකට පමණ පෙර ආරම්භ කිරීමට පියවරගෙන ඇති බවයි නිලධාරීන් කියා සිටියේ. ඉදිරි මාස කිහිපය තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු සහ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාමද අවධානය යොමු කරුණු අතරට අයත්. විදුලිය නිෂ්පාදනය මෙන්ම යලකන්නේ ඇතුළු කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපීම සහ පානීය ජල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස්කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. මේ අතර එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් ලබන මාසයේ සහ ලබන අගෝස්තු මාසයේ වැසි තත්ත්වය පහත යනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාක්ෂ මලිත් ප්‍රනාන්දු ඊයේ සඳහන් කළේ ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි.
2: අගෝස්තු මාසයේ වැස්සේ අඩුවීම නිසා යම්කිසි ආකාරයක අවධානමක් තියෙනවා අගෝස්තු මාසයේ. මොකද ඍතුමය වශයෙන් ගත්තත් අගෝස්තු වල වැස්ස අඩුයි. එල් නීනියෝ විසින් තවදුරටත් ඒක අඩු කරද්දී අපිට අගෝස්තු මාසයේ යම් අවධානමක් තියෙන බව අඳුනගන්න පුළුවන්. මේ එල් නීනියෝ සම්බන්ධයෙන් නිකුත් වෙලා තියෙන අනාවැකි අනුව මෙයා ප්‍රබල තත්වයකට වර්ධනය වෙවි කියලා හිතන්න පුළුවන්. එහෙම වුණාම සාමාන්‍යයෙන් මේකේ එල් නීනියෝ තත්වයක් විදිහටම ලබන අවුරුද්දේ අප්‍රේල් මැයි වගේ වෙනකන්වත් එල් නීනියෝ විදිහටම පවතීවි කියලා හිතන්න පුළුවන්. ජනවාරි වල ඉඳන් ආයේ අප්‍රේල් වගේ වෙනකන් උෂ්ණ ස්වභාවයේ වැඩිවීමක්, ඒ වගේම නැවත වැසිවල යම්කිසි අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපිට වෙනදාට වඩා යම්කිසි අවධානමක් තියෙන බව පැහැදිලි.
1: ඉන්ධන ආනයනය කරන සෙසු රටවලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල වැඩි කර ඇත්තේ අඩු ප්‍රතිශතයකින් බව රජය පවසනවා. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මෙරට ඉන්ධන මිල ඉහළ නංවා ඇත්තේ 40%කින් බවයි.
3: ඉන්ධන ආනයනය කරන රටවල් සමහර රටවල් වල ඉන්ධන මිල ඉහළ යාමත් අපේ ඉන්ධන මිල ඉහළ යාමත් කොයි වගේ තැනකද තියෙනවා කියලා කල්පනා කරලා බලන්න ඕන. මම ගත්තොත් පෙට්‍රල් මිල පකිස්තානයේ 52.7%කින් මේ කාලය තුල වැඩි වුණා. පිලිපීනයේ 72.5%කින් වැඩි වුණා. මියන්මාර් වල 89.1%කින්. ඇමරිකා එක්සත් ජනපදයේ මේ පෙට්‍රල් වල වියදම 42.7%කින්. ඒ වගේම ඩීසල් වලද මේක තවත් භයානක තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා. ඔව් අපේ රටේ මේ මිල වැඩිවීම තියෙන්නේ පෙට්‍රල් 95 45.59ක්, එම 92 48.12ක්, ලංකා සුදු ඩීසල් 44.84ක්, සාමාන්‍යයෙන් 45කට ආසන්නව තමයි අපේ රටේ තෙල් මිල වැඩිවීම කියන එක තියෙන්නේ.
1: මේ අතර ලෝක වෙළඳපළේ බොරතෙල් බැරලියක මිල ඇමරිකා ඩොලර් 100 ඉක්මවා ගිය හොත් ලබන ජූලි මාසයේ වන විට තවත් මිලියන 45ක ජනතාවකට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවන බව ලෝක ආහාර වැඩසටහන පවසනවා. එහි වැඩබලන විධායක අධ්‍යක්ෂ කාල් ස්කව් සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ යාම මේ වන විටත් ශ්‍රී ලංකාව, සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය වැනි රටවලට බලපෑම් කර ඇති බවයි. ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී මෙරටට ආර්ථික පීඩනයක් එල්ලවනු ඇති බවයි සබරගමුව විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනිල් ශාන්ත සඳහන් කළේ.
4: තේ අපනන ආදායම බොහෝ විට අඩුවීමක් වෙන්නට පුළුවන්. මොකද හේතුව තේ සඳහා විශේෂම කුඩා තේ ඉඩම් හිමියන්, එවැගේම වතු සමාගම් සඳහා මේ තේ සඳහා තියෙන පොහොර සැපයුම සපයා ගන්න බැරි තත්ත්වය නිසා තේ සැපයුම විශාල වශයෙන් 30%කින් විතර පහළ බහින්න ඉඩ තියෙනවා. එතකොට අපට තේ අපනයනින් ලැබෙන ආදායමත් සැලකුවද මට්ටමින් අඩුවීමක් වුණොත් අනිවාර්යයෙන්ම ඔක්තෝබර් නොවැම්බර් විතර වෙනකොට රටේ ආර්ථිකයට දැඩි පීඩනයක් ඇති වෙන බොහෝ විට ඉඩකඩ තියෙනවා.
1: ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුඩ්ල සඳහන් කළේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ළඟ තබා ගන්නා ඕනෑම පුද්ගලයෙකු වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය පවතින බවයි.
0: යම් ව්‍යාජ නෝට්ටුවක් සන්තකයේ තබා ගන්නේ නම් ඔහුට හෝ ඇයව විශේෂයෙන් වරෙන්තුවක් නොමැති වත්තරුන ගන්න පුළුවන්. ඒ වගේම මුද්‍රණ කටයුතු සඳහා යම් කිසි කෙනෙකු ප්‍රවේශයක් ගන්නේ නම් ඔහු හෝ ඇය මහාධිකරණ නඩු කටයුත්තකදී ෆේක් නෝට්ස් එහෙම නැත්නම් ව්‍යාජ මුදල් සන්තකය විකිණීම අලෙවිය එහෙම නැත්නම් මුද්‍රණය මේ සියලු කරුණු කාරණා වලදී එම සැකකරුවන් හා සැකකරියන්ට මහාධිකරණ නඩු කටයුත්තකින් පස්සේ වසර 20ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියමනවා. නිසා අපි පණිවිඩයේ තාමත්ම පැහැදිලි විශේෂයෙන් මහජනතාව ඔබ දන්නවා යම් කිසි නෝට්ටුවක් ඔබ දුටු පමණින් එහි පැහැය ඔබ දුටු පමණින් ඔබ දන්නවා එහි ආරක්ෂිත ධාරයක් තියෙනවා. අපි කියනවා වෝටර් මාක් එකක් එහෙම නැත්නම් ජල මුද්‍රාවක් තියෙනවා. මේ සියලු කරුණු කාරණා කෙරෙහි ඔබ අවධානය යොමු කරලා ඔබ ව්‍යාජ මුදල් වල විඳිතේකු නොවිය යුතු බව අපි ඉතාමත්ම ගෞරවයෙන් අවධාරණය කරනවා.
5: විදෙස් සියත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙස ඉන්දියාව ඉල්ලීමක් කර සිටිනවා. ඒ ගල්ෆ් මුහුදු කලාපයේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවකට එල්ල වූ ඇමරිකා ප්‍රහාරයකින් ඉන්දිය ජාතිකයන් තුන්දෙනෙකු මියාමත් සමගයි. කලාපේ සාමය සහ ස්ථාවරත්වය කඩිනමින් සහතික කිරීම සඳහා සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රික භාවය වැදගත් බවයි ඉන්දියාව සඳහන් කළේ. ඉන්දියාව එරට ඇමරිකා තානාපතිවරයා කැඳවා ප්‍රහාරය පිළිබඳ දැඩි විරෝධයක් පළ කළ බවයි ඉන්දියාව කියා සිටියේ. ඇමරිකාව එල්ල කළ නීති විරෝධී සහ සාපරාධී ප්‍රහාර හෙලා දකින බව ඉරානය පවසනවා. සටන් විරාමය නිෂ්ඵල බවයි ඉරානය සඳහන් කළේ. ඇමරිකාවේ ප්‍රහාර ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බව එරට විදේශ මාත්‍යංශය පැවසුවා.
5: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු පන්දු අර 20 ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට පැතුම් නිස්සංක ලසිත් ක්‍රූස්පුල්ලේ, පවන් රත්නායක, කමිඳු මෙන්ඩිස් අයත්, දසුන් ශානක, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඉෂාන් මාලිංග හා දිල්ෂාන් මදුසංක කණ්ඩායමට ඇතුළත්. දෙරට අතර පළමු 20-20 තරගය හෙට පැවැත්වීමට නියමිතයි. පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උළෙල අද පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ සියත ප්‍රවෘත්ති ගෙනෙන විශේෂාංකය දැන්.
6: ලොව සුපිරිතම ක්‍රීඩා මංගල්‍ය වන පාපන්දු ලෝක කුසලානය ආරම්භ කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම්. 23 වන පාපන්දු කිරුළ දිනා ගැනීමේ සටන ජූලි මාස 19 වනදා පැවැත්වෙන්නේ ඇමරිකාව, මෙක්සිකෝව, කැනඩාව යන රටවල් කේන්ද්‍ර කරගනිමින්. රටවල් තුනක් පාපන්දු ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දෙන පළමු අවස්ථාව මෙයයි. ලොව පාපන්දු රජුන් තෝරා ගැනීමේ සටනට මෙවර සූදානම් වන කණ්ඩායම් ගණන 48ක්. ඒ කණ්ඩායම් 12ක් යටතේ. වසර 96ක පාපන්දු ඉතිහාසයේ බ්‍රසීලය අවස්ථා පහකදී ශූරතාවය දිනාගෙන තිබෙනවා. ඉතාලිය අවස්ථා 4කදී කිරුළ තමන් සතු කරගනිද්දී අවසන් වරට 2022 අවුරුද්දේදී පාපන්දු කිරුළ දිනාගනු ලැබුවේ ලියනෝල් මෙසි ප්‍රමුඛ ආජෙන්ටිනාවයි. ඒ ප්‍රංශය අනුශූරයන් බවට පත් කරමින් අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ආජෙන්ටිනාව පෙරමුණගෙන සිටිනවා. ස්පාඤ්ඤය, ප්‍රංශය, එංගලන්තය හා පෘතුගාලය යන කණ්ඩායම් පිළිවෙලින් 2, 3, 4, 5 යන ස්ථානවල පසුවනවා. මෙවර ලෝක කුසලාන නිල පාපන්දු ගීතය ගායනා කරනු ලබන්නේ ශකීරා සහ නයිජීරියානු සංගීතඥ බර්නා බෝයි. දෙපායේ දෝලනය වන සවියේ ජයග්‍රහණය 2026 පාපන්දු ලෝක කුසලානයේ නියම උරුමකරුවන් ලබන මස 19 වන ඉරිදා ඇමරිකාවේදී තීරණය වනු ඇත.
1: යලි සිරස්තල. සලේගේ පෙත්සම කල්යයි බිරිඳගෙන් ශානිට ලිපියක්. විමල්ගේ බිරිඳගේ දඩුවම ස්ථිර කෙරේ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන පාර්ලිමේන්තුවේදී විවාද. ඇමරිකා ප්‍රහාරවලට ඉරානයෙන් ප්‍රතිචාර. පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උළෙල අද. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුභරාත්‍රියක්.
5: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: sound. ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ලංකාවේ ප්‍රොඩියුස් කරපු සූර්ය සුළඟ මූවි එක පහුගිය දා රිලීස් වුණා.
1: ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතුව ඇති. අක්කේ කරින අංගේ කරින නැතුව ඇති. හැබැයි අම්මා කෙනෙක් ඉන්නවනේ.
2: මේ සුපර් ඇක්ෂන් මූවි එක ගැන අපි ඩිරෙක්ටර් ප්‍රියන්ත කොළඹගේගෙන් ඇහුවා.
0: කොහොමද ෆිල්ම් එකට හම්බෙන ෆීඩ්බැක් එක?
3: මගේ අත්වෙනි සිනමා නිර්මාණය හරියටම අපි ගිය සතියේ තමයි රිලීස් කළේ. පළවෙනි සතියේ පළවෙනි සෙන්සුරා තමයි අපිට කොළඹ PVR එකේ හවුස්ෆුල් බෝඩ් එකේ දාගන්න පුළුවන් වුණා. සහ ඊළඟ ඉරිදා අපි සිනමා ශාලා තුනක අපිට දාගන්න පුළුවන් වුණා. මේ චිත්‍රපටියක් පහසුවෙන්ම දින 100 තනියි කියලා මට හිතෙනවා.
4: පිට හුස්ම ගන්නවට නැඩ කියනක වැඩගත් වෙන්නේ පිටත් මහත්යයි පිටත් මහත්යගේ පෞලයටයි මිසක්
2: අපි දන්න අය ෆිල්ම් එකේ වෙනස්ම විදිහකට දැක්කා.
3: දැන් ඉසුරු ගත්තොත් එහෙනම් ඉසුරු මේ චිත්‍රපටේ අඳුරන්න බෑ. අතන මේ ටෙක් කරපු සියලුම චරිතවලට වැඩිය වෙනස්ම චරිතයක් තමයි මේ සූර්ය සුළඟ චිත්‍රපටයේ ඉසුරු රඟපාන්නේ. ඒ වගේම අශාන්ඩයිස් ගත්තොත් එයාගේ සිනමා දිවියේ වෙනස්ම චරිතයක්. ඒ මොන සම්පූර්ණ වෙනස් කරලා තියෙනවා. මගේ මන්දාරයකට වැඩිය 500 ක වෙනසක් තේමී නියු කියනවා. මම හිතන්නේ අපිට ඉතාමත් ආකර්ෂණීය සුපර් හොඳ ඇක්ෂන් හීරෝ කෙනෙක් මේ චිත්‍රපටයෙන් අපි මේක අරහා එළියට දානවා.
0: ෆිල්ම් එක තාම බලපු නැති කෙනෙක් මොනවද කියන්න තියෙන්නේ?
3: Netflix බලන, Amazon බලන ප්‍රේක්ෂකයෝ හරියට ලංකාවේ දැන් ඉන්නවා. ඒ අයට ගොඩාක් ලං වෙන්න පුළුවන් චිත්‍රපටයක් තමයි සූර්ය සුළඟ. ඉතින් ප්‍රේක්ෂකයන් ආරාධනා කරනවා ඇවිල්ලා චිත්‍රපටය බලන්න සූර්ය සුළඟ.
5: ඉතින් තමුසෙ තීරණය කරනවා තමුසෙ ගෙදර යන්නේ කෙලින් අතටද නැත්නම් හරස් අතටද කියලා.
0: Talk of the town.
6: Targeted Chhatrapati Shivaji Maharaj.
2: 2008 November 26 මුළු ලෝකයම කම්පා කරපු මුම්බයි ටෙරරිස්ට් ඇටැක් එක ගොඩක් දෙනෙක්ට මතකයිනේ.
0: හැබැයි දැන් අපි කියන්න හදන්නේ එදා රෑම සිද්ධ වෙච්ච ගොඩක් දෙනෙක් නොදැක්ක කතාවක් ගැන.
2: ටෙරරිස්ට් ඇටැක් එකෙන් පස්සේ හොස්පිටල් එක ඇතුලේ ડોක්ටර්ස්ලා, නර්ස්ලා, ස්ටාෆ් එක සිය ගානක් ජීවිත බේරගන්න කරපු සටන තමයි
0: ಭಾರತ್ භාග්‍ය විධාතා මූවි එකෙන් අපිට පෙන්වන්නේ.
2: කංගනා රනවුත් තමයි ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක කරන්නේ.
0: තමන්ගේ බය අමතක කරලා අනිත් අයගේ ජීවිත බේරගත්ත මිනිස්සුන්ගේ මේ ට්‍රූ ස්ටෝරි එක ජුනි 12 වෙනිදා රිලීස් වෙනවා. Talk of the town.

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: රුධිර පීඩනය මනින්න හොඳම අත මොකද්ද?
0: ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ සමග.
2: ඔබ වෛද්‍යරේ කම වෙන ගිය අවස්ථාවකදී ඔබගේ රුධිර පීඩනය මනිනවා නම් ඔබට මතක ඇති බොහෝ වෙලාවට රුධිර පීඩනය මනින්නේ ඔබගේ වම් මතේ. මේ සඳහා හේතු වෙන්නේ මොකද්ද? දකුණු අත මේ සඳහා භාවිත කරන්නේ නැත්තේ ඇයි? අපගේ හදවතත් විශාල රුධිර වාහිනියත් බොහෝ වෙලාවට තියෙන්නේ අපේ සිරුරේ වම් පැත්තේ. මෙන්න මේ හේතුව නිසා තමයි බොහෝ වෙලාවට වෛද්‍යරු වම් පැත්ත තෝරගන්නේ ඔයාගේ රුධිර පීඩනය මනින්න. හැබැයි දකුණු අතේ මැන්න කියලා කිසිම වැරද්දක් නැහැ. බොහෝ වෙලාවට දකුණු අතේ රුධිර පීඩනය වම් අතේ රුධිර පීඩනයට වඩා මදක් වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසාත් වෛද්‍යරු වම් අතේ රුධිර පීඩනය මැනීමට වැඩි කැමැත්තක් දක්වනවා. බොහෝ වෙලාවට ඔයාගේ අත් දෙකේම රුධිර පීඩනය මැනීම තමයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම ඔබගේ දකුණු අතේ වම් අතේ රුධිර පීඩන අතර වැඩි වෙනසක් තියෙනවා නම් ඔබට යම්කිසි රෝගී තත්ත්වයක් තියෙන පුළුවන්. ඔබ දැනටමත් අධි රුධිර පීඩනය තියෙන රෝගියෙකු නම් අඩුම තරමේ මාසයකට සැරයක්වත් රුධිර පීඩනය මැනීම ඉතාම වැදගත්. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් නැවත අපි හෙට හමු වෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමු enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
4: commercial bank නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
5: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
6: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම මතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
9: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM, The City University, The Place to Be.
10: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
11: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමු enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
12: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනා කිම්පිරියලේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, KISS FM.
13: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
14: අපච්චිට ප්‍රින්සිපල් කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. ඉස්කෝලේ ළමයි එන්නේ නැහැ. ඉස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
13: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
14: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ඉස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ඉස්කෝලේ ඉස්කෝලේ බේරගත්තේ.
13: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
14: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් අම්මයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
15: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුන ඒ ආදරණීය කතාව 0711-982-984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
13: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
15: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
16: ඇඹිලි පිටියට 98.4

0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ආදරණීය රාත්‍රියක් රෑ 7 විනාඩි 11යි.
1: ජීවිතේ ආදරය කරන අයට, හිතේ ආදරේ පිරීලා තියෙන අයට ලැබෙන්න ඕනේ පිරිච්ච දේවල්. හිස්තන් නැති, පෝසස් තියන්න නැති පිරෙන ආදරයක්.
0: ඒක හරියටම හරි. සමහරු ඉන්න අපිට මුණ ගැහෙන කොච්චර වයස ගියත් ඒ ලස්සන, එහෙම නැත්නම් ඒ පිරුණු බව, ඒකට අපි හරි ලස්සන වචනයක් කියනවා. ඒ සීදේවි බව වියකෙන්නේ නැති. ඔය දැකලා තියෙනවා සමහර සීයල, සමහර ආච්චිලා ඉන්නවා. හරිම ආදරණීයයි.
1: ඇත්තම
0: හිතට මොකක්දෝ හරි ආදරණීය හැඟීමක් එනවා. එයාගේ ජීවිත අරන් බලන්න. එයාගේ ජීවිත හරි සරලයි. හරිම ආදරණීයයි. අවංකවම තමන්ට ආදරය කළ කෙනාට ආදරය කළා තියෙනවා. ජීවිතේ කවදා හරි අවසන් හුස්ම හෙළන කම් ඒ ආදරේ පරිස්සම් කරලා තියෙනවා. ඒකයි ඒ තරම් සැහැල්ලුවෙන් එයා ජීවත් වෙන්නේ. මට අද එහෙම දෙන්නේ කම්බුණා. මම එයාව එක් කරගෙන ආවා. එක්කෙනෙක්ගේ අපි කියන්නේ ඇහි සුද අයින් කරනවා
1: කියලා. ඔව්.
0: ඒක කරලා මේ හොස්පිටල් එකට එන ගමන් පාරේ ඉන්නවා දැකලා මම කතා කරලා ඒගොල්ලන්ව කොළඹට එනකන් එක් කරගෙන ආවා. එන ගමන පුරා මට 10,000 වතාවක් විතර ස්තුති කියන වචන කියන්න ඇති. සහ හැම වෙලාවෙම ඒගොල්ලෝ කිව්වේ ඔයාගේ රත්තරන් හිත දෙවියෝ ආදරෙන් බලා ගන්න ඕනේ. හැම වෙලාවෙම මට බ්ලෙස් කළා ඒ දෙන්නම. දෙන්න හරිම ආදරණීයයි. කිසිම කලබලයක් නැහැ. සහ ඒ ගත කරපු පැය භාගයක වගේ කාලේ ඒ දන්නා දුරන මිනිස්සු දෙන්න මට බොහොම අපූරු දේවල් ගොඩක් ජීවිතේට එකතු කළා. ඒ අයට උදව්වක් කරපු එක ගැන අවංකවම සතුටු හිතන මට්ටමට එය පෙරලා මට ඒකේ ආනිසංස ගැන ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නනවා. මගේ දවස ලස්සන වුණා ඒ දෙන්නා හින්දා. මම විශ්වාස කරනවා මං කරපු ඒ පුංචි දෙයින් ඒ දෙන්නගෙත් ඒ ගමන වගේම ඒ මොහොත ලස්සන වෙන්න ඇති කියලා. ඇයි මට ඒ අයට උදව් කරන්න හිතුනේ? උන් ආදරෙන් අත්තල්ලගෙන බස් එකක් එනකන් පාර බලන් හිටපු හින්දායි. දෙන්න දෙපලක හිටියානම් කවදාවත් මම ඒ අයව මගේ වාහනේට නැක්කන්න එකක් නැහැ. එයාගේ ආදරේ මං දුරතියා දැක්කා. ඉතින් කොච්චර වයසට ගියත් ඒ දෙන්න තාමත් හරිම ලස්සනයි. ඒ ලස්සන ඔබේ ජීවිතයටත් ඕනේ. එතකොටයි ලෝකෙ ලස්සන වෙන්නේ.
1: ලෝකෙ ලස්සන කරන්න නම් ඔයාගේ හිත, ඔයාගේ මනසකම් ගොඩක් ලස්සන වෙන්න ඕනේ. එන්න රෑ 9 වෙනකන් ආතරයේ ලස්සන තැන් ගැන අපි කතා කරමු.
0: මනිෂාන්,
1: මං විශ්මී.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඩොලර් ලක්ෂ 25 හැකර් වාර්තාව කරුණා කරලා මේ මොහොතේ සභාගත කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
2: මතක තියාගන්න ගරු විපක්ෂනායකතුමා 27-2 යටතේ අතුරු ප්‍රශ්න නෑ.
3: IMF එක මෙයා මාසේ මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවා. මොකද තීන්දුව?
4: විදේශ ගෙන්න නැත්නම් මාලකට නිසන්නේ තේ පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: මම අභියෝග කරනවා ඕනෑම කෙනෙක්ට නැගිටලා මගේ තර්කය වැරදි කියලා කියන්න.
6: ඒකෙන්ද ඔබතුමාලා මෙතන ඇවිල්ලා නිකන් බොරුට කියවනව වෙනුවට මම හිතන්නේ විතරම මේ විවාද කිරීම පළක් නැති වෙලා තියෙනවා මේ විපක්ෂයත් එක්ක ඕන දෙයක් ඇවිල්ලා කියලා යනවා.
3: බය නැතුව මේ ආණ්ඩුවේ විවේචනය කරන්න පුරවැසි ඔබට ඒ සඳහා අයිතිය තියෙනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: Commercial Bank of New

0: හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
2: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
3: Thailand ගැන සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777.
6: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් ස්වර්ෂිටි වෙතින් මෙගාවට්ටම් Fortune Sunflower Oil ඉතිරිය රුපියල් 525යි. Gold Supreme Chicken Sausages ඉතිරිය රුපියල් 260යි. වටවලතේ ඉතිරිය රුපියල් 310යි. Magic Nuga සහිත Butterscotch ඉතිරිය රුපියල් 370යි. කාගෙල් ස්වර්ෂිටි
7: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාසපතා TV, Fridge, Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න, කෙවන්න, දිනන්න.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියා, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
9: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
11: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
15: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19% කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ජීවිතේ අපිට බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ආදරයක් ජීවිතයට එකතු වුණාම පස්සේ ඒ බලාපොරොත්තු දෙතුන් ගුණයකින් ඉහළ යනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය.
1: හිතන්න නැති වෙලාවක ජීවිතේට ආදරයක් ලැබුණට පස්සේ අපි කවදාවත් කල්පනා කරලා නැති, හීන දැකලා නැති අලුත් බලාපොරොත්තු හිතෙන්න පටන් ගන්නවා.
0: ආදරය කරනකොට, ආදරෙත් එක්ක කාලය ගත කරනකොට අපිට කල්පනා වෙනවා, මේ ආදරය මගේ මුළු ජීවිතේම වගේ දැනෙන හින්දා ජීවිත කාලෙටම මම මේ ආදරය ළඟ තියාගන්න ඕනේ, මේ කෙනාවම පරිස්සම් කරන්න ඕනේ, එයා මගේ වෙන්න ඕනේ.
1: මගේමයි කියලා හිතන වාර අනන්තයි. හැබැයි ඔයා එයාව ඔයාගේ කරගන්න කලින් ඔයා ඔයාව ඔයාගේ කරගෙන තියනවාද? ඔයාට වෙලාවකට ඔයාව අමතක වෙන්න පුළුවන්. ආදරේ වැඩි තමයි. හැබැයි කවමදාක්වත් ඔයාට දෙන ආදරය අඩු කරගන්න එපා.
0: මොකද සමහර තැන්වලදී ඉන්න කියන්න ඕනේ වුණත් දාලා යන්න වෙන අවස්ථා ජීවිතේ නැතුවම නෙවෙයි. අපිට කොච්චර ඕනේ වුණත් අපිට යට ඉන්න කියන්න ඕනේ. ඒත් යාට දාලා යන්න සාධාරණ හේතුවක් තියනවා වෙන්න පුළුවන්. නොගැලපීම නෙමෙයි, ගැලපීම් තිබුණත් සමහර අයට අපි ළඟ රැඳෙන්න අවසර නැහැ, වාසනාව නැහැ, දෛවයකට ඉඩ දීලා නැහැ. අන්න එහෙම තැනක් වුණත් ඔයාගේ ආදර කතාවේ ඔයා මොකද කරන්නේ? අපි කැමති මේ ගැන කතා කරන්න රැනවේ වෙනකම්.
1: 0711982874 අපේ වට්ස්ඇප් නම්බර් එකට හරි ආදරේ කවුන්සිලට FM අපේ Facebook page එකට આવીත් රැනවේට කලින් ඒ අදහසත් අපිත් එක්ක බෙදා ගන්න.

0: Tamatanna සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
1: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම
3: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතෙන් within දැන් ලබාගත හැකි
6: සුබ දවසක්
7: අලුත් වෙලා
6: පහසු වෙලා
7: තැගි වැඩි වෙලා
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
8: රුපියල් මිලියන 30 කින් සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්
9: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
13: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ දෙකක් දාගෙන ඉන්නද? ඇයි කන් දෙක පුරවලා කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
0: සින්දු සියතය.
4: ගියත් සපයි දවලේ
5: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: සෑහෙන් වෙලාවක් ඉඳන් බලාගෙන ඉන්නවා. දුමි හදලා දීපු කෝපි කෝප්පේ පැත්ත ගැල්වෙනවා. මේ කල්පනාව වෙන කා ගැනවත් නෙමෙයි, ලෝචන ගැන.
1: අයියෝ, යසයි යසයි, කෝපි ඉල්ලලා මැරුණා. ආයෙ නම් මම හදලා දෙන්නේ නැහැ. හොඳේ
2: මතකද අර ඈත පේන්නේ?
0: ඈතක තියෙන දෙයක් බලලා කල්පනා දුමීට කියනවා,
1: අනේ මන්ද මචං, ඔය පරණ දේවල් අල්ලලා දාපන් බං.
2: ලෝචන ගැන කොච්චර හිතන්නේ කියලා හිතාගෙන හිටියත් මං ලෝචන ගැනමයි හිතන්නේ. අනේ මන්ද දුමී,
0: ඇස්වල කඳුළු පුරවන් දුමීගේ උරහිසට බර වෙලා අඬන කල්පනා ගැන ඇත්තටම දුමීට තියෙන අනුකම්පාවක්.
2: මං තීරණයක් ගත්තා දුමී, මං නුවර තාල යනවා.
1: එතකොට මගේ පණ වගේ යාළුවා නැතුව මං ආයෙමත් තනිකමට හුරු වෙනවනේ.
0: කල්පනා පිටුවක් දෙකක් කියවපු ඇල්බයා කැමෝගේ පිටස්තරය පොත තාමත් එයාගේ මේසුඩ. කල්පනා නුවරින් ඇත්තුනේ ලෝචනගේ මතක අමතක කරන්න. ඒ දැන් වැඩිපුරම ඒ මතක මතක් වෙන්නේ දුමීට.
1: ඉස්සර අපි තුන්දෙනා හොයේ කතා කර කර චායිටි බොන හැටි ආයෙ කාලෙන්නේ.
0: ජීවිතේ සමහර කාල අකාලිකයි.

0: அமெரிக்கா எக்ஸாத் ஜனபதிய எக்ஸாத் ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவ நவசீலாந்தி சிங்கப்பூர் வகை ரட்டல் தா ஹத்தகட்டமையாவன அப்பே அலுமேக்ஸ்
1: அலுமினியம் ஓன தரம் அலுமேக்ஸ் நாம் இஸ்தரம்
2: ஐயா மட ஆப்பிள் மலக் தென்ன
3: ஒன்ன அபி தினவா மே நாங்கிட்ட ஆப்பிள் மலக் ஆ தவ சுது அரலியா மலக்குய் டாஃபடில் மலக்குய் சபத்து மலக்குய் சேபாலிகா மலக்குய் கெமீலியா மலக்குய் தவ மது மலக்குய் தேஹி மலக்குய்
2: ஐயா மட மல் கோடாக் தீலா
3: ஓவா மொனவாத நாங்கி அர ஹாஷ் 15 எகின் பூஞ்சி ரூபியல் 1199 එකට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක reload එකක් දානවා. පිස්සුනේ.
2: Hatch 15 පිස්සුවක්ම තමයි.
4: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද? NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000 NIBM, The City University, The Place to Be.
5: Commercial Bank ව නුඹේ ස්ථාවර තැන්පතුවලට වැඩිපොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරම්භන්න.
6: මතක් කරලා බලන්න ඔයාලට 97 98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97 98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒව අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
7: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ.
6: ඔය ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සයෙක් නේ. ඒක හිම සිහි කල්පනාවක් නෑ.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
9: සෙනසුරාදා උදේ 8ට
10: බින්දු පිටියේ මේම වෙනම
11: අදහුණා හොර එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද
12: අනේ සර් පස්සෝල්ටිගේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා
11: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ
12: මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්
11: ඈ
10: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
13: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා
14: අපචර ප්‍රින්සිපල් කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. බයි ස්කෝලේ ළමයි එන්නේ නැයි ස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කැම දෙන්න පටන් ගත්තා.
13: හැබැයි තාත්තා ආදරේ කලේ අපිට විතරක්ම නෙමෙයි.
14: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කැම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කලේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
13: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
14: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
15: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 011-982-984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
13: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
15: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.

0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.
2: දැන් වේලාව රෑටයි.

0: රෑට පහුවෙල විනාඩි 7යි හිතන් වෙලාව. කාලය යන්නේ හරිම වේගෙන් විශ්මී. වෙලාවකට හිතෙනවා ආදරය කරන වෙලාවට ටිකක් හිමින් යන්නක කාලය. මම දන්නවා මේ වෙලාවේ මාව අහගෙන ඉන්න මගේ යාළුවෝ ඉන්නවා. ඒගොල්ලෝ පුළුවන් තරම් හිමින් යන්නේ. අපි කතා කරන්නේ ටිකක් හිමින්නේ. ඉතින් ටිකක් හිමින් ගියාම මොකද කියලා හිතලා ඒගොල්ලොත් හිමින් යනවා.
1: හිමින් යනවා.
0: හිමින් ගමන හරි පරිස්සන්නේ.
1: ඇත්ත ඒක සහතික ඇත්ත. ඉන්න කිව්වට ඉන්නෙත් නෑ. හිමින් යන්න කිව්වට සමහරක් තැන්වලදී හයියෙන් යන කට්ටියක් තියෙනවා.
0: දැන් ඔයා බලන්න වර්තින් පුදුම වේගයක්. වේගෙන් වැඩ කරනවා, එකපාර වැඩ දෙක තුනක් කරනවා, වේගෙන් දුවනවා. හරිම වේගවත්. හරියට වෙළඹක් වගේ. ශක්තිය, ජවය මේ හැමදේම තියෙන එනර්ජටික් මිනිස්සෙක් ඔයා. සම්පතක්.
1: වාව්.
0: ගාමුණද ආවට දාන්න තියෙන
1: ඇසට් එක. තව කියන්න නිෂාන්.
0: අයිකන් එකක්.
1: Oh my god. තව කියන්න නිෂාන්.
0: ඇතිනේ. තව කියන්න පුළුවන්.
1: අපි මේ ආදර රේඛා ප්‍රෝග්‍රෑම් නෑ ඉතින් මෙහෙම දේවලුත් තියෙනවනේ
0: නේද? තියෙනවනේ නේද?
1: තේරුම් ගැනීම තියෙනවා.
0: පොඩ්ඩ අපිම පිට කසා ගැනීම වගේ දේවල් නේද?
1: ඇත්ත ඇත්ත ඇත්ත.
0: ජීවිතේ අපිට මිනිස්සු විවිධයට හම්බ වෙනවා. අපි එකපාරටම සර්ප්‍රයිස් වෙලා යන ජාතිය මිනිස්සු ඉන්නේ. එකපාර වැඩ කීපයක් කරන්න පුළුවන් අය හරිම ආකර්ෂණීයයි කොයලාවෙත් hina වෙලා ඉන්නේ. අන්න එහෙම කෙනෙක් එක්ක ආදරෙන් බැඳුනහම අපි ජීවිත කාලෙම එයාව බලාපොරොත්තු වෙනවා.
1: ජීවිතේට අවස්ථා කියන දේ ගොඩාක් ලැබෙයි. හැබැයි ඒ ගොඩක් අවස්ථා ඔයාට පේන්න පටන් ගන්නේ ටිකක් විතර පරක් වුණාම.
0: ඒක හරි. ඉතින් දවසක ඔයාටත් ආදරය කරන්න ළඟ ඉන්න අයට ළඟ ඉන්න කියන්න ඕනේ වුණත් ඒගොල්ලන්ට ඔයාව දාලා යන්න අවස්ථා හැදිලත් ඇති. අපි කතා කරන්න මේ පැත්තේ ගැන එන්න ඇවිල්ලා කමෙන්ට් එකක් තියන්න.
1: 0711982794 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ කවුන්සියට FM අපේ Facebook page එකට ඇවිත් රෑ 9ට කලින් ඒ හැමදේම එකින් එක අපිට කියන්න.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, නොම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
1: සිංහල අච්චාරු සෑදීමේදී විනාකිරි එකතු කරන්නේ 1. අච්චාරු කල් තබා ගන්න 2. නැවුම් ගතිය රඳවා ගන්න.
2: අච්චාරු කල් තබා ගන්න.
3: CFFM Pocket Money අම්බලගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ පාදුක්කේ සුජානි දිවෘක්ෂි.
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0814යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න.
6: CF පොකට් මනි.
7: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
8: අනුග්‍රහය.
9: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක්, 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

ජීවිතේ හැම වෙලාවක්ම අපි ආස විදිහට විසඳෙන්නේ නැහැ. ඒක තමයි මේ ජීවිතේ හැටි. සතුටින් ඉන්නවා වගේම දුකක්, වේදනාවක්, කරදරයක් වෙන වෙලාවලුත් ජීවිතේ තියෙනවා. දන්නවද? ඉන්න කියන්න ඕන වුණත් දාලා යන්න වෙන අවස්ථා ජීවිතේ නැතුව නෙවෙයි. අපිට යාට කියන්න ඕනේ ඉන්න ඔයා මගේ ළඟින්. හැබැයි මොකක් හරි හේතුවකින්ද එයාට අපිව දාලා යන්න සිද්ධ වෙනවා, අකමැත්තෙන් වුණත්. එහෙම ඇහුවා මිසුරු මංචනායක මෙන්න මෙහෙම ලියලා තියෙනවා. ඉන්න හිතුනත්, යන්නම යන්න හිතුනත්, ළඟම ඉන්න සරදම් අතර දෝලණය වන අඳුරු වලාවක කලාතුරකින් පෑදෙන රුධිර රේඛාව ආදරේ. එමයි ඉසුරු ලියන්නේ. ඉතින් ඔය හිතෙත් ඇති ලස්සන අදහසක් 0711982894 රැනවේට කලින් වට්සප් කරන්න. එහෙම නැත්නම් ආදර රේඛාවන් CTFM අපේ Facebook fan page එකට ඇවිල්ලා මොකද කරන්නේ? කමෙන්ට් එකක් දෙන්න රැනවේට කලින්.

ඔබත් ඒලවලවසන් කලසිස් වෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 1000 NIBM The City University The Place to Be

0: වෙනද වගේමයි. කිසි වෙනසක් නෑ. ආදරය ගැනයි අපි කතා කරන්නේ. වෙනද වගේම. හැබැයි ඊයේ හිටපු මමවත් ඊයේ හිටපු ඔයාවත් නෙමෙයි මේ මොහොතේ මෙතන ඉන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් හිටපු ඔයාවත් මමවත් නෙමෙයි විශ්මි දැන් මෙතන ඉන්නේ. ඊට වඩා වෙනස් කාලෙත් එක්ක අපිට පිටතට පේන්නේ නැති වුණාට අපි අපේ ඇඟ ඇතුලෙන් සෑහෙන වෙනස් වෙලා අපි අතීතයේ මේ වැඩසටහන පටන් කරද්දී, ඒ කියන්නේ මීට පැයක් දෙකක් කියලා කියන්නේ, කාලෙ ගෙවිලා ගිහිල්ලා දැන් ඒ ලස්සන අතීත මතක විතරයි. මේ ගෙවෙන්නේ වර්තමානය, තව ටිකකින් එන්නේ
1: අනාගතය.
0: මේ කාල තුන අස්සේ තමයි අපි දාන හැම සෙල්ලමක්ම තියෙන්නේ. ආදරයේදී අවංක වුණොත් ප්‍රතිඵලය මොනවා වුණත් ඔබේ හිත හරි නිදහස්.
1: අනිවාර්යෙන්ම නිශාන්, ඒ වගේම තමයි කෙනෙක් අතීතයේ දෙයක්, අතීතයේ දේවල් ගොඩක් හින්දා පසුතැවිලි වෙනවා නම් ප්ලීස් මේ වෙලාවෙම ඒ දේවල් වාගේ හොඳකට උනේ කියලා හිත හදාගන්න.
0: හොඳක් වෙන්නම ඕනේ. ඒක තමයි ජීවිතේ ලස්සනම දේ. ඉතින් හොඳක් කරන්න, ආදරේ කරන්න, ආදරේදී හොඳක් කරන්න. එතකොට ඔබේ ජීවිතේ ලස්සන වේවි. නිර්මාලිය අපිට මෙසේජ් එකක් කියවලා තිනවා 0711982924 මෙන්න මෙහෙමයි යාලියලා තියෙන්නේ. ජීවිතේ ලස්සනම හිත, ඒ හිත හැබැයි අවාසනාවකට එක මට අයිති හිත නෙමෙයි. කමක් නැහැ. අපි දෙන්න පැලෙන්න ආදරය කළා. ඒත් අපි දෙන්නට කවදාවත් එකම ගමනක් යන්න, එකම ජීවිතයක් බෙදා ගන්න වාසනාව නැති හින්දා එයාමගෙන් ඈතට ගියා. මත් සතුටින්, එයත් සතුටින්. හැබැයි යාව මතක් වෙනවා. එයාටත් එහෙම ඇති. කමක් නැහැ. සංසාරේ අයිති වෙන්න තියෙනවා නම් කොහෙද හරි ආය හම්බ වෙවි. එහෙමයි නිර්මාලිකය.
1: විශ්වාසයෙන් ඉන්න. අපිට ඉන්න කියන්න හිතන තැන්, අනේ යන්න එපා කියලා හිතන තැන් ඕන තරම් හම්බ වෙයි. හැබැයි ඔයා දන්නේ නැහැ වගේ ජීවිතේට ඉන්න මෙන කට්ටිය මොන වෙලාවෙ වගේ ළඟට එයිද කියලා.
0: මේ ඉර හඳයට අය කොහෙද හරි දවසක ඒ ආදරවන්තය මුණ ගැහෙවි. මුණ ගැසන්න තෝනේ. එහෙම අපි ප්‍රාර්ථනාව යන්නද, ගිහින් හෙට එන්නද?
1: හෙට එන්න බෑ.
0: හෙට එන්න විදිහක් නැහැ. ඒ වුණාට මම හෙට එනවා රාත්‍රියට අහන්න. ඔයත් එහෙම කියන්න බෑ. මම නිෂා.
1: මං විශ්මි. ඔබට සුබ රාත්‍රියක්.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: මතක් කරලා බලන්න ඔයාලට 97-98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97-98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒව අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
2: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට එන්නේ මතකයක් නේ අපෝ.
1: ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සයෙක් නේ නේද? ඒක සිහි කල්පනාවක් නේද?
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
3: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
4: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ. ස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
3: හැබැයි තාත්තා කලේ අපිට විතරක්ම නෙමේ
4: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝල් එන්න ගන්න කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කලේ ස්කෝල් ස්කෝල් බේරගත්තේ.
3: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
4: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙක හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
5: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුන ඒ ආදරණීය කතාව 0711-982-984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
3: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව
5: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.

0: දැන් වෙලාව රෑ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 8 492 492 0.7 1 1 327 777

0: na nasu du kotigena e disney
1: danen anna sathi dawasala hawasa dekata
2: theater hot and spicy with sudu kochi
1: godak kadare
3: amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
7: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි. අනුග්‍රහය.
10: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2
11: අනුවටයි 0.4 දෙ

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රාමල ලේවාය වල දාන්න ඕනේ නැහැ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ නම් නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් දෙනවා.
7: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතන් within දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි. සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.700. මාධ්‍ය ශක්තිය සියත ටීවී සියත FM කිස් FM.
3: මතක් කරලා බලන්න ඔයාලට 97-98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97-98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒව අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
4: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ.
3: ඔය ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරි වෙන්නේ මතකයක් තියෙන මනුස්සයෙක් නේ. ඒක හිත කල්පනාවක් නෑ.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
6: සෙනසුරාද උදේ 8ට
7: අදහුණා හොර. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
8: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
7: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
8: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්.
7: ඈ?
9: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
10: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
11: දැන්ම දරුවගේ 9යි 10යි 0.714151 152ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: සියත පොකට් මනී.
14: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
15: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. ස්කූලේ ළමයි එන්නේ නැහැ ස්කූලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
14: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
15: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කූලට එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොම හරි කළේ ස්කූලට. ස්කූලේ බේරගත්තා.
14: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
15: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් අම්මයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද කියලා.
11: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
14: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
11: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.

0: දැන් වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2800යි.

0: தாயாய் கீ தாயாய்
1: මාව හම්බ වෙන්න කලින් ගොඩක් අය මගේ නම අහපු ගමන් ගොඩක් අය හිතනවා අම්මෝ මෙයා මහා හරි සැර කෙනෙක් මෙයා මහා නපුරු කෙනෙක් කියලා. හැබැයි ඊට පස්සේ එහෙම හිතලා මගෙත් එක්ක කතාබහට ජීවිතේ පරිණවතාවට මාව හම්බ වෙලා කතාබහ කරපු අය ඊට පස්සේ කියන්නේ අනේ ඔයා එහෙම සැර නෑනේ එහෙම නපුරු නෑනේ කියලා. ඉතින් මේ අපේ ජීවිතේ ඉතින් අපේ රසවල් එක්ක අපි යනකොට කෙනෙක්ට මොකක් හෝ වැරදි ඉඟියක්වත් අපේ ජොබ් එක තුළ හෝ අපේ සාමාන්‍ය ජීවිතය තුළ හෝ කාටවත් අතපාන්න නැතුව කොන්ද කෙලින් තියන් අපි ගමනක් යනකොට අපි කිසි කෙනෙකුටවත් බය වෙන්න ඕනේ නැණේ. ඉතින් මම විශ්වාස කරනවා මගේ ඒ සැර නපුරුකම ඇවිල්ලා ඇත්තේ මං එහෙම මගේ හිතට එකඟව මගේ කලා ජීවිතයේ මම කොන්ද කෙලින් ගමනක් ආපු හින්දා කියලා. අන්න ඒ නිසායි මං කාටවත් අර මේ ඔළුව පාත් කරන ගතිය මගේ චුට්ටක් අඩු වෙලා තියෙන තේරුමක් නැතුව ඔළුව පාත් කරන එක අන්න ඒ නිසා. ඉතින් මං විශ්වාස කරනවා ඒ වෙනස මාව ඇසුරු කරපු මාව ළඟට මුණගැහිපු කෙනෙක් දන්නවා වගේම මේ වැඩසටහන අද අහන් හිටියොත් අපි අර නිතර දකින ස්ටේජ් එකේ ඔහි දඟලගෙන නටන අර ഘോഷාකාරී සින්දුත් එක්ක ඉන්න මෙවැනි චරිත කරන නිරෝෂාද මෙවැනි ගීත අහන්නේ කියලා ඕගලන්ට දෙයක් හිතෙයි. මම නිරෝෂා තලගල අද ආවා රෑ 10යි ගී 10ත් එක්ක. මගේ ජීවිතයේ සුවිශේෂීම සම්දිස්ථානය තමයි මම මවක් වීම. මම විශ්වාස කරනවා ජීවිතේ අපි ඕන කෙනෙකුට දරුවෙක් ගැන ආදරයක් ඇති වෙන්න පුළුවන්, දරුවෙක් ගැන හැඟීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අම්මා කියන හැඟීම දැනෙන්න නම් විශේෂයෙන් දුවෙකුට ඇය අම්මා කෙනෙක් විය යුතුමයි කියන හැඟීම මට තියෙනවා. මොකද මම ඒ අත්දැකීම විඳීමත් එක්ක මගේ ජීවිතේ වෙච්ච වෙනස්කම් එක්ක කොහොම වුණත් දුවෙක් වුණත් පුතෙක් වුණත් අම්මා ගැන තියෙන ආදරය ගෞරවය ඒ දේවල් වෙනසක් වෙන්නේ නැහැ. අම්මා අම්මාම තමයි ඒකට නිර්වචනයක්. අම්මා මෙහෙමයි මෙහෙමයි කියලා නිර්වචනයක් කොහෙන්වත් නතර කරන්න බෑ. එච්චරට අසීමිත ආදරයක්, වෙනස් නොවන ආදරයක්. ඉතින් ජීවිතේ මම චූටි කාලේ ඉඳන්ම, ඒ කියන්නේ මම කියන්නේ අපි අම්මා ගැන ගීත ගොඩාක් අහලා තියෙනවා, අපිට ඇහිලා තියෙනවා ලස්සන ගීත. හැබැයි මම ඒ කියන්නේ දුවෙක් අම්මට කියන ගීත මම අහලා තිබුණා වුණාට මේ ගීතය වඩාත් මං හිතන්නේ පුතෙක් අම්මා කෙනෙකුට කියන ගීතයක්. හැබැයි මගේ ජීවිතේ මට ඒ පුතා කියන තරමට රිංගලා මට ඒ ජීවිතේ ඒ ගීතය මගේ අම්මත් එක්ක විඳින්න පුළුවන් ශක්තිය තියෙනවා. දැන් මගේ පවුලෙත් අක්කා නංගි මම, අක්කා නම් සම්පූර්ණම දුවම තමයි, මම පුතෙක් වගේ තමයි ඉතින් මගේ ගෙදර. ඉතින් ඒ නිසා මං හිතනවා මගේ අම්මගේ පුතා මම කියලා. ඒ කොහොම වුණත් ආදරයේ උල්පත වූ අම්මා, ඇත්තටම අම්මගේ ආදරයේ උල්පතක්. ඒකට නිර්වචන නැහැ. ඉතින් ප්‍රේමකීර්ති දල්විස් මහත්තයා රචනා කරපු විතරත්නායකයන්ගේ ආදරයේ උල්පත වූ අම්මා තමයි මම තෝරගන්නේ. මගේ ජීවිතයට දැනිච්ච අම්මා කියන හැඟීමට මට තදින්ම දැනුණු ගීතයක්.

0: ගීතයයි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පිනි නිරෝෂා තලගල.
1: මං අර කලින් කිව්වා වගේ මගේ ජීවිතයේ දැන් මම මේ මොහොතේ අර නිරෝෂා තලගල කියන කෙනා ජීවිතේ එක්තරා සංදිස්ථානයක වෙනස් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම මගේ ළඟින් හිටපු අය තලේ ඔයා දැන් හරි වෙනස් කියලා හිතන තැනකට මම වෙනස් වෙන්නේ, මාව වෙනස් කරන්නේ මගේ දුව. මගේ දුව මගේ ජීවිතේ ආවට පස්සේ කියන්නේ මගේ රැකියාව නර්තනීය රංගනයේ මම මේ විදිහටම කරගෙන ගියාට ඒ දඟලින දැඟලිල ස්ටේජ් එකේ තිබ්බා වුණාට මගේ ළඟින් ඇසුරු කරන අයට දැනෙනවා ඇති මං අර අම්මා කියන වචනය ඒ බැඳීමත් එක්ක කෙනෙක් කොච්චර වෙනස් වෙනවද කියන කාරණේ. ඉතින් අපේ ජීවිතේට අපේ දුව ඕජි අවුරංගනා මගේ දුව ආවට පස්සේ අපේ ජීවිත සෑහෙන වෙනස් වෙනවා. ඉතින් ඒ බැඳීමත් එක්ක මම ආදරය කරපු ගීතයක් මේක. ඒ කියන්නේ ඒක මේ මට දරුවක්, ඒ කියන්නේ මට බබා හම්බ වෙන්න උනාට පස්සේ මම ඇලුම් කරන ගීතයක් නෙවෙයි. මම ඒ කාලේ ඉඳන් මේ ගීතයට මං වඩාත් ප්‍රිය කළා. සහ විශේෂයෙන්ම ඒ ආදරණීය යූරටත් මං බෙහෙවින්ම ආදරය කරා එදා ඉඳන්ම. ඉතින් මගේ දුව ගැන හැඟීමකට කවුරුන් හෝ කෙනෙක් දුව මතක් වෙද්දී ඔයාලට දැනෙන ගීතයක් දුව වෙනුවෙන් ඔයාගේ ඔළුවට එන ගීතයක් කියලා කිව්වොත් මට නිරායාසයෙන්ම එන ගීතයක් මේක. ඉතින් රඹුක්කන සිද්ධාර්ථ හිමි රචනා කරපු, අතුල අධිකාරි සමිතා මුදුන්කටු ගායනා කරපු, රෝහණ වීරසිංහ සංගීතවත් කරපු සඳ තරු මල් ගීතය මන්තර.

0: ගී දායයි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පිනි නිරෝෂා තලගල.
1: විරහව කියන කාරණය තමයි මිනිස්සුන්ගේ හිතට වඩාත්ම ළඟ. මං හිතන්නේ මිනිස්සු දුකට ආසද මන් දන්නේ නැහැ කියලා වෙලාවකට හිතෙනවා. ඒ කියන්නේ අපි ප්‍රැක්ටිකලි අපේ ජීවිතේ සමහරක් වෙලාවට අපි එහෙම දෙයක් විඳලා නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වෙණි මම බූට් එකක් අහලා නැති වෙන්න පුළුවන්. එහෙම හිතන්න පුළුවන්. අර එහෙම දේවල් වෙන්න පුළුවන්. නමුත් මොකක්ම හෝ එහෙම මේ දුකක් විරහවක් ඒ කියන දේ මේ මිනිස්සුන්ගේ ජීවිතයට හරි සමීපයි කියලා වෙලාවකට හිතෙනවා. ඒක මේ මම විසින් මටම කියාගන්න දෙයක් නෙවෙයි. කියන්නේ මම රංගන ශිල්පිනියක් විදිහට මම ගොඩක් අය ආශ්‍රය කරනවා. ගොඩක් චරිත දිහා බලාගෙන ඉන්නවා. අපේ වෘත්තියත් එක්ක අපිට චරිත දිහා බලන්ගෙන සිද්ධ වෙනවනේ. එතකොට ඒ චරිත දිහා බැලුවාම සමහරක් වෙලාවට ඒගොල්ලන්ට ජීවිතේ වෙච්ච සිදුවීම් එක්ක වෙන්න පුළුවන්. ඒ නැතත් ප්‍රියකරන ගීතවල විරහව අනිවාර්යෙන් තියෙනවා. එතකොට හිතනවා මේ ගීත සුන්දරම ගීත නිර්මාණය වෙලා තියෙන්නේ ආදරේ සුන්දරත්වයට වඩා විරහව නිසාද කියලා වෙලාවකට හිතෙනවා. දැන් ආදරය ගැන කතා කරද්දී විශේෂයෙන් මම නර්තන ශිල්පිනියක් නිසා මම බොහොමෙන් දිවි වදහනවා. අපේ අර නර්තනයත් එක්ක අප නිසාදෝ කියලා හිතෙනවා. මම වැඩිපුර කෝවිල් යන කෙනෙක්, වඳින කෙනෙක්. ඉතින් ඒවත් එක්ක අපිට රොයි රාධා ක්‍රිෂ්ණා රාම සීතා කතා වැඩිපුර අපිට අධ්‍යයනයට ලැබෙනවා. වගේම අපි හැමෝම දන්න ඓතිහාසික වටිනාකමක් තියෙන ඓතිහාසික චරිත දෙකක් තමයි රාම සීත කියන්නේ. ඉතින් ආදරයේදී يعني දෙන්නෙක් එක හා සමානවම එක වගේ විශ්වාසයෙන් ආදරය කරගෙන ඉද්දී කෙනෙක් තුළ ඒ විශ්වාසය නැති වෙන තැනට සැකය කියන කාරණේ ආවහම ඒක රාමා සීතා කතාව තුළද නැත්නම් වර්තමානයේද කියලා කියන්න බැහැ. සැකය කියන කාරණාව ආදරයකට ආවහම කොච්චර ලස්සන ආදර කතාවක් වුණත් ඒක පුංචි සැකය කියන දේ ආවට පස්සේ ආදරය එතන බිඳිලා යන්න පුළුවන්. යා විශ්වාසය ගොඩ නැගුණාට පස්සේ. ඉතින් එතන සමහරක් වෙලාවට දෙදෙනා තුළ ඇති ඒ දේ සමහරකට ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට බොහෝ තැන්වල සාක්ෂියක් නැති වුණාම ගැහැණිය අසරණ වෙනවා. පිරිමියත් අසරණ වෙන්න පුළුවන් සාක්ෂියක් නැති වුණොත් තැන. නමුත් මේ රාමසීතා කතාවේදී අපි කාන්තාව විදියට ගත්තාම තමන්ගේ හෘද සාක්ෂිය කොච්චර අසරණද, නිහඬද, පරාජිතද කියන කාරණය හරිම දුප්පර විදියට අපිට දැනෙනවා මේ රාමසීතා කතාවේදී. ඉතින් මම තෝරගත්තේ ඊළඟට ආලක මන්දාව. නන්දා මාලිනියන්ගේ මෑතකදී බිහි වෙච්ච ලස්සන නිර්මාණයක් ආලක මන්දාව. මම හිතනවා මම තවත් වාසනාවන්තයි කියලා. මගේ ජීවිතේ අපි ගත්තොත්ම අපේ ලෙජන්ඩ්ස්, ඒ කියන්නේ අපේ සීනියර් ආටිස්ට්ලගෙන්, ඒ කියන්නේ ඉහළම ඉන්න බොහොම වන්දනාමාන කරන්න පුළුවන් තැනක ඉන්න කෙනෙක් තමයි ආචාර්ය නන්දා මාලිනිය කියන්නේ. ඉතින් ඇයගේ ගීතයකට රූප රාමුවකට ඉන්න ලැබීමත් මම හිතනවා මගේ ජීවිතේ මම ලැබූ වාග්යක් විදියට. ඉතින් මේ ගීතයේ රූප රචනයේ ඉන්නේ මම නර්තන ශිල්පිනියක් විදියට. ඉතින් සහ මට දැනෙච්ච බොහොම ලස්සන ගීතයක්. ඉතින් ඊළඟට මම තෝරගන්නේ නන්දා මාලිනියන්ගේ

0: සංගීතයයි.
1: අත සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පිනී නිරෝෂා තලගල.
2: ආදරය කියන්නේ ඇත්තටම හරිම සුන්දරයි, හරිම සුන්දර හැඟීමක්. කොච්චර කොහමුණත් ආදරේ සුන්දර හැඟීමක් උනාට ඔය ආදරේ ඇතුලේ වේදනාව තියෙනවාමනේ. අපි කොච්චර කොහොම ආදරේ කරත් අපි ඈත් වෙනකොට, පොඩි වචනයක් එහෙ මෙහෙ වෙනකොට, අපි බලාපොරොත්තු වෙන දේ නැති වෙනකොට, එතනට අනිවාර්යෙන් වේදනාව කියන කාරණේ එනවාමයි. එතකොට සමහරක් වෙලාවට දැන් මේ ආදරේ කරන්න ගත්තාම අපි ආදරය කරන්න කලින් හිතන්නේ නැහැ. සමහරක් වෙලට හිතනවා අපේ ජීවිතේට, අපි හිතනවා කවදා හරි මම ආදරය කරන්නේ මෙහෙම කෙනෙකුට, මෙහෙම කෙනෙකුට කියලා හිතේ තියන් හිටියාට, අපි හිතේ තියන් හිටියට අපිට ආදරය කරන කෙනා අපි දන්නෙත් නැහැ. සමහරක් වෙලාවට අපේ ජීවිතවලට ආවහම ඊට පස්සේ තමයි අපිට හිතෙන්නේ අපේ තරාතිරමින්, වයසින්, මුදල් වලින්ද, ආගමෙන්ද, ජාතියෙන්ද, මේ හැම දෙයකින්ම සමහරක් වෙලාවට අපිට ගැළපීම එතන තියෙනවාද කියන කාරණේ ඉන්නේ දෙවනුව. ඉතින් එහෙම වුණාට පස්සේ සමහරක් ආදර කතාවල එක්වීමේ, එක්වෙන්න බැරි ප්‍රශ්නේ, එක්වන්න බැරි දුක කියන කාරණය එකතු වෙනවා. ඉතින් ඒක ඇත්තටම එක එක්කෙනාගේ බුද්ධි අනුව හෝ සිතිවිල්ලේ තියෙන ශක්තිය අනුව හෝ එක එක්කෙනා හිතන විදිහත් එක්ක මේ දේ දරා ගැනීම කියන එක වෙනස් වෙනවා. ඉතින් කෙනෙකුට පුළුවන් ඒ දිහා බලාගෙන, තමන්ට අයිති කරගන්න බැරි ආදරයක් දිහා බලාගෙන දරාගෙන ඉන්න පුළුවන් කෙනෙකුට, තවත් කෙනෙකුට ඒක දරාගන්න බැරුව විනාශ වෙලා යනවා අපි දකිනවා. සමහරක් අය ඒක බොහොම ආදරයෙන් අපිට ලබා ගන්න බැරි වුණත් බොහොම ආදරණීයව රැකගෙන ඒක තියාගෙන ඉන්නවා අපි දකිනවා. ඉතින් එවැනි ගීතයක් තමයි මම තෝරගත්තේ ඊළඟට. චානක සිරිවර්ධනයන් රචනා කරපු WD අමරදේවයන්, උමාලියා සිංහවංශ ගායනා කරන හන්තාන සිංහ.

0: Αξία. Red eye. Kid eye. Ata sonduru munagasima. Janapriya rangana shilpini Nirosha Talagala.
1: අසම්මත ආදරය සම්මත ආදරය. ආදරේ කොහොම වුණත් ඒකට සම්මතද අසම්මතද කියලා ලයින්ස් දාගන්නේ කොටු දාගන්නේ අපිනේ. අපි තමයි ඒකට දාගන්නේ මේක සම්මතය මේක අසම්මතය කියලා. හැබැයි ආදරය, ඒ ආදරය කරන විදිහේ, ආදරය දැනීමේ, ආදරය හැඟීමේ මේ තුල මේක අසම්මතයද සම්මතයද කියලා නැහැනේ. ඒක පිටින් බලන බැඳීම හෝ ඒ දේවල් නිසා ඒදේ තීරණය වෙන්නේ. කොහොම නමුත් වෙලාවකට හිතනවා ගැහණු හිතක් තදින් ස්පර්ශ කරන්න පුළුවන් ගැහණු කෙනෙක් මද කියලා. ඒ නිසාද මන් දන්නේ නැහැ, මං වැඩිපුරම ආදරය කරන චරිතයක් තමයි අභිෂේක විමලවීර කියන්නේ. ඇයගේ මේ ගායනයට වඩා මං ආස ඇයගේ රචනාවට සහ පෞද්ගලිකව මං ඇය කතා කරන විදිහට. ඒ කියන්නේ විශේෂයෙන් ගැහණියක් විදිහට ගැහණියකගේ හැඟීම් දැනීම් එළියට දාලා ඒක හරියට එයා ලස්සන ස්පර්ශ කරනවා. ඉතින් මං ඇයට බෙහෙවින්ම ප්‍රිය කරනවා. ඒ වගේම තමයි මම මේ ඊළඟට තෝරගත්ත ගීතේ අර මම කිව්වා වගේ සම්මතයද අසම්මතයද කියලා අපි මුලින් පටන් ගන්න නැතුව කරන ආදරය තුල සමහරක්ලට අපිට සමහරක් දේවල් දරා ගන්න වෙනවා, සමහරක් දේවල් අතාරින්න සිද්ධ වෙනවා. ඉතින් සමහරක් දේවල් දරාගෙන බලාගෙන හිඳීමත් ප්‍රේමයක්. සමහරක් වෙලාවට අතෑරලා දාලා ගියත් ඉතින් ওই කොච්චර කොහොම වුණත් ওই දේවල් හිතින් අපිට එහෙම කෙනෙක් ඈත් වුණා කියලා අපි බ්ලොක් කරලා හෝ ෆෝන් බ්ලොක් කරලා හෝ අපි ඈත් වෙලා රට ගිහිලා හෝ මොන දේ කරත් අපි කොහොම ඈත් වුණත් අපේ සිතුවිලි වලින් අපිට ඒක ඈත් කරන්න අමාරුයි. ඉතින් සමහරක් අර අපි කියන අසම්මතය කියන කාරණාවේදී ඉතින් සමහරක් වෙලාවට සිද්ධ වෙනවා අපිට. ඒ කියන්නේ මම ගැහණියක් විදිහට විශ්වාස කරනවා කොහොමත් ගැහණියෙකුට පිරිමියෙකුට වඩා මට දැනෙන විදිහට. ගැහණියක් කැමති නැහැ, ගැහණියෙකුට බැහැ මොන දේ බෙදාගත්ත ජීවිතේ අර අපි කියනවා වගේ පිරිමි හිතක් බෙදාගන්න ගැහණියක් කැමති නැහැ. ඒක කරන්න අමාරු කාරණයක්. ඉතින් එවැනි තත්ත්වයන්ට මුහුණ දීපු එවැනි තත්ත්වවල මේ මොහොතේ සිටින විශාල පිරිසක් මේ ලෝකයේම ඇති. ඉතින් එවැනි හදවතකට ස්පර්ශ වෙන විදිහට රචනා කරපු ගීතයක්, හරිම ආදරණීය ගීතයක් තමයි මේ. නිස්සාර සංසාරෙහි අං

0: ආදරේ කියන්නේ පපුව හිරි වැටෙන එක. එමෙතින් හිනාවෙන එක.
1: රැඳායයි. ගීතායයි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පිනි නිරෝෂා තලගල.
2: ආදරේ කියන්නේ ඇත්තටම හරිම සුන්දර හැඟීමක් වුණාට ආදරේ කරන්න ඕනේ හරි පරිස්සමෙන්. ආදරේ පරිස්සමෙන් කරන්න ඕනේ කියන්නේ අපි ඕනෑවට වඩා කෙනෙක්ට ආදරේ කරන්න ගියාමත් ඒ කෙනාට ඒ ආදරේ වදයක් වෙන්න පුළුවන්. අපි බලන්නේ නැතුව අතෑරලම ඔහේ ආදරේ කරන්න කියොත් සමහරట్లాට ඒ කෙනාට හිතන්න පුළුවන් අනේ මෙයා මං ගැන තැකීමක් නැහැ නේ කියලා. ඉතින් ආදරේ කියන කාරණේ හරිම බොහොම පරිස්සමෙන් අවබෝධයෙන් විශ්වාසයෙන් කරන්න ඕන දෙයක් මං හිතන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අර අපි අහලා තියෙනවා ආදරේ කරනකොට මොහොම නිකන් කුරුළු පැටියක් අතේ තියන් ඉන්නවා වගේ ආදරේ කරන්න කියලා. ඒ කියන්නේ කුරුළු පැටියා අපි ඔහේ ඉන්න අතේට සමකට ඒ කුරුළු පැටිය අපේ අත් දෙකෙන් ඉගිල්ලා යන්න පුළුවන්. අපි තද කරලා අල්ලගත්තොත් ඒ කුරුළු පැටිය අපේ අත් දෙකට අහුලා මෙරිලා යන්න පුළුවන්. ඉතින් බොහොම හරි සෞම්‍ය විදිහට බොහොම ඒ කුරුල්ලත් නිදහසේ ඉන්න දීලා බොහොම ආදරණීය බොහොම නිදහසේ ඉන්න තියාගත්තොත් තමයි ආදරය අපි ළඟ රැඳෙන්නේ. දැන් මේ වර්තමානයේ ඒක මම අත්දැකීමින් මේක දන්නවා. ඒ කියන්නේ මම ගත්තොත් දැන් මගේ මම නර්තන ශිල්පිනියක් විදිහට මගේ නර්තන කණ්ඩායමේ සමාජිකාවෝ දැන් මේ මගේ ඉන්නේ තෙවැනි පෙළ. එතකොට මීට කලින් කණ්ඩායම් දෙකක් හිටියා. ඉතින් ඒ අය දැන් විවාහකයි, දරුමල්ලෝ ඉන්නවා. ඉතින් එහෙම නියන්නේ. ඉතින් ජීවිතවලට එන චරිතත් එක්ක ජීවිතේ වෙනස් වීම කියන්නේ මම මේක අත්දැකීමෙන් කියන්නේ. මට ඒ කාරණේ මුණ දෙන සිදු වුණේ නැහැ. මම කියන්නේ ජීවිතේ අපි තෝරා ගැනීම નિවරදු කල අපිට එහෙම ප්‍රශ්න වලට මුණ දෙන සිද්ධ වෙන්නේ නැහැ. දැන් ගොඩාක් එක පිරිමි ළමයි වෙන්න පුළුවන්, ගෑණු ළමයි වෙන්න පුළුවන්. මම කතා කරන්නේ මේ මම සහ මගේ ටීම් එකතර අපි ගැහණු පැද්දෙන්නේ. දැන් අපි අපේ වෘත්තිමය ජීවිතය තුළ අපි ලස්සනට නටනවා. දැන් මගේ ඩාන්සින් ටීම් එකේ ළමයි නම් පේන දැන් ඔන්න ලස්සනට මේකප් දාගෙන නටනවා. ටීවී එකේ ලස්සනට දැකලා ඔන්න ආදරය කරන්න කෙනෙක් එනවා ජීවිතේට. ආදරය කරන්න කෙනා ආවට පස්සේ දැන් එයා ඉස්සෙල්ලාම එයාව දකින්නේ ස්ටේජ් එකක් උඩ ලස්සනට ඇඳලා නටනවා. පස්සේ ටීවී එකේ නටනවා. එහෙම ආවට පස්සේ ඔන්න දැන් ආදරය කරන්න පටන් අරන්. ඔන්න දැන් දෙන්න ආදරය කරලා දැන් ඔහොම යනකොට ඊට පස්සේ ඔන්න දැන් අර පිරිමි ළමයාට එනවා බය. මෙයාගේ මේ ලස්සන අනිත් අයත් දකි. මෙයා මෙහෙම ඉන්න අනිත් අයත් දැක්කහම මෙයාගේ හිත වෙනස් වෙයිද දන්නේ නැහැ. එතන සමහරක් විට දැඩි ආදරේ වෙන්නත් පුළුවන්, අවිශ්වාසය වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අන්තිමට සිද්ධ වෙන්නේ අපි ආදරය කරන කෙනා වෙනුවෙන් අපේ ජීවිතේ හැමදේම අතහැරලා දාන්න. මම විශ්වාස කරන දෙයක් තමයි ආදරයේදී එහෙම තහනම් නීති අනවශ්‍යයි. එහෙම තහනම් නීති තියෙනවා නම් ඉතන අවිශ්වාසයක් තියෙනවානේ. අවිශ්වාසයේ තියෙන තැන ආදරයක් බිහි වෙන්න බෑ. විශ්වාසයක් දෙදෙනා තුළම තිබිය යුතුයි. ඒ කියන්නේ දැන් නර්තන ශිල්පිනියක් නම් අපි දැනගන්න ඕනේ මට හොඳ පෙම්වතෙක් ඉන්නවා නම්, හොඳ සැමියෙක් ඉන්නවා නම් අපේ ජීවිතය තුළ මම කොතන කොහොම ගිහින් නැටුවත්, මොන විදිහ ඇඳුමක් ඇඳන් නැටුවත් මගේ දිහා බලන අය ගොඩාක් ඉන්න පුළුවන්. ඒතර දෙදෙනා තුළම අවබෝධය තියෙනුනේ අරයාගේ රැකියාව තුළ. එයා දිහා ගොඩාක් දෙනෙක් ආදරින් බලනවා, ලස්සන බලනවා. ඒක ඒ ඉවසීමේ ශක්තිය යාතුල තියෙන්න ඕනේ. ඒ වගේම අනිත් පාර්ශවයේ තුල තියෙන්න ඕනේ කොච්චරක් අය මගේ දිහා බැලුවත් මං ආදරය කරන කෙනෙක් මට ඉන්නවා, මගේ සීමාව මෙතනයි කියන විශ්වාසය තියෙන්න ඕනේ. එහෙම නැති වුනහම කලාකාරණියක් හෝ මොකක් හෝ අපේ ශේෂ්ත්‍රයක් හෝ අපේ අම්මල පුංචි කාලේ ඉඳන් අපව ගොඩනගාගෙන ඇවිල්ලා අපිට යන්න මාර්ගය විවෘත වුණාට පස්සේ සමහරක් විට අපේ බොයිෆ්‍රෙන්ඩ් නිසා අපේ මේ වෘත්තිමය ජීවිතේ මාර්ගය විවෘත වෙන්න පුළුවන්. එතෙන්ටම ගෙනහල්ලා අන්තිම මොහොතේ නෑ ඔයා මේක අදින් පස්සේ කරන්න බෑ. ඔයාට මාව ඕන නම් අද මේක මෙතනින් පස්සේ කරන්න බෑ කිව්වහම අපේ හිත සිතුවිලි නිසා සමහරක් වෙලාවට අපේ යන ජීවිතේ අපේ හැකියාවන් එක සමහරක් වෙලාවට ඒක එතනින් නතර වෙන්න පුළුවන්. ඉතින් එවැනි තේරුමක් එක්ක යන රෝහණ වීරසිංහ සංගීතවත් කරපු, නිරෝෂා විරාජනියන් ගායනා කරපු ඉගිලෙන්න තහනම් නම් දුරක් ගීතේ මම තොරගා.

0: ගී දායයි.
1: අත සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පිනි නිරෝෂා තලගල.
2: මුල්ලිත් කිව්වා ඉතින් අර අපි ගීත ගැන කතා කරද්දි ඇත්තටම විරහව ආදරය ඕක තමයි මම හිතන්නේ ගීත ගැන කතා කරොත් වැඩිපුරම අපේ හිතට ළඟ. ඉතින් ජීවිතේ ආදරය අහිමි බව අර මම කලින් කිව්වා වගේ ආදරය අහිමි වුණත් ඒක දෙන්න දෙපැත්තක ඉඳගෙන වුණත් ඒ මතකයන් එක්ක ජීවත් වෙමින් ඒ මතකයන් සුන්දරව විඳිමින් ජීවත් වෙන්න පුළුවන් ආදර කතා අදටත් තියෙනවා. ඒ කියන්නේ දෙදෙනෙක් ආදරය කරා නම් ඒ දෙදෙනා වෙන්වීම තුල වුණත් මම විශ්වාස කරනවා තරහක් වෛරයක් හටගන්න බෑ. අපිට කෙනෙක් ජීවිතේ අපිට ආවට පස්සේ මට හිතෙනවා මම විශ්වාස කරනවා දැන් මම ඔයාට ආදරෙයි. මම ඔයාට ආදරෙයි. අපි ආදරෙන් ඉන්නවා කාලයක්. හැබැයි එක්තරා කාලයකදී මොකක් හෝ සිදුවීමක් මත මට ඔයා එපා. මට ඔයා මට වත්තක මේ ගමනේ යන්න බෑ කියලා හිතනවා නම් එතකොට අනිත් කෙනාට ඒ කෙනා බලෙන් අල්ලලා බෑ මට ඔයාව ඕනි කියලා බලෙන් අල්ලලා තියාගන්න බෑ. බලෙන් අල්ලලා තියාගන්න පුළුවන්. හැබැයි එතන ජීවිතයක් නැහැ. මොකද අනිත් කෙනා බලාපොරොත්තු වෙන ආදරය එතන නැහැ. එතකොට බලෙන් තියාගත්තත් ඒ කෙනාට අවශ්‍ය දේ එතන නැති වුනහම එතන කොහෙන්ද ජීවිතයක්? ඒතර කෙනෙක්ව අපිට බලෙන් අඬලා තියාගන්න බෑ. එතකොට අපි වෙන් වෙනවා නම් ඒ වෙන්වීම තුල වුණත් මං හිතන්නේ බොහොම ගෞරවණීය වෙන්වීමක් විය යුතුයි සහ ඒ ගෞරවණීය වෙන්වීම තුලින් තමයි අර ඊට පෙරාතු අපි අවුරුදු ගාණක් ආදරය කළාද අවුරුදු ගාණක් එකට හිටියාද කියන ඒ සම්බන්ධයේ විශ්වාසයේ බැඳීම කොච්චරද කියන එකට වටිනාකමක් ලැබෙන්නේ. ඉතින් අදටත් තියෙන සමහර ආදර කතා මම දකිනවා මම ඇසු පිරු අයගේ මේ වැනි ආදර කතා මම අත්දැකලා තියෙනවා දැකලා තියෙනවා. ඒ කියන්නේ ළඟ නැතත් දෙපැත්තක ඉඳගෙන මියා අඬනකොට අනිත් කෙනාට ළඟට එන්න බෑ කඳුළු පිහදාන්න. මියාගේ වේදනාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බෑ. අසනීපයක් වුණත් බලන් ඉන්න බෑ. ඈතින්නම් බලන්න විතරයි පුළුවන්. ඒකට හදිස්සියක් වුණත් ළඟට එන්න බෑ. සතුටක් වුණත් ළඟට එන්න බෑ. දුකක් වුණත් ළඟට එන්න බෑ. හැබැයි හැමතිස්සෙම මේ කෙනා වෙනුවෙන් දෙවියන් වඳින්නද ඈතින්නම් දෙයක් කරන්න පුළුවන්ද මේ විශ්වයට දෙයක් එකතු කරන්න පුළුවන්ද අනිත් කෙනාගේ සතුට වෙනුවෙන් කියන කාරණේ හිතන්න පුළුවන් ආදර කතා අදටත් මේ ලෝකයේ මේ මිහිතලේ තියෙනවා. ඉතින් මං ඊළඟට තෝරගත්ත ගීතය රිදුණු තැන් ජීවිතේ බොහොම

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පිනි නිරෝෂා තලගල.
2: මම මේ ගීතයට ආස වෙන්නේ මේ ගීතේ මම ඔයිට කලින් අහලා තියෙනවා. කියන්නේ අපි සාමාන්‍යයෙන් මම ඉස්කෝලේ කාලේ නම් මේ ගීතය අහලා තියෙනවා. එතකොට ගීතයක් විදිහට ඒක දැනීමක් තියෙනවා. ඒ ගීතේ දැනීමක් තියෙනවා. නමුත් ඒ ගීතේ ඇහුවා මම මේ ගීතේ දන්නවා කියලා කාලයක් යද්දී මම විවාහ වෙනවනේ. මම විවාහ වෙලා මගේ හස්බන්ඩ් රට යනවා. මගේ හස්බන්ඩ් රට යනකොට ඉස්සෙල්ලා අම්මට මතකයි 2008 රට යන දවසේ මගේ ගෙදර අය, මම, මගේ මහත්තයයි, මහත්තයාගේ ගෙදර අයයි අපි සියලුම දෙනා වෑන් එක නැගලා දැන් එයාපෝර්ට් එකට යනවා. එයාපෝර්ට් එකට යනකොට පාන්දර, මට මතකයි 5:00 ගානක් වෙලාව වෑන් එකේ FM එක මේ ගීතේ වාදනය වුණා. ඉතින් ඒ වෙලාවේ තමයි මම මේ ගීතේ තේරුම මොකද්ද කියන එක නිකන් මගේ ඔළුවට අනේ ඇයි මේක මේ වෙලාවේ යන්නේ කියන හැඟීමක් මට ආවා. ඒ මොහොතේ තමයි මේ ගීතය මගේ ජීවිතයට එක්තරා පැත්තකින් බද්ධ වෙන්නේ. පසු කාලීනව වර්තමානයේ මම කොයිතරම් ප්‍රමාණයක් විදේශගත වෙනවාද, ඒ විදේශගත වීම තුළ ඒ රටවල් වලට ගිහාම දකින අපේ ශ්‍රී ලාංකිකයන්, අපේ තරුණ පෙළේ ගැහැණු ළමයි, පිරිමි ළමයි, තමන්ගේ පෙම්වතිය, ආදරණීය බිරිඳ දාලා පිටරටකට ගිහිල්ලා තමන්ගේ අය වෙනුවෙන් හම්බ කරනවා. නමුත් ඒ ආදරය හරිම පරිස්සමින් තියාගෙන ඒ විදිහ ජීවිතේ දැක්කහම අර මගේ මතකයත් එක්ක අර ගීතය මගේ නිරන්තරයෙන් මගේ ඔළුවේ මෙවෙනවා. සහ අපි දැන් ෂෝස් වලට යනවානේ. අපි ෂෝස් වලට ගිහාම දැන් තරුණ පිරිස, විශේෂයෙන්ම තරුණ පිරිසගෙන් අපි ගීතයක් අපි ගයමුද, අපි ඕගොල්ලොත් එක්ක සින්දුවක් කියමුද කියලා අහුවාම මේ ගීතය ඒගොල්ලන්ගේ කටින් කියවෙනවාමයි. අපි මේ ගීතේ කියන්න ගත්තොත් ඒගොල්ලෝ හයියෙන් කෑගහලා මේ ගීතේ කියනවාමයි. ඉතින් මම බෙහෙවින්ම ප්‍රිය කරන ගීතයක් මේ. රටකින් එහා ඉගිලෙන්න බෑ.

0: දිවයින පුරා රැදායයි ගීතායයි අත සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පිනි නිරෝෂා තලගල
1: මේ ලෝකේ අපි හැමෝම රැකියාවල් කරනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒ රැකියාවන් තුළ අපි කැමැත්තෙන් කරන රැකියාවල් වෙන්න පුළුවන්, අකමැත්තෙන් කරන රැකියාවල් වෙන්න පුළුවන්, අපේ වාසනාවට ලැබෙන රැකියාවල් වෙන්න පුළුවන්, අවාසනාවත් වෙන්න පුළුවන්. අපි ජීවිතේ අපි මේ හැමදේම තීරණය වෙන්නේ මම විශ්වාස කරන අපේ කර්මයත් එක්ක. අපිට මේ ජීවිතේ අපිට හොඳම දේද ලැබෙන්නේ, නරක දේද ලැබෙන්නේ අපි කරපු කියපු දේවල් එක්ක කියලා මම විශ්වාස කරනවා. එතකොට ජීවිතේ කෙනෙක්ට ඒ කියන්නේ අපි අම්මා කෙන චරිතය ගත්තොත් සහ පවුලක ප්‍රධානියා ගත්තොත් දරු මල්ලු හදලා තාත්තා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, දරුවෝ ජීවත් කරන්න, පවුල ජීවත් කරන්න මොන තරම්නම් දුකක් විඳිනවද? එතකොට රැකියාව, ඒ රැකියාව ඒගොල්ලෝ ආසාවෙන් වෙන්න පුළුවන්, ආසාවෙන් නැති වෙන්න පුළුවන්. හැබැයි මොන දුක විඳගෙන හරි තමන්ගේ දරුවන් පෝෂණය කරන්න අප කප වෙනවා ඒ අම්මා හෝ ඒ තාත්තා. එතකොට අපි ගත්තොත් එහෙම ගණිකා වෘතිය, අපිට එයාට බැරිද ගණිකාවකට බැරිද ආදරය කරන්න? පුළුවන්. අපිට පුළුවන්ද කියන්න ඔයාට ආදරය කරන්න බෑ, ඔයා ආදරයට සුදුසු නැහැ කියලා? බෑ, ඒක අපිට කියන්න බෑ. ඒ වගේම තමයි අපි කෙනෙක්ගේ රැකියාවකට, ඒ කියන්නේ යා ගණිකාවක් වෙන්න පුළුවන්, ඒ රැකියාවට අපිට ඇඟිලි දික් කරලා කියන්න පුළුවන්ද ඔයා ඔක කරන්න එපා කියලා? අපිට ඒක කරන්න එපා කියලා ඉවර වෙලා අපිට පුළුවන්ද යා වෙනුවෙන් සියලුම දේ ඒ වතාවත් ඉෂ්ට කරන්න, යාට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය හෝ මොකක් හෝ? එහෙම නැත්නම් එයා ගණිකාවක් වෙන්නේ ඇයි? හේතුව මොකද්ද කියලා අපි කවුරුත් හිතනවාද? නෑ, අපි කවුරුත් හිතන්නේ නෑ. අපි එළියෙන් අපෝ එයා මෙහිමයි, එයාව ආශ්‍රය කරන්න එපා, එයා මෙහිම තැනක නටන කෙනෙක්, එයා මෙහිමයි, යා මෙහිමයි, මෙහිමයි කියලා කිව්වට ඒ කිසිම කෙනෙක් සමහරක් වෙලාවට දන්නේ නැහැ ඒ එහෙම කරන ඒ ගැහණු චරිතය තුළ ඇයි එයා එහෙම කරන්නේ, මොකද්ද එයාගේ අසරණකම කියන කාරණය එළියෙන් බලන අපි කවුරුත් දන්නේ. එතකොට අපිට ජීවිතයේ කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බෑ සහ ඇඟිල්ල දික් කරන්න එපා. අපි හරියට ඒ කෙනාගේ ජීවිතය ගැන දන්නේ නැතුව මං කියන්නේ කෙනෙක්ට ඇඟිලි දික් කරන්න එපා කියලා. ඉතින් මං ඊළඟට තෝරගත ගීතේ ඒ දරුවා ජීවත් කරන්න, පොඩි දරුවෙක් ඉන්නේ, ඒ දරුවා ජීවත් කරන්න එක්තරා අම්මා කෙනෙක් මොනතරම් මහන්සියක් ගන්නවද තමන්ගේ ජීවිතේ කැප කරමින් කියන කාරණය තමයි ඒකේ අතේ කියවෙන්නේ. මේ මෑත කාලයේ දීවෙච්ච ගීතයක්, බොහෝ දෙනෙක් ආදරය කරපු ගීතයක්, ආදරය කරපු රූප රචනයක්. අහඹුවක් ලෙස හෝ මට හැකියාව ලැබුණා ඒ ගීතයේ රූප රචනයට දායක වෙන්න. කැලුම් ශ්‍රීමාල් පද රචනයෙන්, දිමංග වෙල්ලාලගේ ගායනෙන් කියඹු ලතාවේ ගීතය මන් තෝරගත්තා.

0: ගී දායයි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පිනි නිරෝෂා තලගල.
1: මං අද වැඩසටහනේ ඊළඟට තෝරගන්න ගීතය මම දැන් ඉන්න කලින් මම මොකක්දද තෝරගන්න ගීත 10 මං ආස ගීත 10න් මං මොකක් ගැනද කතා කරන්න කියලා චූටි කොලයක් අරන්පුඩි නෝට් එකක් දාද්දි බබා ඇවිල්ලා මට කියනවා අම්මි ළඳේලු අම්මි ළඳේලු මං මොකද්ද බබා ළඳේ කියන ඇයි අම්මා ළඳේ සොන් එක කිව්වා. ඒ කියන්නේ මං හිතන්නේ මම අර නිතර නිතර නටන නිතර නිතර යට ඇහෙන සින්දු එයා එක කාලෙකදී එයා හැමතිස්සෙම මුමුණන්න ගන්නවා යටන්න ගන්නවා. ඉතින් මේ දවස්වල මගේ බබාගේ නැටුම් ජීවිතේ එයා තනියෙන් නටනවා නම් ළඳේ ගීතයට තමයි නටන්නේ. ඉතින් මං බෙහෙවීම ප්‍රිය කරන ගායකෙක් රොෂාන් ෆර්නැන්ඩෝ ෆ්ලෑෂ්බැක් නායක. ඉතින් ඔහුගේ ගීත වලට මං ගොඩාක් ගීත වලට නර්තනයෙන් දායක වෙලා තියෙනවා. ගොඩාක් ලස්සන සින්දු තියෙනවා. හැබැයි විශේෂයෙන්ම අද මේ සින්දු මං හිතන්නේ මම කතා කරපු සින්දු 10ත් එක බලද්දී අහසයි පොළොවයි වගේ ඇති. හැබැයි මේ සින්දු වල අර අපි මියුසිකල් ස්ටේජ් වල නටන සින්දු වල ටෙම්පෝ එක හෝ මියුසික් වල යම්කිසි වෙනසක් තිබුණා වුණත් මේ ගීතයේ ඇතුළාන්තය ගීතේ තියෙන්නේ බොහොම සුන්දර ගැහණියකට සුන්දරව කතා කරන්න පුළුවන් ඔච්චර වචන තියෙනවාද. මට මතකයි මේක දැන් ඩාන්ස් කරන්න ගියාම මුල් කාලේ රොෂාන් අයියා දැන් මම මැද ඩාන්ස් කරනවානේ මම තමයි මැද නටන්නේ. නන්නකො රොෂාන් අයියා තියාගන්නවා අර එයාගේ සින්දුව ලියලා ලොකු අකුරු වලින් තියාගන්නවා මෙයාට පේන්න. තලේ කොහෙ නටොත් කමන්නේ ඕක පෙරලන්න එපා. ඕක මට පේන්න තියන්න කියලා. මං හිතන්නේ කාලයක් යනකම් රොෂාන් අයියාගෙන මට කියාගන්නත් බැලු ඒ තරම් පොඩි බර වචන ටිකක් ඔතන තියෙනවා. අපි සින්දුවේ මේ මියුසික් එකත් එක්ක අපි ඔහේ ඒක ඇහුවට ඒක කියන්නේ යනකොට හරි අමාරු බර වචන ටිකක් තමයි තියෙන්නේ මේ ගැහණියකට මේ සමාන කරලා. ඉතින් හරි ලස්සන පද රචනයක් ඒක ඇතුලේ තියෙනවා. ඉතින් එවැනි අත්දැකීම් එක්ක මං බෙහෙවින් නර්තනයට ආස මේ වර්තමානයේ තියෙන ගීතයක් තමයි ළඳේ. ඉතින් ඊළඟට මං තෝරගන්න ගීතය මගේ බබා වෙනුවෙන්මයි මමත් ආසයි. ඒ වගේම ළඳේ ගීතය රොෂාන් අයියාගේ. ඉතින් සුබපතනවා සියත FM නාලිකාවට මේ වැඩසටහන් තවදුරටත් ඒ වගේම තවත් වැඩසටහන් දිලිට කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ඉතින් හැම කෙනෙක්ටම ගුඩ් නයිට් කියනවා. උදසනයි හැමෝට.

0: 11යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: තයිලන් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.

98.4 මෙගාවාට්ට සියත FM.

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවලා කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලි වල්ලි වේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක බය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
0: නෑනේ අර වා සින්දු සිත
2: ගියක් සපයි දවලේ.
3: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
4: අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ මුචාතරේ.
4: ඉලකවර්ධන ටෙක්ස්ට 98.2 98.4.

0: ඔගේ අනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වනම් ලිසන් සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාද
1: සියත දෙවයි.

0: හතරයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොකේ
2: ප්‍රේක්
1: නෑවාගේ
2: පතිමුරේ
3: ස්්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයිනපුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ
1: ප්‍රේක් නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

சதகம் சேர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම

වරක විශාලා මහනුවර ඇති වූ තුන්විය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

சதகம் சேத බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසිවිටකත් බියක් තැති ගැනීමක් ලොමු

சதகம் சீர்த்த போதி சம்பாரே புரண்ணா வூ மகா போசதானன் வகன்சே එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුළු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

හැම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: together, Pocket Money.
1: වෙලාව උදෑසන 5:22. පොකට් මනි අරගෙන අපි ඇවිල්ලා ඉන්නේ. රවිෂ්ක, පොකට් මනි කෝ?
2: පුදු විදිහටම පොකට් මනි තියෙනවා නේද? හරිද? ඔඩ 4 දිනකුත් ඉන්නවා, අම්ම කෙනෙකුත් ඉන්නවා. ඔන්න පොකට් මනි අපිට බලන්න පුළුවන් නේ කොහොමද උත්තර දෙන්නේ. ඊට පස්සේ කොහොමද කීයද වින් කරන්නේ. මේ ඔක්කොම බලාගෙන හිටිය විතරක් වැඩක් නෑ. ඔයත් මැසේජ් එකක් දාන්න ඕනනේ.
1: අනිවාර්යයෙන්ම. දැන් අපේ අතේ තියෙන මේ පොකට් මනි තමන්ගේ අතට ගන්න නම් අපිට මැසේජ් එකක් එවන්න 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක. අපිට මැසේජ් කරන 6 වසර ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලායි විතරක් නෙවෙයි අම්මලාටත් මේ අවස්ථාව තියෙනවා.
2: 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක. පුරුදු විදිහටම එහෙනම් මේ සින්දු අහලා ඉවර වෙලා අද දවසේ පළවෙනි තරඟ කරුවත් එක්ක කතා කරමු. මම රවිෂ්ක.
1: මාෂී.